වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ

0: FM 93.5, FM 93.7, La Kana, Radio ITN.
1: සුබ දේශනක් ලස්සන දවසක් අද සැප්තැම්බර් මාසයේ 6 වෙනිදා ඉරිදා දවසේ දවස යහපත් වන්නයි අපි ප්‍රාර්ථනීය වේලාව දේශන 5යි විනාඩි 37යි

Radio ITN. விலாவுதேசன பாயி வினாடி 39.

වාසනාවන්ත සුන්දර දවසක් අද සැප්තැම්බර් මාසේ 6 වෙනිදා ඉරිදා දවස. දවසේ ජාතික තලයේ පුවත්පත්වල සිරස්තල මුලින්ම කියන සූදානම් මුල් පිටුව වාර්තා කරනවා ඉරිදා ලංකාදීප. කෝටි 10ක අල්ලසක් ගත් බවට චෝදනා, නාමල් දින 14ක් රිමාන්ඩ්. ඉහළ විනිසුරු පුරප්පාඩු ව්‍යවස්ථා සභාවට තවම නිර්දේශ නැහැ. ජනාධිපති කාර්යාලයෙන් අහන්න අධිකරණ ඇමතිගේ ප්‍රකාශය. විසිදෙක අධිකරණ මතය එන සතියේ මැති සභයට. කුඩා වැව් 15,000කින් 70%කට නියගෙන් බලපෑම්. ප්‍රධාන දේශපාලන පක්ෂවලත් ආර්ථික අර්බුද. නේපාලයට සහන කණ්ඩායම් යවන්න තවම ඉල්ලීමක් නැහැ. ආරක්ෂක නියෝජ්‍ය ඇමතිගේ සඳහන. පාතාල කෙරුමෝ 100ක් පිටරට දැලෙලන්න ජාත්‍යන්තර නීති හරස් වෙලා. මාස 10කදී කුඩු කිලෝ 2259ක් විනාශ කරලා ශ්‍රී ලංකා පොලිසිය මෙහෙම සඳහන් කරන්නේ. සූදු හා හොරමගඩි වෙබ් බ්ලොක් කරයි. සයිබර් අපරාධකරුවන් රොත්තක් රටින් නෙරපායේ.

ඊළඟට අතට ගත්තේ දිවයින පුවත්පත දිවයින ඉරිදා සංග්‍රහය වාර්තා කරන අද ප්‍රධාන සිරස්තලය නේටෝ ලංකාවට කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරව්වක් අපේ ආණ්ඩුව මහා රැලි අද ආරම්භයි ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඡායාරූපයක් සහිතවයි දිවයින වාර්තා කරන්නේ ගොන්යානා මිලදී ගැනීමේ ගණදෙනුවකට අදාළව අල්ලසෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රිමාන්ඩ් භාරයට රැගෙන යන ආකාරයේ ඡායාරූපයක් දිවයින මුල්පිටුව වාර්තා කරනවා. පෝට්ටුවේ ජනරැලිය නාමල් නැතුව එක්සත් ජාතික පක්ෂයේ 80 වන සංවත්සරය අද. අයිස්තෝගේ ගැන හොයන්න පකිස්තාන් පොලිසිය ලංකාවට. තොරතුරු තාක්ෂණ විභාගයට වෙන් කළ මුදල් අපතේ. එල්නිනෝවෙන් ගොවීන්ට වන්දි. IMF අය 10 වෙනිදා එති. පෑවිල්ලෙන් එළවලුත් හාන්සි. නාමල් රිමාන් ජොනීට ඇප. පුරප්පාඩු 27,000ක් පොලිසියට වද දෙයි. බස්වල හුබස් හොයයි.

සිළුමිණ අද ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරනවා බම්බලපිටියේ දෙහිවල අනවසර හෝටල් ඉවතට 10ට පෙර ඉවත් කරගන්න වෙරළ සංරක්ෂණයෙන් නියෝග. කොළඹ මහනුවර දුම්රිය ලබන මස සිට එල්නිනෝ වන්දිගෙවීම ලබන සතියේ සිට ආරම්භය පොළොන්නරුවෙන් අවසානය සති දෙකකින්. සිළුමිණට අද වාර්තා කරනවා ඡාය රූපයක් සහිතව එයාබස් ගණදෙනුවට නාමල් රිමාන්. IMF වැඩසටහන 2027 මාර්තුවේ අවසන් 7 වැනි සමාලෝචනය 10 සිට 23 දක්වා මෙරටදී. පොලිසිය ජංගම වදකාකාරයක් ගැන හෙළි වූ W15 හෝටලයේ සිද්ධියට දේශබන්දු හිර වෙයි. ඉන්දියාව ශ්‍රී ලංකාව අතර ගමනාගමනයේ පහසු වන ලකුණු ව්‍යාපෘති අධීක්ෂණයට ඒකාබද්ධ කමිටුවක්. වෙලාව උදෑසන 6:08 ඔබ ලක්කඩ සමග

0: වෙලාව උදෑසන 6:12.
1: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: සතියක ලක්හඬ නව පාසල් වාරය ආරම්භ කිරීමට පළමුව ඔබගේ දරුවාගේ පාසල තුළ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට වග බලා ගන්න. පාසල් පරිශ්‍රය තුළ ඉවතලන හිස්ටින්, ටයර්, යෝගට් කෝප්ප, පොල්කටු වැනි වතුර එකතු වන ද්‍රව්‍ය විනාශ කරන්න. දරුවාගේ පාසලේ ඇති වැහි පීලි ශුද්ධ පවිත්‍ර කර ඔබගේ දරුවාට ඩෙංගු වලින් තොර පාසලක් බිහි කිරීමට ඔබත් සහාය වන්න. අපේ රටේ අනාගතය මදුරුවෙකුට විනාශ කිරීමට ඉඩ නොතබන්න. ඩෙංගු මාරාන්තිකයි.
3: වෙන දෙයක් වෙච්ච දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන, වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
4: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 935 937. සර්ච් ලයිට් සමාජ ගවේෂණය.

0: පවතින
1: වියලි කලගුණේ හමුවේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවතින කුඩා වැව් 15,000කට අධික ප්‍රමාණයක් 70%ක් පමණ බලපෑමට ලක්ව ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. කුඩා වැව් 15,000කින් 70%කට නියගින් බලපෑම් කියලා තමයි ලංකාදීප මේ තොරතුරු වාර්තා කරන්නේ. අතුල් පිටුවල වැඩිදුර තොරතුරු වාර්තා වෙනවා. ඒවායින් වියලි කලාපයේ පිටි කුඩා වැව් වල ජල මට්ටමේ අඩුවක් තිබෙන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් ධම්මික රණතුංග මහත්තයා සඳහන් කරනවා. යලකන්නේ අස්වනු 60%ක් පමණ නෙලා අවසන් බැවින් මේ කන්නයට දැඩි බලපෑමක් එල්ල නොවන බවත් අභියෝගය වන්නේ මීළඟ කන්න කළමනාකරණය කරන්නේ කෙසේද යන්න බව තමයි සඳහන් වෙන්නේ. එළඹෙන ඔක්තෝබර් නොවැම්බර් වර්ෂාපතනයක් ලැබිය හැකි බවට කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර ඇති හේයින් ඒ දක්වා කුඩා වැව් වල ජලය කළමනාකරණය කළ හැකි බව සඳහන් කරනවා. එල්නිනෝ තත්වයෙන් වන බලපෑම අවම කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පත්කනු ලැබ ඇති කමිටුවේ නිර්දේශ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් සඳහන් වෙනවා. වාරි පද්ධති සංවර්ධනය කිරීමෙන් ගාමීය ජනතාවට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා දිය හැකි බව ජනාධිපති අනුර කුමාර් දිසානායක මහත්තයා සඳහන් කරනවා. ඒ පහළ මල්වතුවේ සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීම හා එහි කටයුතු ක්‍රියාත්මක කිරීමට පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමේ හමුවකට එක්වෙමින් තමයි ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ.
2: ඉක්මනින් අවසන් කරන්න ඕන. අවසන් කරන්න දැන් තියෙන අපිට මුදල් ප්‍රශ්නයක් නෙවෙයි. අපිට වැඩ කරගන්නකට තියෙනකොට නීත්‍යානුකූලව අපි කරගත යුතු දේ නැවත පදිංචි කිරීම නේද? අපි ගාව තියෙන අපිට කොච්චර ප්‍රමාණයක් වැඩ කරගන්න පුළුවන්ද කියන එක මත තමයි ගැට ගහලා තිබෙන්නේ. නමුත් අපි යම් මුදලක් යොදවනවා නම් ඒ මුදලේ ප්‍රතිලාභ ඉක්මනින්ම එන්න ඕන. ඒ නිසා මම හිතන්නේ අපේ ව්‍යාපෘති සියල්ලම අපි ඉක්මනින් අවසන් කරන්න ඕන. ඒ නිසා අපි බැලුවේ මල්වතු ව්‍යාපාරයේ ලබන වරුදට ඕගලන්ට මුදල් කොච්චර ප්‍රමාණයක් අවශ්‍යද, තියෙන ගැටලු මොනවද නේද? අපි දැන්ට මේ අවුරුද්දේ අපි කෝටි 500ක් නේද බිලියන 5ක් අපි වෙන් කරලා තිබෙනවා. මම දැක්ක බජට් එකෙන් නම් ලබන අවුරුද්දට ඉල්ලලා තිබුණේ බිලියන 5යි. මම අපි ව්‍යාපෘති අධ්‍යක්ෂතුමාකම 10ක වැඩ කරන්න පුළුවන් කියලා මම ඒක කරන්න පුළුවන්. අපිට බිලියන 10ක් ලබන අවුරුද්දට දාන්නත් පුළුවන්.
3: සතියක් ලක්හඩ

0: අපේ ආණ්ඩුවට වසර දෙකයි රටට සුබයි ජාතික ජනරල් රැලි මාලාවේ ජනාධිපති අනුකුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කරනවා ජනරල් රැලි මාලාවේ සමාරම්භයේ සනිටුවන් කරමින් පළමු ජනරල් රැලිය අද පස්වරු දෙකට කළුතර බුලත්සිංහලදී සහ දෙවැනි රැලිය පස්වරු 3:30ට බේරුවලදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර අවසන් වසර දෙකක් තුළ ජනතාව සමග ගොඩනගාගත් සමීප සම්බන්ධතාව තවදුරටත් ඉදිරියට ගෙන යමින් මෙම ජනරලි මාලාව සංවිධානය කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මහත්මිය මේ විදිහට සඳහන් කළේ.
1: ජනතාවත් එක්ක එකතු වෙලා ජනතාවගේ ජනතාවට වග කියන නිසා නිතර මේ සම්බන්ධය තියෙනවා. ඒ නිසා අපි හැමතැනම අපේ NPP කොට්ටාස සභා, කාන්තා සභා, තරුණ සභා, ඒ සියල්ල තියෙන විද්වතුන්ගේ සභා රටට ඒක පේන්නේ නැතුණාට හැම මාසයකට සැරයක් මේ අය එකතු වෙලා රජයට යෝජනා දෙන. ඒ වගේම පොදු ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් විදිහට තමයි අපේ අවුරුදු දෙකක් තුල අපි කරපු ක්‍රියාකාරීත්වය තවදුරටත් හොඳින්ම ජනතාවට තහවුරු කරන්න තමයි මේ රැස්වීම මාලාව අපි යොදාගෙන තියෙන්නේ.
2: සතියක් ලක්හද
0: වෙලාව උදෑසන 6:18 ඔබ ලක්හඬ සතියක පත්තර විස්තර සමග

0: වෙලාව උදෑසන 6:22.
1: අනුරාගතේ පුල් මිසරබනි
2: ප්‍රියන්ත ප්‍රනාන්දු නිර්මාණයක් සම්වරය.
3: ඉදිරිසිංහ ආරච්චිලාගේ අනුරාධා ඉදිරිසිංහ, මොකද සර් මේ පොඩක් ඉන්නකෝ සර්.
4: තමුන්ගේ බොසාගෙන් අහනවා අපිව තනියෙන් හම්බ වෙනවද, නැත්නම් මං ඒක පොලිසියත් එක්ක ඇවිල්ලා කරගන්නද කියලා.
2: සම්වරය.
5: මට තේරෙන්නේ නැහැ මං ඉන්න තත්ත්වේ. අද උදේ වම්මිනි ගියා, බඩේ අජීර්ණයක් කියලා බේරුනේ. හැමදාම ඕක කරන්න බෑනේ අනේ.
6: කියන්නේ හරියටම හරිද?
5: හරියටම හරි තමා. අහේ බලන්න දෙයක් නැහැ.
6: වත් මට පොඩකේ ගොල්. අල්දියා කියන්නේ බෑ.
5: වේල පහ කියන කලින් දැනන් හිටියද?
2: සති අග රාත්‍රී 9ට ITN බලන්න. සම්වරය. දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
7: අපි සොයන්නේ නුඹේ හඬයි.
2: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: నీకు ఎన్న సూదానం వెన్నె అడవి మక్ పిలిమందు వెళ్ళిటో సమాగమ వాహమ క్రియాత్మకమైన పరిధి గ్యాస్ మిలే గణన్ అడుగుల తీయనా ఇంక గ్యాస్ మిలే అడు కిరిమత్ సమగ కిరితే సహా ప్లేంటి మిలే రూపాయల్ పహకిన్ అడు కిరిమట పివర గన్న బవ సమస్త లంక ఆపన్న శాల హిమియంగే సంఘమే సభాపతి హర్ష రూక్షాన్ మహత్తయ మిన్న మే విధిర తమాయి సదహన్ కలి
1: ද්‍රව්‍ය මිල ඉහළදී අපි ආහාර මිල ඉහළ දැම්මා වගේම අමුද්‍රව්‍ය මිල පහළේ අපි ආහාර මිල අඩු කරන්න පොරොන්දු වුණා. ඒ වගේම අපි දිගින් දිගටම ඉල්ලා සිටින මේ වගේ ජනතාවට ලබා දෙන්න පුළුවන් සහන තියෙනවනේ යම් කිසි ආකාරයකින් ආණ්ඩුව විසින් ලබා දෙන්න ඕන ජනතාවට. මොකද කර්මාන්ත ගෙනියන්නේ අමාරුවෙන් ඉල. ඒ වගේම මහ ජනතාවගේ උද්දමනය වැඩි මේ බඩු මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ වගේ සාධක හඳ. ඉතින් මේ ගෑස් මිල අඩු වීමේ සහන අපි ජනතාවට ලබා දෙනවා. කිරිතේක මිල රුපියල් 5කිනුත් ප්ලේන්ටිහෙක මිල රුපියල් 5කිනුත් අඩු කරනවා. අපි ජනතාවට කියන අමුද්‍රව්‍ය මිල අඩු වෙද්දී මේ වගේ ඉදිරියේදීත් ආහාර මිල අඩු කළ දෙන්න අපි බැලන්ස් ඉන්නවා.
2: සතියක් ලක්හඩ

දෙදහස් විසි පහ ඔක්තෝබර් මස තිස්වැනි දින සිට පසුගිය අගෝස්තු 12වැනිදා දක්වා කාලයේදී සිදු කළ මෙහෙයුම්වලදී අත්අඩංගුවටගෙන අධිකරණය කටයුතු අවසන් කළ හෙරොයින් කිලෝග්‍රෑම් 2259ක් සහ ග්‍රෑම් 129ක් අයිස් මද්දව කිලෝග්‍රෑම් 2653ක් සහ ග්‍රෑම් 245ක් පුත්තලම වනාත විල්ලුවේ අධි උෂ්ණතා දාහකය මගින් විනාශ කර ඇති බව පොලිසිය සඳහන් කරනවා. නේපාල ටිබෙට් දේශ සීමාවල හටගත් දරුණු ගංවතුරු තත්ත්වය හමුවේ ආපදාවට පත් ප්‍රදේශවල සිදු කරන ලබන සහන සේවාවන්ට සහාය වීම සඳහා මෙරටින් ආපදා කණ්ඩායමක් එවන ලෙස මේ දක්වා නේපාලයේ විදේශ කටයුතු අමාත්‍යංශ නිලයේ ඉල්ලීමක් ඉදිරිපත්ව නැහැ කියලා තමයි සඳහන් වෙන්නේ. නීති විරෝධී සූදු සහ වෙනත් නීති විරෝධී ක්‍රියාකාරකම් වලට සම්බන්ධව සිටි වෙබ් අඩවි රැසක් අවහිර කර ඇතැයි විමර්ශන නිලධාරීන් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශකාරක සභාවට දැනුම් දීලා තියෙනවා. වෙලාව උදෑසන 6යි විනාඩි 26යි. ඊයේ රාත්‍රියේ දිනුම් මදින් ලද ලොතරැයි අතට ගන්න ප්‍රතිඵල බලන්න නොහැකි වුණා නම් වාසනාවන්තයන් වෙලා ඇද්ද කියලා මේ ගීතෙන් පසුව කියන්නම්.

0: වෙලා උදෑසන 6යි විනාඩි 36යි.
1: අකුරු අතර පුවත් සොයන පත්තර.
2: සම අනුග්‍රහය. යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus. යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB Youth Plus කිනුමා.
3: සහයෝගීතා අනුග්‍රහය.
4: කොටු දෙකට

0: ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහා ගුවන් යාන මිලදී ගැනීමේදී රුපියල් කෝටි 10කට ආසන්න මුදලක් අල්ලස්සක් ලෙස ලබාගෙන අල්ලස් පනත යටතේ විග්‍රහ කරන දූෂණ නම් වරද කරන ලදැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම් විසින් සැකපිට අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 18 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබා ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝධර්ගම නියෝග කළේය කියලා තමයි ඉරිදා ලංකාදීප වාර්තා කරන්නේ. වෙලාව උදෑසන 6:37.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Vela Udasana Hayai, Vinadi 41 Sekai.

0: ශ්‍රීලංකන් ගුවන් සේවය වෙනුවෙන් එයාබස් මිලදී ගැනීම මතභේදාත්මක ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන 18 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණයේ නියම කළා. ඒ පිළිබඳව දිවයින ලංකාදීප සිළුමින මේ සිළුම පුවත්පත්වල තොරතුරු වාර්තා කරද්දී මෙසේ ආරක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහත්තයා මොන වගේ අදහසක්ද දරන්නේ කියලා ලක්කන්ද ප්‍රවෘත්ති අංශය සොයා බැලුවා.
1: හැමදාම හිතන දේ තමයි අපරාධයකට සම්බන්ධ අය ඍජුවම හෝ ඒකට උදව් කරපු අය තමයි දන්නේ තමන් කොතරම් ප්‍රමාණයක් ඒ අපරාධය ගිල්ල හිටියද කියන එක. විමර්ශකයන්ට කරන්න තිබෙන්නේ ඒ ප්‍රමාණය පියවරෙන් පියවර එළිදරව් කරගන්න එක. ඉතින් විමර්ශකයන්ට වඩා කොහොමත් අපරාධයට සම්බන්ධය දන්නව අපරාධයට තමන් කොච්චර සම්බන්ධද කියන එක. සමහරට ඒ අනුව ඕට ඒවා කියවෙන්නට ඇති. වැරදි කරපු අය තමයි බය වෙන්නට ඕන. වැරදි වලට සහාය විපෝය තමයි බය වෙන්නට ඕන. වැරදි නොකරපු අය කවුරුත් බය වෙන්නට ඕනේ නැහැ. මොකද මෙන්නතේ මහ ජනතාවගේ දේපල කොල්ල කෑවනම් මහ ජනතාවට අගතියක් කරා නම් අපරාධ වලට සම්බන්ධයි නම් ඒ අය නීතියට බය වෙන්නට ඕන.
0: මේ තොරතුර වාර්තා කරද්දී අමාත්‍ය වසන්ත සමරසිංහ මහත්තයාත් අදහස් පළ කළේ මේ විදිහට.
2: දැන් කියන හැදලා මේ අනුරාධපුර රැස්වීමක් තිබ්බා, රැස්වීම නවත්තන්න කියලා. අය අඳෝමයි අපිට මොකද රැස්වීම නවත්තන්න. ඒකද දෙකක් කරගන්න බැරි නේද? අපිට නිකන් තේරුණා මොකක් හරි එකක් දැනිලවත් දන්නේ නැහැ කියලා මේ පිට්ටනිය ඉල්ලලා අපි නිකන් පිට්ටනිය දුන්නේ නැහැ කියලා කතාවක් කියන්නේ නේද? නෑ. නගර සභාවට තියෙනවා පිට්ටනිය 30ක් විතර, දෙකක් ඉල්ලලා තියෙනවා. එක පිටණියක් පොලිසිය වෙන් කරලා තියෙනවා, අනිත් එක වෙන් කරලා තියෙනවා සජීවී മന്ത്രി කෙනෙක් සංගේ සංදර්ශනය. එහෙනම් කලින් මේක කරගන්න ඕනේ. හැබැයි ඒක මේ කරන්න නෙමෙයි මට හිතෙන්නේ. තව වෙන වැඩකට මේ හදන්නේ. තව ග්‍රවුන්ඩ් එකක් හදන්නද බුක් කරලා ලෝරේක. තව දාලා වෙන ණය නාමි. බලනකොට මේ පොඩි ග්‍රවුන්ඩ් එකේ වැඩේ කරන්නදලා ලොකු සද්දයක් දාන්න හදලා තියෙනවා. අපිට ග්‍රවුන්ඩ් එක දුන්නේ නැහැ කියලා. තව කට්ටිය හම්බ වෙයි. මොකද ඒගොල්ලෝ ආණ්ඩු හදන්න වෙන්නේ රටේ නෙමෙයි මට හිතෙන්නේ. රට ඇතුළේම තමයි බන්දනාගාරවල. මහින්දා නන්ද ඉන්න ඇතුළේ. කෙහෙලිය ඉන්න. නලින් ප්‍රනාන්දු ඉන්න. ඇයි ප්‍රියංක ජයරත්න ඉන්නවා, SM රංජිත් ඉන්නවා, නෝනක් ඉන්නවා, චන්දසේනක නේද? මහජන දේපල කොල්ල කාපු හොරුන්ට දූෂිතයන්ට දඬුවම් දෙනවා කිව්වා, හොරකම නවත්තනවා කිව්වා. ඒ විතරක් නෙමෙයි, හොරා කාපුවා ගන්න නීති නැත්තම් නීති හදනවා කිව්වා. නීති හදලාද නැද්ද තියෙන්නේ? හදලා තියෙන්නේ. හොරා කාපු සල්ලි විතරක් නෙමෙයි, අපරාධකරුවන් අයථා ලෙස රැස් කරපු, අපරාධවලින් රැස් කරපු මුදලුත් අය කරගන්න පුළුවන් පනතක් හදලා තියෙන්නේ. මේ වෙනකොට මිලියන 4000ක් විතර අය කරගෙන තියෙන්නේ. දේපල පවරගෙන තියෙන්නේ.

0: ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: සතියක ලක්හඬ

යවිත සමහර අය බසල ඇති අන්තර් පළාත් පෞද්ගලික බස් සහ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථවල තත්ත්වය පරීක්ෂා කිරීමේ වැඩසටහනක් දීප ව්‍යාප්තව පැවැත්වීමට ජාතික ගමනාගමන කමිෂන් සභාව තීරණය කළා තියෙනවා. ඉතින් දැන් මේ බස්වල හුඹස් කියලා තමයි මේ ප්‍රවෘත්ති අරගෙන ඉන්නේ. ඒ ආරම්භක පියවරක් ලෙස ජාතික ගමනාගමන කමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් නිලන් මිරෙන්ඩා, අධ්‍යක්ෂ ෂෙරීන් අතුකෝරල යන මහත්මාත්මීන් ඇතුළු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තත්ත්ව පරීක්ෂක සීකේ ඉදිරිමුණි මහතා ප්‍රමුඛ පිරිසක් විසින් අගෝස්තු 3 වෙනිදා පෙරවරුවේ පිටකොටුව බැස්ටියන් මාවත බස් නැවතුම් පරිශ්‍රයේදී බස් රථ පරීක්ෂා කිරීම සිදු කරලා තියෙනවා. ඉතින් ඉදිරියටත් එය ක්‍රියාත්මක වෙනවා කියන එක තමයි සඳහන් වෙන්නේ. ශ්‍රී ලංකා පොලිසියේ 27,000කට අධික සේවක පුරප්පාඩු පැවතීම හේතුවෙන් අපරාධ මැඩලීම, සමාජ සාමය පවත්වා ගැනීම, නීති ක්‍රියාත්මක කිරීම ඇතුළු කාර්යභාරයන් කෙරෙහි ඍජු බලපෑමක් එල්ල වී ඇති බැව් ශ්‍රී ලංකා පොලිසිය සම්බන්ධයෙන් 2025 වර්ෂයේ නිකුත් කර ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා කියලා තමයි දිවයින වාර්තා කරන්නේ. නේටෝ සංවිධානය සමග ශ්‍රී ලංකා හමුදාව ආරක්ෂක ගිවිසුමකට එළඹීමට සූදානම් වීම දැඩි ලෙස හෙළා දකින බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නිවේදනය කරයි. නේටෝව යනු අධිරාජ්‍යවාදී අරමුණු ඇති සංවිධානයක් බව එම පක්ෂය සඳහන් කරනවා. ආරක්ෂක අමාත්‍යාංශයේ නේටෝව සමග එළඹෙන ගිවිසුම පිළිබඳ වහාම රටට හෙළි කළ යුතු බව තමයි එම පක්ෂය සඳහන් කරනවා කියලා දිවයින අද ප්‍රධාන ස්ථිරස්ථලය නේටෝ ලංකාවට කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරව්වක් කියලා වාර්තා කරන්නේ. අයිස් මද්‍රව්‍ය කිලෝ 475ක් අඩංගු කන්ටේනරයක් ශ්‍රී ලංකා වරායේදී කොටුවීමෙන් පසු එම මහජාවාරමේ සුළමුළ අනාවරණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසියේ මද්‍රව්‍ය විනාශක අංශය පාකිස්තාන් පොලිසියට මෙරටට පැමිණීමට ඇරයුම් කළා තියෙනවා. ශ්‍රී ලංකාව සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩල ප්‍රධානී එවාන් පපා ජෝජියෝ මහතා ප්‍රමුඛ නිලධාරී කණ්ඩායමක් සැප්තැම්බර් 10 වැනි දින මෙරටට පැමිණීමට නියමිත වගත් සඳහන්. විභාග දෙපාර්තමේන්තුව විසින් අපොසු උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා පසුගිය 2019-2024 වර්ෂ 6ක් සඳහා අවස්ථා 3කදී සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ පැවැත්වීමට රුපියල් මිලියන 507ක මුදලක් වැය කළද අපේක්ෂිත අරමුණු ඉටු වී නොමැති බව ජාතික විගණන කාර්යාලය දැනුම් දීලා තියෙනවා. එල්නිනෝ තත්ත්වයේ හේතුවෙන් හානියට පත් වගාවන් සඳහා රක්ෂණ වන්දි මුදල් ගෙවීම කෘෂිකර්ම හා ගෝජන රක්ෂණ මණ්ඩලය විසින් ආරම්භ කළා තියෙනවා. වෙලාව 9:06 වෙනි විනාඩි 49යි. ඔබ ලක්කඩ සමග

සබලදී මැද පෙරදිගේ ඇමරිකානු පසුබෑම හමුවේ චීනයේ අලුත් දැල කියලා තමයි ඡායාරූප සහිත වාර්තා කරන්නේ. මෙය සිළුමිණ ගෙනෙන තොරතුරු. සිළුමිණ වාර්තා කරනවා ඇමරිකානු හමුදා දිගින් දිගටම හොමුස් සමුද්‍ර සන්ධියේ ආසන්නයේ පිහිටා ඇති ඉරානයට අයත් දූපත්වල පිහිටි ඉරාන විප්ලවීය හමුදා කඳුරුවලට ප්‍රහාර එල්ල කරමින් ඉන්නවා. ඒ ප්‍රහාරවලින් සිවිල් වැසියන්

0: කාරණාවක් ජීවිතක්ෂයට පත් වෙලා ඉතින් ඉරානයේ මාධ්‍ය වාර්තා කරනවා මේ විදිහට. ඉතින් ඒ වෙනුවෙන් පිළිතුරු ලෙස ඉරානය විසින් අසල්වැසි කුවේට්, ජෝර්දාන්, බහරේන් රාජ්‍යවල පිහිටි මේ ඇමරිකානු හඳුරු ඇමරිකානු කඳවුරු ඉලක්ක කරගෙන දැවැන්ත මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමින් ඉන්නවා. නැවත මේ කඳවුරු දෙක සක්‍රීය යුද්ධයකදීම ආරම්භ කළා තියෙනවා. ඉතින් ඇමරිකාව උත්සාහ කරමින් ඉන්නේ හෝමෝ සමුද්‍ර සන්ධිය හරහා හැකිතාක් තෙල් සහ ගෑස් නෞකා ජාත්‍යන්තර මුහුදු සීමාවට ආරක්ෂිතව පිටත් කර යැවීම, එයා සමගාමීව ඉරානයේ නෞකා මුහුදු සීමාවෙන් පිටවීම වැළැක්වීමත්, එනිසා දැන් මේ ගැටුම්වල තීරණාත්මක ලක්ෂ්‍ය හෝමෝ සමුද්‍ර සන්ධිය සහ ගෝලීය බලශක්ති සැපයීම බවට පත්වෙමින් තියෙනවා. එල්නිනෝ තත්ත්වය 2027 දක්වා පවතින බවට විද්‍යාඥයින්ගින් පුරෝකථනයක්. එල්නිනෝ කාලගුණික බලපෑම හේතුවෙන් ඉන්දියා සාගරයේ නිවර්තන අට්ලාන්ටික් සහ ඕස්ට්‍රේලියානු වෙරළබඩ කලාප ඇතුළු ලෝකයේ අනෙකුත් මුහුදු කලාපවල සාමාන්‍ය මට්ටමට වඩා වැඩි උෂ්ණත්වයක් අපේක්ෂා කරන බවත්, ගෝලීය වශයෙන් කාලගුණයට සිදුවන බලපෑම 2024 වසර දක්වාම පැවතිය හැකි බව තමයි ලෝක කාලගුණ විද්‍යා සංවිධානය අනතුරු අඟවලා තියෙන්නේ. මේක අවුරුදු 70කට වැඩි කාලයකට පසු ඇතිවන ලොව ප්‍රබලතම එල්නිනෝ තත්ත්වය විය හැකි බවත් සඳහන් කරනවා. ඉන්දුනීසියාවේ ලැව්ගිනි දරුණු වෙයි විෂ දුමාරය රටවල් රැසකට දිනන ගණනාවක සිට ඉන්දුනීසියාවේ පැතිර යන ලැව්ගිනි තත්ත්වය දරුණු අතට හැරිලා තියෙනවා. ඉතින් මේ මාසයේදී එල්නිනෝ කාලගුණික සංසිද්ධිය උපරිම මට්ටමකට පැමිණීමත් සමග ගෝලීය උෂ්ණත්වයට සිදුවන බලපෑමෙන් එම ලැව්ගිනි තවත් උග්‍ර වනු ඇතැයි ඉන්දුනීසියානු රජයේ නිලධාරීන් සහ විද්‍යාඥයින් බය පළ කළා තියෙනවා. හෝමුස් නිදහස් කරන තුරු ඉරාන සාකච්ඡා නැහැ. ඇමරිකාවේ උප ජනාධිපති කියයි ඉරාන හමුදාව හෝමුස් සමුද්‍ර සන්ධියේදී වෙළඳ නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම නතර කරන තුරු කිසිදු සාකච්ඡාවක් නොපවත්වන බව ඇමරිකාවේ උප ජනාධිපති ජෙඩී චෑන්ස් ප්‍රකාශ කළා තියෙනවා. නේපාල ගංගොතුරෙන් මරණ 1280ක්, උමගක සිරු දෙදෙනෙක් දින 9කට පසු මුදා ගැනේ. නේපාල ටිබෙට් දේශ සීමාවේ සිදු හදිසි ගංගොතුරෙන් පසුව ජලවිදුලි ව්‍යාපෘති උමම් මාර්ගයේ සිරු වී සිටි සේවකයන් දෙදෙනෙකු දින 9කට පසු මුදා ගැනීමට මෙහෙයුම් කණ්ඩායම් සමත් වෙලා තියෙනවා. වෙලාව උදෑසන 6යි විනාඩි 57යි.
1: Sports Roundup.
0: ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව කතා කරද්දී ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලි වාර්තා අලුත් කළ චමරි අතපත්තු පිළිබඳව සඳහන් වෙනවා. 2026 ආසියානු කුසලාන පන්දු වාර 2020 කාන්තා ක්‍රිකට් තරඟාවලියේදී ඉන්දුනීසියාව සමග පැවති තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 75ක දැවැන්ත ජයක් ලබා ගත්තා. එහිදී ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ලකුණු 5කට කඩුලු 7ක් දවා ගනිමින් තරඟාවලියේ ඉතිහාසයේ ඉහළම දක්ෂතාවය ප්‍රදර්ශනය කළ ක්‍රීඩිකාවලිය වාර්තා අතරට එක්ුණ ඩුබයි දී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කඩුලු 7ක් දැවි ලකුණු 124ක් රැස් කළා. එහිදී නිලක්ෂික සිල්වා ලකුණු 50ක් රැස් කළා. ලෝක පාපන්දු පිටියේ නොමැකෙන වාර්තා තිබූ ලියනල් මෙසි ආජන්ටිනාවේ රොසාරියෝ නගරයේ උපදින ළමයින්ට තහනම් වූ මෙසි නාමය පිළිබඳව ඡායාරූප සහිතව සඳහන් වන දීර්ඝ විස්තරයක් දිවයින ක්‍රීඩා පිටුව වාර්තා කරනවා.
1: කාටූන්ස්
0: සිලුමින පත්තරේ අංජනගේ ටෝක් කාටුනේ තෝරාගන්නේ ඉරිදා සතියගේ පත්තර විස්තර නිමා කරන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රැස්වීම නීත්‍යානුකූල නැහැ කියලා දෑසිරි කියනවා. මේ මෑන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා හදිසියේම මතක් වෙලා. අංජනගේ ටෝක් කාටුනේ සමගින් සතියගේ පත්තරවල විස්තර නිමා කරන මම නලින් විරාජ් වාසනාවන්ත සුන්දර සතියන්තයක්.

0: வாசனாவந்த தவசக்க வாசனம் தூதேசனுக்கு அப்படி முன்னே நம்ம சத்தியாக லக்கன சத்தியந்தே அபி ஹமதாம அலுத் பலாபுருத்துவ கெக்கனே அலுத் சத்தியக்கு ஆரம்பிவினுவின் சூதனம் வினுமேதங் இருந்த தவச செப்டம்பர் மாசம் ஹாய்வினிதா ஹெட்ட இதங் ஆயத்து வெடக்கிறான் கூட கேட்டா அது நிவாடு நீ கெதர் துறை வெடக்கடி துறை அவசன் கிரையின் ஹேட்ட ஆரம்பவின் அலுத் சத்தியவினுவின் சூதனம் வினதின் தவச சமஹனாயிட்டிகக் வெடிப்புற நிதாகின் நே ඊළඟ සතියේ සූදානම් වෙන කමක් නැහැ කොයි විදිහට හරි ඔබ ඔබේ ජීවිතේ හීන වෙනුවෙන් දුවන්න ඕනේ කියන එක තමයි අපි හැමදාම කියන්නේ රනිල් මේ ලස්සන කතාවක් රනිල් අද උදේ පාන්දර මගෙත් එක්ක
1: ඔය ඔය කියනකොටම මේ කතාවම වෙනස් කරන්නත් හිතුණා මොකද මේ මොකද අර ජීවිත වෙනස් කරගන්න ඕනේ මොටිවේෂන් එකක් ගන්න ඕනේ කියලානේ අපි හැමදාම උදේ පටන් ගන්නෙ හැබැයි මේ ලස්සන කතාවක් තියෙනවා වෙනස් වීමට අකමැති මිනිසුන් වෙනස් කිරීමට ඔබේ කාලය මිඩංගු කළ යුතු නැත කියලා ඒක හරි ලස්සන කතාවක් කියලා මේ මට හිතුණ හේතුව තමයි අපි හැමතිස්සෙම අපේ ජීවිත වෙනස් කරගන්න ගමන් අයකට උත්සාහ ගන්න ගමන්නේ අපි කතාවට කියන්නේ අපි නැකිටින්න හදන ගමන් අපි කැමති අපේ වටේ ඉන්න මිනිස්සුත් නැකිටින වට මූණිච්චාවට කියන කතාවකුත් වෙන්න පුළුවන් සමහර වෙලාවට නමුත් සමහර මිනිස්සු ඉන්නවා කොච්චර වෙනස් කරන්න හැදුවත් ඒ මිනිස්සුන්ගේ ගමන වෙනස් කරන්නේ නැහැ මේ කියන කතාව සමහර විට මොටිවේෂන් එකක් දෙන්න උත්සාහ කරන මිනිස්සෙක් වෙන්න පුළුවන් නැත්නම් ජීවිතේ අඳුරු පැත්තරම යන මිනිස්සෙක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ජීවිතේ වරද්ද ගන්න පැත්තර යන මිනිස්සෙක් වෙන්න පුළුවන් ඒගොල්ලෝ කොච්චර කිව්වත් සමහර දෙන් යාළුවෝ ඉන්නවනේ ඈ එකම යාළුවා රජයේ උසස් නිල තලවලින් නැත්නම් මිනිස්සු පිළිගන්න තැන්වල නතර වෙනකොට අනිත් යාළුවෝ නතර වෙන්නේ සිපිරිගේ ඉන්නේ නේද එතකොට ඒකම පන්ති ඉගෙනගත්ත යාළුවෝනේ එතකොට ඒ නිසා වෙනස් කරන්න අකමැති නිසාද මනුස්සයට හැදෙන්න චාන්ස් එකක් කියලා සුභව ධර්මෙන් දෙනවනේ හැබැයි එහෙම කැමති නැති මිනිස්සුන්ව වෙනස් කරන්න ඔයාගේ කාලය වැය කරන්න එපා කියලායි මේ කතාවේ කියන්නේ.
0: ඒක තේරුමක් නැති වැඩක්. හැබැයි ওই කතාවෙම තව ගැල්ලක් තියෙනවා නේ. අපි කියනවා මේ ඔබට පුළුවන්කමක් තියෙනවා නම් කූඹියෙක්ටවත් නිකරුණේ මැරෙන්න දෙන්න එපා කියලා. ඒ කියන්නේ අපි ඉස්සරහා අපේ අස්පනා පිට කාට හරි කරදරයක් වෙනවා නම් ඒ ගමන වළක්වන්න ඒ වෙන්න තියෙන දේ වළක්වන්න අපිට මොනවද කරන්න පුළුවන්? ඒ වෙනුවෙන් අපි කටයුතු කරනවා. අපි ගොඩක් කලවට දැකලා තියෙන පාරදී දැන්නකෝ රියානතුරක් සිද්ධ වුණා කියලා. මේ රියානතුර සිද්ධ වෙච්ච වෙලාවේ මිනිසුන්ට උදව් කරනවට වඩා සමහර වෙලාවට අපිට හිතෙනවා මේක මේ හැමෝටම කලින් කැප්චර් කරගන්න එක මං කරන්න ඕනේ. එහෙම නැත්නම් මේක Facebook එකේ වීඩියෝ කරලා දාන්න ඕනේ. ඒ තැනට අද සමාජයේ පත් වෙලා කියලා සමාජ විවේචනයකුත් තියෙන කාලයක්. මම ඔබට යෝජනා කරනවා. අපේ පැරණි සමාජයෙන් අපිට උරුම වෙච්ච හොඳ පුරුදු ටිකක් තිබුණා. වතුර බේසමකට කූඹියෙක් වැඩලා හිටියොත් අපේ අම්මලා අච්චි අම්මලා සියල කලේ පොඩි කෝටු කෑල්ලක් හරි දාලා ඒ කූඹියා වෙතනින් අයින් කරන එක. ගිලිලා මැරෙන්න දුන්නේ නැහැ කාටවත්. අපි වටේ ඉන්න මිනිස්සුන්ටත් අපි බොළු බොළුවන් ඉදිරිය උදව් කරමු. රනිල් කිව් වගේ වෙනස් කරන්නම බැරි මිනිස්සු වෙනුවෙන් එකපාරක් දෙපාරක් උත්සාහ කළා එතනින් පස්සේ අතහැරලා දාමු. වෙන අපිට කරන්න දෙයක් නැහැ. මොකද තව කෙනෙක් වෙනස් කරනවට වඩා වෙනස් වෙලා අපිට අපේ ගමන යන්න බොහොම පහසුයි. උදේ 7:07

0: මමනන්දැ මානම රිලක්ස්.
1: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
2: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.

0: ඔබ මොටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැක ගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.
1: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස් ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
2: සඳමට ඇත්ත කියන්න, සඳා ඉන්නේ ප්‍රශ්නක කියලා මම දන්නවා. මට නොදන්නවා නෙමෙයි, මට දැනගන්න ඕනේ ප්‍රශ්නේ මොකද්ද කියලා.
3: අනේ නෑ සර්, එහෙම ප්‍රශ්නයක් නෑ. මට පුළුවන් මං සර් වර්ක්ෂොප් එකේ නිවාඩුවක් දෙන්න පොඩි කාලෙකට.
1: ධනංජය සිරිවර්ධන නිර්මාණයක් පාපින් පැන්නා.
2: සඳව බලාගත්තු සීයන්නේ නේද?
3: ඔව් සර්. අම්මා පොඩි කාලේ නැතුණාට පස්සේ තාත්තා වෙන කෙනෙක් ගියා. ඊට පස්සේ ආච්චි සීයේ තමයි සර් ගොවිතැන් කරලා මම බලාගත්තු කැම්පස් යනකම්.
1: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න. වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන, වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට් ලයිට් ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 935 937. සර්ච් ලයිට් සමාජ ගවේෂණය
4: ලකඬ රේඩියෝ මැගසින් ආගෙනින් උදේ 7:15.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
4: ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
0: සතියක ලක්හඬ
1: යුටර්න්.
4: අයිබෝන්, මේ අත්දැකීම ඔබටත් ඇති. කෙනෙක් ඔබත් එක්ක කතා කරනකොට ඔබ ඇත්තටම සවන් දෙනවද? නැතිනම් ඔහු හෝ ඇය කතා කරන අතරෙම ඔබේ පිළිතුර සකස් කරගන්නවද? සැබෑ සවන් දීම කියන්නේ වචන ඇසීම පමණක් නෙවෙයි, බාධා නොකර වහ වහා උපදෙස් නොදී අනෙක් පුද්ගලයාගේ හැඟීම් තේරුම් ගන්න උත්සාහ කිරීම. මේ අත්දැකීම අපි ඕනෑ තරම් අපේ සමාජය දැකලා තියෙනවා. කෙනෙක් ප්‍රශ්නයක්, කරදරයක්, සංවේදී හේතුවක් අපිත් එක්ක සඳහන් කරන වෙලාවක, එහෙම නැත්නම් අපිත් එක්ක ෂෙයා කරගන්න වෙලාවක අපි මේ කතාව සහ මුලින්ම අහන්නේ නැතුව උපදෙස් දෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අපිට බනින්න පටන් ගන්නවා. මේක සාමාන්‍යයෙන් ඔබෙන් සහ මගෙන් අපි දෙපාර්ශ්වයෙන්ම සිදුවෙන දෙයක්. හැබැයි හොඳ සවන් දීමක් කියලා කියන්නේ තව කෙනෙක්ගේ ප්‍රශ්නය තවන්ගේ කරගැනීමක්. අපි කතාව සහ මුලින්ම දන්නේ නැතුව, ඔහුගේ අදහස හෝ ඇයගේ අදහස හරියටම දන්නේ නැතුව අපි උපදෙස් දෙන්න යාම ඇතුලේ ඔහුට හෝ ඇයට අවශ්‍ය වෙන්නේ උපදෙසක් නොවෙන්න පුළුවන්. හිතේ තියෙන බර සැහැල්ලු කරගන්න, තමන්ගේ හිතේ තියෙන ප්‍රශ්නය, තමන්ගේ හිතේ තියෙන සතුට තවත් කෙනෙක් එක්ක ෂෙයා කරගන්න තියෙන උවමනාව වෙන්නේ නැති. හැබැයි අපි යාට දිගට හරහට උපදෙස් දෙන්න පටන් ගත්තට පස්සේ එයා බලාපොරොත්තු වෙච්ච දේ, හොඳ සවන් දෙන්නෙකුගේ කාර්යභාරය අපිට මගහැරෙන්න පුළුවන්. ඒ නිසා හැම වෙලේම කවුරු හෝ කෙනෙක් තමන්ට යමක් කියනවා නම් එය අවසන් වන තුරු අහගෙන හොඳින් සවන් දෙන්න. අවසානයේ ඔහු හෝ ඇය ඔබෙන් උත්තරයක් බලාපොරොත්තු වෙනවා නම් අන්න ඒ වෙලාවට ඔබට දැනෙන ඉතාම සාධාරණ පිළිතුරක් ඔහුට හෝ ඇයට යෝජනා කරන්න. කතාවටත් කියනවා, ලෝකෙම අවදි මිනිසුන්ට කන් දෙකක් හම්බුණා, ඇස් දෙකක් හම්බුණා. ඇස් දෙකෙන් හොඳට ලෝකේ දිහා බලන්න පුළුවන්. කන් දෙකෙන් මේ අවට වටපිටාවේ සිදුවෙන සියලු දේ, අපිට ඇහෙන සියලු දේ ග්‍රහණය කරගන්න පුළුවන්. හැබැයි මේ මැවුම්කාරය අපිට එක කටක් විතරක් නිර්මාණය කළේ. හොඳට සවන් දීලා, හොඳට ඇස් දෙකින් දැකලා, ඉතාම පරිස්සමින් කතා කරන්න. ඒ නිසා හැම වෙලේම අපේ උපදෙස් අවවාද කෙනෙක්ට අවශ්‍ය වෙන්නේ නැහැ. ඔහුට හෝ ඇයට අවශ්‍ය වෙන්නේ හොඳ සවන් දෙන්නේ. මුලින්ම හොඳ සවන් දෙන්නෙක් වෙන්න උත්සාහ කරන්න. ඔබට ජයග්‍රහී සුබ දවසක්.

0: දෙහතයි විනාඩි 22යි.
1: ඇස්ටල්ටි මොබිටෙල් ෆයිබර් එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින්ග් වලට ලෝ ලේටන්සි. ෆාස්ට් ඇන් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. ඇස්ටල්ටි මොබිටෙල් ෆයිබර්.
2: ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලෝකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: වේගයෙන් නැගී සිටින රටක් ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1%ක වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
5: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
6: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
7: ලඛන මොමලින් ඒසල්
8: සම අනුග්‍රහය.
9: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
10: FM 93.5 FM 93.7 Lakhana Radio ITN.

0: Playground. අයිබෝවන් සුබ දැසනක් පළමුව අපි අවධානය යොමු කරමු US විවෘත ටෙනිස් තරගාවලියේ උණුසුම් තොරතුරු වලට. නිව්යෝක් නුවර පැවැත්වෙන 2026 US විවෘත ටෙනිස් තරගාවලියේ තුන්වන වටේ තරඟ මේ වන විට අවසන් වෙමින් තිබෙනවා. මෙවර තරගාවලියේ විශේෂත්වය වෙන්නේ ප්‍රබල ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුටම අනපේක්ෂිත පරාජයන්ට මුහුණ දීමට සිදුවීමයි. පළමුවෙන්ම කාන්තාංශයේ වත්මන් ශූරය වන අමරිකාවේ කොකෝ ගෝෆ් ගැන සඳහන් කළ යුතුයි. කොකෝ ගෝෆ් ස්පාඤ්ඤයේ ක්‍රිස්ටිනා මුජා සමග පැවති තුන්වන වටේ තරඟය ලකුණු 6-3 සහ 6-4 ලෙස ජයගත්තා. ඒ අනුව කොකෝගොෆ් සිව්වන වටේට සුදුසුකම් ලබාගෙන තියෙනවා. ඒ අතර ලෝකයේ ප්‍රබලතම ක්‍රීඩිකාවක් වන පෝලන්තයේ ඉගා ෂියොන්ටෙක්ද සිව්වන වටේට පැමිණීමට සමත් වුණා. ඇය චෙක් ජනරජයේ මාරි බුස්කෝවා පරාජය කළේ ඍජු සෙට් දෙකකින්වත් තරඟය ඉතා තියුණු එකක් වුණා. සෙට් දෙකම ට්‍රයි බ්‍රේක් දක්වා ගිය අතර අවසානයේ ඉගා ෂියොන්ටෙක් 7-6 සහ 7-6 ලෙස තරඟ දෙකම ජයගත්තා. ඒ අනුව සිව්වන වටේදී ඉගා ෂියොන්ටෙක්ට චීනයේ ෂෙන් චින්වෙන් හමුවීමට නියමිතයි. දැන් පිරිමි අංශයේ විශාල පෙරලියක් සිදු වූ තරඟයක් ගැන කතා කරමු. අමරිකාවේ ප්‍රබල ක්‍රීඩක ටේලර් ෆ්‍රිට්ස් ආර්ජෙන්ටිනාවේ ෆ්‍රැන්සිස්කෝ සෙරුන්ඩෝලෝ හමුවේ පරාජයට පත් වුණා. විශේෂත්වය වෙන්නේ ෆ්‍රිට්ස් තරඟයේ පළමු සෙට් දෙකම ජයගෙන සිටීමයි. නමුත් එතනින් පසුව සෙරුන්ඩෝලෝ විශිෂ්ට ලෙස තරඟයට නැවත පැමිණියා. අවසානයේ සෙරුන්ඩෝලෝ සෙට් පහක තරඟයෙන් 3-6, 4-6, 6-3, 6-4, 6-4 ලෙස ටේලර් ෆ්‍රිට්ස් පරාජයට පත් කළා. ඒ අනුව ටේලර් ෆ්‍රිට්ස් US විවෘත තරගාවලියෙන් ඉවත් වුණා. කාන්තා අංශයේත් එවැනිම තියුණු පරාජයක් සිදු වුණා. අමරිකාවේ මැඩිසන් කීස් සහ චීනයේ ෂෙන් චින්වෙන් අතර පැවති පළමු තරගයේදී මුල් සෙට් එක මැඩිසන් කීස් පහසුවෙන් ජයගත්තා. නමුත් දෙවන සහ තෙවන සෙට් වලදී තරගය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ෂෙන් චින්වෙන් අවසානයේ 1-6, 7-6 සහ 7-5 ලෙස මැඩිසන් කීස් පරාජය කළා. විශේ෷යෙන්ම තීරණාත්මක තුන්වෙනි සෙට් එකේ කීස් 5.0 ලෙස ඉදිරියෙන් සිටියත් ෂෙන් චින්වෙන් විශිෂ්ට පෙරලියක් සිදු කර තරඟය ජයගත්තා. ඒ අනුව මේ වන විට පැහැදිලිව කියන්න පුළුවන් කරුණක් වෙන්නේ කොකෝ ගෝෆ් සහ ඉගා ෂියොන්ටෙක් සිව්වන වටේට පැමිණි අතර ටේලර් ෆ්‍රිට්ස් සහ මැඩිසන් කීස් තරඟාවලියෙන් ඉවත් වී තිබෙනවා. පිරිමි අංශයේ කාලෝස් අල්කරාස් තවදුරටත් තරඟාවලියේ රැඳී සිටින අතර ඉදිරි වටවලදී තවත් ප්‍රබල තරඟ බලාපොරොත්තු විය හැකි බව අපිට කියන්න පුළුවන්.
1: ක්‍රීඩා විද්‍යාවෙන් එහෙම තොරතුරු වාර්තා වෙනකොට මේ උදේ 7:30 වෙනකොට ලංකාවමයි තමන්ගේ ජයග්‍රහණය කොහොමද කරගිලා තියෙන්නේ කියලා බලන්න බලාගෙන ඉන්නවා සූදානමින් ඉන්නවා. එනිසා අපිට සිද්ධ වෙනවා රනිල් ඊයේ රාත්‍රියේ කියන්නේ පස්වෙනිදා රාත්‍රී දිනුම් අදින ලද ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත්වල ප්‍රතිඵලය කියන්නේ.
2: ඔව් අපි කියන්නේ මේ ඊයේ දිනුම් මැදපු ලොතරැයි කියන්නේ සෙනසුරාදා පස්වෙනි සෙනසුරාදා දිනුම් මැදපු ලොතරැයි වල ප්‍රතිඵල NLB සුබ දවසක් ලොතරැයි කන්‍යා ලග්නේ වාසනාවන්ත අංක 14-60-61 කන්‍යා 14-60-61 විශේෂාංකය 61-25 විශේෂාංකය 61-25 NLB ජයලොතරැයියේ F ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 4187 F 4187 අද සම්පත ලොතරැයි අංක රටාව 6-6-2-6-6 කී හඳහනේ මේෂ ලග්නය වාසනාවන්ත අංක 3-32-56-60 මේෂ 3-32-56-60 තමයි වාසනාවන්ත අංක. ධන නිදානය I ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 19-24-64-65 I 19-24-64-65 මෙගා පවර් H ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාදාංකය අංක 7 වාසනාවන්ත අංක 27-30-50-54 H ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාදාංකය අංක 7 වාසනාවන්ත අංක 27-30-50-54 ගොවිසෙතේ S ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 10-16-37-77 S10-16-37-77 මහජන සම්පත ලොතරැයියේ K ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 156-266 K 156-266 මේ තමයි ඊයේ දවසේ දිනුම් මැදපු ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි වල ජයග්‍රහී ප්‍රතිඵල.

0: මල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකෙටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011 6767 479.
1: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.

0: എതിനെന്താ ജീവിതത്തെ ദേവാൽ കിറകിനെ അനകോട്ട് നീതി അപ്പിന്റെ സമ്മർദ്ദങ്ങളെ ഹറസിനോ അപ്പി തങ്ങിന്നോ അപ്പി കിറന്നതേ ഹറിയിൽ ഹബൈ നീതി ഇങ്ങേട്ടെ അംകിസി വാർണയാക് പാലനയാക് തീരണം അപ്പി എപ്പിലും ധനുവാദ്വീസിറ്റിയും അത്യാവശ്യമായി ഇനി സതമായി റേഡിയോ മാഗസിനൊക്കെ തുള്ളി അപ്പി ഹമദാമ ലോ പോയിന്റ്സ് അതുള്ളി കഥാകരണെ അപ്പിട്ട് എതിനെന്താ ജീവിതേതി വരകത്വന് നൈതിക കാരണ സംബന്ധി ഇതന്നെ മേമ അപ്പി ഗ്യാക് ദുറ കഥന്ന ഹീന ദക്കിനോ ഏ ഹീന ദക്കിന് ലസന ഇടമ ദൂറകേന്ന് ഇത്ര അപ്പി ഗ്യാക് ഇതികരണേനെ കൂടെ അപ്പി മുണവാകിയ നീതിമയ തത്വയാൻ പിലിമത അവതാണ് യമുക്കറണ്ടോണി കുടക്കലാട് അപ്പൊ ഇതിനോ ഇടമ മകനാം ഇത്തരം മട്ടോണ ദയാക്ക് ഇതികരണ പുളുവാങ്കിയ എത്ര മെഹിമ കറണ പുളുവാന്ത് ഏ സന്ധാ തീന നൈതിക വട്ടപ്പിട്ടാവ് ഗന ഹോയല ബലാന്ന് അപ്പി കഥാക്കല ജ്യേഷ്ഠ നീതിജ്ഞ റോഹിണി സന്തലതാധികാരി നീതിജ്ഞ തുമിയട്ടെ എതുമിയെ അപ്പിട്ട് പെഹദിലിക്കല്ലതിനോ കൊഹുമുദ നിവസ ഖദീമേദി മുണവാകിയ കാരണ അപ്പിരി മതവത് നൈതിക വശേന അവധാന നമുക്ക് റണ്ണോണിക്കല്ല
1: මම අද දවසේ ඔබට කතා කරන්න සූදානම් වෙන්නේ නිවසක් ඉදිකරන වෙලාවකදී ඔබ දැනගන්න ඕනේ බොහොම වැදගත් නීතිමය තත්ත්වයන් පිළිබඳව. විශේෂයෙන්ම ලංකාවේ මේ වෙනකොට නාගරික ප්‍රදේශවල තියෙන ඉතාම කුඩා ඉඩකඩම්. පර්චස් 6.5, පර්චස් 7ක්, 8ක්, 9, 10, 11, 12 වගේ ඔයගිට තාමත් කුඩා බිම් කඩවල තමයි නිවස ඉදිකිරීම සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා ඔබට සිද්ධ වෙනවා මේ නිවස සකස් කරන්න තියෙන ඉඩමේ තියෙන උපරිම ඉඩම භාවිතා කරන්න. ඒවගේ තත්ත්වයක් නිසා ගොඩක් වෙලාවට දැන් නිවාස ඉදිකරන්නේ බ්ලයින්ඩ් වෝල් එකක්. එහෙම නැත්නම් අන්ධ භිත්තියක් සහිතව. ඒ කියන්නේ ඔබේ මායිමටම ඔබ භිත්තිය ඉදිකිරීම සිදු කරනවා. ඉතින් එතකොට ඔබේ මායිම එතනින් අවසන් වෙනවා. එතන ඉහට තියෙන්නේ ඔබේ අසලැසියගේ ඉඩම. මෙන්න මේ වගේ අවස්ථාවකදී ඔබ ඉදිකිරීමක් කරනකොට විශේෂයෙන් සැලකිලිමත් වෙන්න කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි ඔබ මේ සම්බන්ධ අනුමත නිවාස සැලසුම සකස් කළ ගත යුතු වෙනවා. ඒ වගේම ඒක નિયમિત නිලධාරියෙක් ලවා අනුමත කර ගැනීම හරිම වැදගත්. මොකද සාමාන්‍යයෙන් මේ අන්ධ භිත්තිය සහිතව, ඒ කියන්නේ පැටේ මායිමටම භිත්තියක් එක්කල ඉදිකිරීමක් කරනකොට අවශ්‍ය නීතිමය තත්ත්වයන් නිවාස ඉදිකිරීමේ සැලැස්ම අනුමත කරන අවස්ථාවලදී ඒ අදාළ තාක්ෂණික නිලධාරීන් විසින් පෙන්වා දෙනවා. එහෙම නැතුව ඒක අනුමත කරන්නේ නැහැ. ඒක නිසා මේ අනුමත කරගන්න එක ඔබට ඉතාම වැදගත් කරනවා. ඒකවට අසලස්සයක් ඉඩම හිස්සින්දා ඔබට හැකියාවක් නේ කොයි වෙලාවකවත් ඒ පැත්තට ජනේලයක් දාලා එතනින් හුලං එනවා, එතනින් එළිය එනවා. ඒක හොඳයි, මට හරි පහසුයි කියලා හිතන භිත්තිය හරහා කවුළු ඇති කරන්න බෑ. අද දවසේ ඔබ ඉදිකිරීම කරන වගේ මෙහෙට දවසේ අසලස්සයයි මේ ඉදිකිරීමක් කළොත් ඒ වෙලාවට ඔහුට බරපතල ගැටලුවක් ඇති වෙනවා. ඔබට බරපතල නීතිමය ආරවුලකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා අසල්වැසියා ගිරිම ඔබේ ගෙදර ආලෝකයේ සහ වාතාශ්‍ර ලබා දීමට සදාකාලික ලිස්ස තියන්න ඕන තැනක් කියලා ඔබ හිතන්න එපා. ඒ වගේම ගයක් සලසුම් කරනකොට තමගේ කාමරවලට අවශ්‍ය ආලෝකයේ වාතාශ්‍රයේ නීත්‍යානුකූලව ලබා ගන්න පුළුවන් ආකාරයට ඒක සලසුම් කරන එක හරිම වැදගත් වෙනවා. මගේ ගෙදර බිත්තිය මගේ ඉඩමි. හැබැයි වහල කොටස අසල්ල සිඩන් පැත්තර ටිකක් ගියාට කමක් නෑ කියලා හිතන අයත් ඉන්නවා. මේකත් වැඩගත් සැලකිලිමත් වෙන ඕන කාරණාව. තමන්ගේ ගොඩනැගිල්ල බිත්තිය තමන්ගේ ඉඩමේ තිබුණත් වහල කොටසක් බැල්කනියක් එහෙම නැත්නම් ගොඩනැගිල්ලේ වෙන කොටසක් අසල්ල සිඩන් සීමාවට ඇතුල් වෙනවා නම් ඒකෙන් දේපලයිතිය සම්බන්ධ ආරවුලක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි වහලෙන් එන වැහි වතුරත් අසල්ල සිඩන් දේපලට බැහැර කරන්නට ඔබට හැකියාවක් නෑ. ඒ නිසා ගේ හදන්න කලින් ඔබේ ඉඩමේ සැබෑ මායිම අඳුරගන්න, අඳුනගෙන නිවැරදිව ජලය බැහැර කරන්නට, ඒ වගේම ඔබේ වාතාශ්‍රය ආලෝක්‍ය ලබා ගන්න පුළුවන් ආකාරයට ඉදිකිරීමක් කරන්න. එතකොට ඔබට පුළුවන් අනාගතයේදී අධිකරණයට පැමිණෙන්නට නීතිජ්ජවරුන් හරහා තියෙන කාලය සහ මුදල් ඉතිරි කරගන්න.

0: Lakhanda Radio ITN.
1: අවස්ථාවන්ට සම්බන්ධ වෙන්න හැකියාව ලැබෙන විවිධ පොත් දොරට වැඩීම් විවිධ අගනුවර පැවැත්වෙන කතාබහ සංවාදවලට අපි සම්බන්ධ වෙනවා. ඒ අතර අපිට මුණ ගැහුණු ඉතාම හරවත් කතාංගයන් අපි අරගෙන ආවා කයිමන් දොරකට වැඩසටහන ඇතුළේ. අපි හිතුවා මේ රේඩියෝ මැගසින් එක තවත් ලස්සන කරන්න, මේ වගේ වටිනා විද්වතුන්ගේ අදහස් සමාජගත කරන්න ඕන කියලා.
2: සහ මේවා හරි රහ කතානේ මදුසංක. කාලෙකට ඉහත ඇහුණු හරි රහ කතා, ඒවා සර්වකාලීනයි. ඒවට ඉතාම ගැළපෙනවා.
1: ඒ නිසා මේ කතාව කියපු කෙනා ජීවිතුන් අතර නැති වෙනවා. හැබැයි මේ කතාව ඒකේ බර ඕනෑම තරම් කාලයක් ඇතුලේ පවතිනවා කියන එක තමයි අපිට කියන්න ඕනේ.
2: සහ හුඟක් අය කියන අපේ මේ වැඩසටහනේ මැගසින් එකේ අපි ආසම සෙග්මන්ට් එක මේක කියලා සමහර අය කියන්නේ නැතුවම නෙමෙයි. කියන්නේ හුඟක් අය මේ ට්‍රෙන්ඩ් එකට ආසයි. ඒක කියන්නේ සාහිත්‍යයට එහෙමත් නැත්නම් මේ උපමා උපමේ දාලා තියෙන මේ කතාවලට හරි ආසයි. ඒවට මිනිස්සුන්ට මේ කතාවල යමක් ගන්න තියෙනවා මොකද?
1: බොහොම කාලයකට කලින් අත්නායකයන් හේරත් මහත්තයා තමයි මේ කතාව අපිට කිව්වේ.
3: අද තරුණය ඔබට පාරයින ඉඳලා කියන්නේ අල්ලාගෙන නෙරි අතකින් කිම්ද නගෝ, වසාගෙන දෙතන අතකින් කිම්ද නගෝ, හිමියා නැති ගමන් තනිමග කිම්ද නගෝ, ගෙස්ට් හවුස් එකේ නැවතිලා යන්ද නගෝ. අද අම්බලන් නෑ, අඟලක් ගානේ ගෙස්ට් හවුස් තියෙනවා. ඒ ගෙස්ට් හවුස් වලට යන්නේ පිටරට සංචාරකයෝ නෙමේ, යන්නේ අපේ දූලා, අපේ තාත්තල අම්මලා. මේවා දන්නේ නෑ. තාත්තල අම්මල ගුරු රැස්වීමට දෙමාපිය රැස්වීමට ඇවිල්ලා අහන්නේ දූගේ ගණිතේට ලකුණු මදිනේ. අපේ ළමයාට භාෂාවට මේ පාර ලකුණු නෑ. කොයි අම්මද ඇවිල්ලා අහන්නේ, කොයි තාත්තද? අපේ දූගේ හැසිරීමේ වෙනසක් තියෙනවා. ගුරුතුමියකට දරුවා හදන්න පුළුවන්. හැබැයි වැඩියෙන් ඉන්නේ ගෙදර. අම්මල තාත්තල දැන් දරුවන්ව හදන්නේම නෑ. ගුරුවරුන්ට තනියෙන් මේක කරන්න බෑ. අච්චර ඇරලා තියෙන ගෙස්ට් හවුස් මොකටද ඇරලා තියෙන්නේ කියලා තාත්තල දන්නේ. සමහර ගෙස්ට් හවුස් පවත්වාගෙන යන අයටත් දරුවෝ ඉන්නවා. ඒගොල්ලෝ ඉන්නේ ගෙස්ට් හවුස් එකේ උඩ තට්ටුවේ. යට ගෙස්ට් හවුස් එකට පුංචි දූලත් අරගෙන මිනිස්සු එනවා. උඩ ඉන්න පුංචි දුව බලන් ඉන්නවා. එයා දන්නවා ඒ යන්නේ බැඳපු දෙන්නෙක් නෙවෙයි කියලා. තාත්තල සල්ලි හොයන්න ගෙස්ට් හවුස් එක කරනවා. අන්තිමට තමන්ගේ දුව වෙන ගෙස්ට් හවුස් එකට යනකල් ඒ තාත්තයි අම්මයි දන්නේ. එද අපේ සමාජයේ ස්වභාවය අම්බලම් සංස්කෘතියට වඩා භයානකයි. මම ඉස්කෝලේ යන අවදියේ ලංකාවේ තානායම් තිබ්බේ 12යි. ප්‍රධාන නගරවල විතරයි. අද අතුරු පාරක 12ක් තියෙනවා. නගරයක 500ට වැඩි. ගිය සතියේ කුරුණෑගල පාරේ ගෙස්ට් හවුස් එකක වැඩ කරන 100 කෙනෙක් මට යාගේ දුරකථන නම්බරේ දුන්නා. මම මේ පහුගිය අවුරුදු දිනවල ඒ තාත්තා ඒකෙන් අස්වැලා ගිහින් මට කියනවා, සර් මං ආයි එතනට යන්නේ නෑ, මට රැකියාවක් හොයලා දෙන්න වෙන තැනක, මේ පවුකාර ජොබ් එක මට කරන්න බෑ. මං කිය ඇයි ඒ? නෑ මහත්තයෝ, වයසක මිනිස්සු ඉස්කෝලේ ළමයි එක් අරන් එන්නේ ගෙස්ට් හවුස් එකට. මේ පවුකාර වැඩේ කළා මට සල්ලි ඕන නෑ, මම ගෙදර ගියා, ආයි මං යන්නේ නෑ. ඒක තමයි අපේ සමාජයේ යථා ස්වභාවය. මේ රහස ගුරුවරු කියන්නෙත් නෑ. මොකද ගුරුවරු ඕක කිව්වා කියලා ඕගොල්ලෝ ගෙදර ගිහිල්ලා කිව්වොත් ඔබේ දෙමාපියෝ තරහ වෙන්නේ ගුරුවරුත් එක්ක. ඇයි ළමයින්ට මේවා කිව්වේ කියලා. දැන් මම කියන්නේ එහෙම බැඳීමක් මට තියෙන සමස්ත සමාජයත් එක්ක. එහෙනම් මට මේක බය නැතුව කියන්න පුළුවන්. එහෙනම් මම මේ දූලට කියන්නේ, දූලට ඉගෙනගෙන අධ්‍යාපනය හැර වෙන විකල්පයක් නැහැ. මම ඉස්කෝලේ ගියේ සපත්තු දෙකක් නැතුව, සෙරෙප්පුත් නැතුව. බොහොම අමාරුවෙන් ඉගෙන ගත්තේ. මොකද අපේ ගෙදර තව 11ක්ද 12ක්ද හිටියා.

ඒත් මං ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගත්තු හින්දා මට අද සමාජයේ තරා ස්ථානයක් තියෙනවා. මේ දූලටත් මේ හැම දුවෙකුටම සපත්තු තියෙනවා. හැම දුවෙකුටම ටයි එකක් තියෙනවා. ඒ කියන්නේ මං ඉගෙන ගත්තු දහට වඩා අපේ හාමුදුරුවනේ මේ දූලා ඔක්කොම පොහොසත්. ඔක්කොම පොහොසත්. එහෙනම් මං ඉන්න තැනට එන්න තියෙන්නේ දුවේ එකම එක පාරයි. ඒ අධ්‍යාපනය විතරයි. වෙන කිසිම පාරක් නැහැ. දැන් මේ ඔක්කොම හිතන්නේ පහේ පන්තියේ පසු කරපු අයනේ. හයේ ඉන්න අය නේද? හයෙන් ඉහළ. අටේ ළමයි. එහෙනම් තවත් ආඩම්බර වෙන්න. මොකද ශිෂ්‍යත්ව විභාගය කියන කඩයිම පැනලානේ. ඒ ගැන දැන් දුක් වෙන්න එපා. පේල් නම් පේල්, පාස් නම් පාස් කියලා. මොකද මම බදුල්ලේ ධර්මදූතෙන් මුළු දිස්ත්‍රික්කෙම අති විශිෂ්ට විදියට ශිෂ්‍යත්වේ පේල්. ඒ කියන්නේ මම මෙතනට ආවා. හැබැයි ශිෂ්‍යත්වේ පේල් ඒක විභාගයක් නෙවෙයි. ඒකෙන් කිසිම උසස් වීමක් ලැබුණේ නැහැ කාටවත්. ඉස්කෝලේල් ලැබෙන එක විතරයි. එහෙනම් මේ දූලා අධ්‍යාපනය ගැන අද ඉඳන් අමුතු කෙනෙක් වෙලා ගෙදර යනවා.

0: මෝටර් සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර් සයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර් සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර් සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
1: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක් හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මේ දවස්වල අපි එල් නිනෝ ගැන කතා වෙනවා. ගල්ලංගුරු සහ තෙල් ගෑස් දහනය වීම හේතුවෙන් පෘථුවිය එන්න එන්න රත් වෙනවා කියලා එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන මගින් ලෝකෙටම අනතුරු අඟවලා තියෙනවා. ඒකේ වාර්තාවක සඳහන් වෙන්නේ పూర్ව කාර්මික මට්ටමට වඩා සෙල්සියස් අංශක 1.5ක සීමාවකින් ලෝකයේ උණුසුම ඉහළ යන්න පුළුවන් කියලා. ඉතිරි වසර කිහිපය තුළ මේ මිනිසා සිදු කරන ක්‍රියාකාරකම් නිසා තත්වය වඩාත් උග්‍ර වෙයි කියලයි පරිසර වැඩසටහන කියන්නේ. ඒ රටවල් උණුසුම අඩු කරගන්න කරගෙන යන වැඩපිළිවෙල අනුව 2100 වන විට උෂ්ණත්වය සෙල්සියස් අංශක 2.6කින් ඉහළ යන්න පුළුවන් කියලා ලෝකෙට අනතුරු අඟවලා තියෙනවා පරිසර වැඩසටහනේ. මේ තත්වයේ හැමුවේ අතිරික්ත උණුසුම සීමා කළා. උෂ්ණත්වය යම් කාලයකට පසු නැවත ලෝකයේ ප්‍රතිපත්තිවලට එකඟ සීමාවකට අරගෙන එන්න විවිධ උපාය මාර්ගයන් අනුගමනය කරන්න ඕනේ කියලා ලෝකයේ පරිසර විද්‍යාඥයෝ කියනවා. කොහොම වුණත් මේ උෂ්ණත්වය ඉහළ යාම නිසා දැඩි වූ කාලගුණික විපත්, මුහුදු මට්ටම ඉහළ යාම, ආහාර නිෂ්පාදනයේ අඩුවීම, ජල හිඟය, විශේෂයෙන් සත්ව කොටස් වඳ වී යාම, හිම තට්ටු දියවීම වගේ බරපතල බලපෑම් වලට ලෝකයේ සියලු රටවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලයි අපිට වාර්තා වෙන්නේ. බටහිර ඇන්ටාර්කටික් සහ ග්‍රීන්ලන්ත අයිස් තට්ටු අහිමිවීම වගේම ඇමසන් වැසි වනාන්තර විනාශ වීම වැනි ආපසු මිනිසාට හැරෙන්න බැරි විශේෂ පාරිසරික හානි ඉස්සරහට මිනිසාට දකින්න හම්බ වෙයි කියලා ලෝක පරිසර වැඩසටහන අනතුරු අඟවනවා. ලෝක ප්‍රසිද්ධ රොගෝච් වැනි විද්‍යාඥයෝ පෙන්වා දෙන විදිහට වායු විමෝචනය අඩු කිරීමේ ප්‍රමාදය නිසා හැම වසර 5කටම සැරයක් උණුසුම ඉහළ යාමේ වේගය වැඩි වෙනවා කියලයි ඔහු කියන්නේ. සෙළු රටවල් මේ ගැන හිතලා ඉක්මනට ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවය මේ විද්‍යාඥයන් අවධාරණය කරනවා. පොසිල ඉන්ධන භාවිතය ඉක්මනට අවසන් කරලා වාතයෙන් කාබන් ඩයොක්සයිඩ් ඉවත් කිරීමේ ක්‍රමවේදය වේගවත් කළා පෘථුවිය නැවත සිසිල් කරන්න වැඩ නොකළොත් ලෝකයම උණුසුම නිසා බැටකන යුගය වැඩි ඈතක නෙවෙයි.
4: Denkel Hanhier.

0: වෙනතයක් වෙච්ච දෙයින් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු.
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සමාජික විෂණය 8:03
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය දුතරයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ஐபோன் வாசனம் துதர்சன குதியாட்டை வினாடி ஹத்தராய் சர்ச் லைட் சமாஜ கதிகாவாத மகாஜனதா வெனுவின் பொது ஸ்ரீலாங்கிய பிரஜா வெனுவின் விவருத்துக்கிறது என்ன பிளாஸ்தி லங்காவே அனுத்துரு சம்பந்தையும் கதாக்கிறது விசேஷம் தவசகானே அப்படி அஹன்ன தக்கின் ஹம்பின காரணவத்தமை தவச முருள்ளி கொஹே ஹரிதனக எம் விழாவுக்கு அப்படி தக்கினோம் ரியானுத்துரு பகுலவசிது வேணாமே ரியானுத்துரு வலின் நெதிவன ஜீவித் அடுப்பானவன ஜீவித் ஸ்ரீலங்காவே அநாகத்தை வெனுவின் பலதாய் விதாகன புலுவங் மே மினிசுங்கு ஜீவித ஆரக்ஷாக்கிறகனை வெனுவேன் கிளீன் ஸ்ரீலங்காய்க்கு சுவாதீன ரூபாஹினி மாதஜாலை விசேஷம் லக்கண்டு குவான் விதுலிய விசேஷ வெடப்பிலி விளக்கு அரங்கினேனோ பாசல் தருவான் தருவத் கிரீம் சந்தா டேக்கியா மே ஜாதிக வெடப்பிலிவேல் அப்ப இக்க பெத்தக இந்தியாத் கரண அத்தர துறை தமை அப்ப கல்பனாக்கலே தவசகானே புவத் பதா கத்தர கத்தர பசி பிரவருத்தி டிக்க பலன் லங்கா விதின ஓடம நாளிகாவக் சுசர் கர கத்தர பசி அப்பிட்ட அஹன்ன தகின்ன ஹம்பின வெடிம நியூஸ் பிரமாணியாக என்ன ரணில் மே அத மென்ன மித்தனதி அனதுரக் சித்தவேலா மென்ன மே මොනවද කියන්නේ නොසලකිලිමත් ධාවනයේ නිසයි මේ අනතුරු සිද්ධ වෙලා තියෙන්නේ මෙතන කන්දෙන් පල්ලෙහාට බස් රථයක් වැටලා තියෙනවා තිරිංග පද්ධතිය වැඩ කරන්නේ නැහැ තාක්ෂණික දෝෂ ඒ නිසා තමයි මේ වගේ අනතුරක් සිද්ධ වුනේ ජීවිත ගණනාවක් බිලිගත්තා හැමදාම අපි ඒ සිදුවීම සිදු වෙච්ච වෙලාවෙම මේ පිළිබඳව කතා බහ කරන සතියක් විතර වගේ අපිට මතකයි ඉන්න රණිල් ඊට පස්සේ අපිට මේ සියල්ල අමතක වෙලා ගිහින් අපි පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා හරි දැන් සියල්ල සාමාන්‍ය කියලා ආයෙත් අනතුරක් සිද්ධ වුණාට පස්සේ ආයෙත් යම් කිසි කෙනෙක්ට කරදරයක් සිද්ධ වුණාට පස්සේ ආයෙ මහා ඛේදවාචකයක් වුණාට පස්සේ තමයි මිනිස්සු ආයෙම ආයෙම මේ ගැන කතා කරන්න සමාජය තුල පෙළඹෙන්නේ හැබැයි දවස ගානේ අපිට බුහත්පතක් අරගෙන බැලුවොත් පේන දෙන්නේ මේ කියන අනතුරු සම්බන්ධයෙන්ම තමයි
1: ඔව් දැන් මේ කාරණය කෙනෙක්ට හිතන්න පුළුවන් සර්ච් ලයිට් එකෙන් නම් කී පාරයක් නම් කතා කරාද හැබැයි ඉතින් මෙහෙමයි මේව යාවත් කාලින වෙන්නේ නැතුව මේව ගැන නැවත නැවත කතා කරන්නේ නැතුව මිනිසුන් ගොළුවට දාන්නේ නැතුව මේ ගැන මේ සිද්ධ වෙන අසාධාරණ කතා කරන්නේ නැතුව මේ වැඩේ ගොඩ දාන්න බෑනේ. ඉතින් අපේ මාධ්‍ය වගකීම අපි ඉටු කරනවා. මේ ගැන කතා කරනවා අපි කියනවා මේවා කුණු ඔස්සනෝ නෙවෙයි මේ මේව අවසල ගන්න ඕනේ. මිනිසුන්ගේ අදහස් ටික අවසල ගන්න ඕනේ. මේ වැරදි තියෙන දන්නේක පෙන්නලා දෙන්න ඕනේ. නැත්තම් මේවා නේද? වැරදි කරන මිනිසුන්ට වැරදි කරන ඉඩ දීලා ඔහේ බලාගෙන ඉන්නවා කියන කාරණේ නෙවෙයි. අපි මේකට යම් අවධානයක් දෙන්න ඕනේ. අවධානේ රටේම හැමතැනම පැතිරෙන්න ඕනේ. ඒකෝ තමයි ටිකක් හරි නේද? අලුගන්නේ සිහියෙන් පාර යන්න නේ. වැරද්ද දැක්කම කතා කරන්න. දැන් මේවා මේ වෙලාවේ අද උදේ ඔබ දුරගමන් සේවා හරි මොකක් හරි බස් රථයක අපි වහගෙන ඉන්නවා වෙන්නත් පුළුවන්. මේක මේ කාඩවත් ඇඟිල්ල දික් කරන්නවත් මේ කාරුවත් පහළට ඇදලා දාන්නවත් එහෙම වැඩකට නෙවෙයි.
0: මේක මේ අපි ස්වයං විවේචනයක් ආරම්භ කරමු. මේක සමහර විට බස් රථයක් පදවන රියදුරු මහත්තයාට ත්‍රී රෝද රථයක් පවත්වාගෙන යන පදවගෙන යන ත්‍රී රෝද රථ රියදුරු මහත්තයාට පෞද්ගලිකව තමන්ගේ වාහනේ පදවන කෙනාට යතුරු පැදියක් පදවන කෙනාට හරි මේ කතා කරන අපිත් 100%ක් හරි මිනිසු නෙවෙන්නේ නැණි. අපි එදිනුත් ඕනෑ තරම් මාර්ග නීති කඩ වෙනවා. අනිත් පැත්තෙන් අපි පදිගිය විදිහට පදික මාරුව භාවිතා කිරීම විශේෂයෙන් කහිරේ ගමන් කිරීම මේ වගේ දේවල් පිළිබඳව අපි අවධානය යොමු කළේ හරි ආකාරයෙන් සමහර ලාට අපි හිතනවා කහිරේදී හැප්පුණොත් ඒකේ වරද තියෙන්නේ මේ රියදුරා ගැතේ කියලා. ඔකනේ සාමාන්‍යයෙන් වෙන දේ කහිරේදී අනතුරක් සිද්ධ වුණාම ඒක රියදුරුගේ කියලා. හැබැයි ඒ අනතුරෙන් ඔබේ ජීවිතේ නැති වුණොත් අර රියදුරු මහත්තයා සදාකාලිකවම හිරේ දැම්මත් වැඩක් නැහැ නේද?
1: ඔව්.
0: අපිට වටිනා කියන්කම තියෙන ජීවිතේ නිසා අපි හිතන් ඉන්නවා කහිරෙන් අපිට ඕනෙලාක පයින්න පුළුවන් ඒ නිසා ප්‍රශ්නයක් නැහැ කවුරු හරි කෙනෙක් හැප්පුවොත් ඒකේ වරද පැටවෙන්නේ හපපු කෙනාට කියලා නෑ ඉතින් හපපු කෙනා මුළු ජීවිත කාලෙම අපි හිතමුකෝ නීතියෙන් හිරියට දැම්ම කියලා නැත්නම් දඩ මුදලක් අය කළා කියලා ගෙදරට වන්දියක් දුන්නා කියලා හැබැයි ඔබට ඔබේ ජීවිතය හිමි වෙලා ඒ නිසා අපි සබුද්ධිකව පාරේ ගමන් කරන්න ඕනේ ඒක රියදුරෙක් විදිහට පදිකෙක් විදිහට අපි හැමෝගෙම යම්කිසි වගකීමක් තියෙනවා මේ අපිට මගහැරුණු වගකීම පිළිබඳව අපිට මගහැරුණු ආරක්ෂාව පිළිබඳව අපි අවධානය යොමු කරමින් කතා කරන්න තීරණය කළා. මොකද ඊයේ ළඟදී පත්‍රය ආරම්භ කළපම තියෙනවා පියා එක්ක යතුරුපැදියෙන් ගියේ එක්දරුමව බස් මාරයට බිලි. හරි. එතකොට යතුරුපැදියෙන් ගියේ බවත් සත්මස් බිලින්දත් හප්පා පැන්න බස් රථ රියදුරු අල්ලයි. හරි. පිළියන්දල විශේෂ පරීක්ෂාවකින් මේ සැප්තැම්බර් 4 වෙනිදා සිකුරාද පත්‍රේ පිළියන්දල විශේෂ පරීක්ෂාවකින් මද්‍රව්‍යගත් බස් රියදුරු පිරිසක් කොටුවේදී
1: හරි පිරිසක් කොටුවේ
0: එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි ඊට පස්සේ තව කතන්දරයක් කියනවා ඒත් 4 වෙනිදාම දිනමින පත්‍රේ පිටකොටුවේ බස් 67කින් 40ක්ම ධාවනයට සුදුසු නැහැ එක් දින පරීක්ෂාවකින් හෙළිවේ කියලා මේ අපි තෝරාගත්ත ඉතාම සීමිත ප්‍රමාණයක් සාමාන්‍යයෙන් පත්‍රයක් අරගෙන බැලුවොත් එහෙම නැත්නම් සාමාන්‍යයෙන් එදිනදා ප්‍රවෘත්ති බැලුවොත් රූපවාහිනී ගුවන් විදුලි ඕනම නාලිකාවක අපිට කියෙවෙන අපිට පැයෙන් පැය වගේ අප්ඩේට් එකක් විදිහට හම්බුනොත් මේ කාලේ හම්බෙන්නේ රනිල් රියානුතුරක් සම්බන්ධයෙන් තමයි.
1: ඔව්.
0: හරි. කොහේ හරි තැනක බොහෝ වෙලාවට මේ අප්ඩේට් නිවුස් එකක් පැයෙන් පැය වගේ වෙලාවකට එන නිවුස් එකක් ගොඩක් වෙලාවට මෙන්න මෙහෙදි මෙන්න මේ අනතුරක් සිද්ධ වෙලා හයිවේ එකේදී අනතුරක් සිද්ධ වෙලා මේ හෙලෙන් පහලට බස් රථයක් පෙරලිලා ප්‍රපාතයකට පෙරලිලා ඔය වගේ ප්‍රවෘත්ති තමයි අපිට ආරංචි වෙන්නේ. මේ මේ පිළිබඳව අපි අවධානය යොමු නොකරන තාක්කල් අපිට මොකද අපි අර ආර්ථික කාරණා පිටිපස්සේනේ හඹා යන්නේ. කොහොම හරි ගොඩවැඩි කරගන්න හිතාගෙන රේස් දුවන ඒ සංස්කෘතියෙන් මිදිලා මේ ප්‍රවාහනය විධිමත් කළ යුතුයි. එහෙම නැති වුණොත් අපේ රට, අපේ රටේ මිනිසුන්ගේ ජීවිත, විශේෂයෙන් දරුබැටවුන්ගේ ජීවිත, මේ පිළිබඳව අපි නිවැරදි ක්‍රමවේදයක් කොහොමද සකස් කරගන්න ඕනේ? රියදුරු බලපත්‍රය ගන්න තැන ඉඳලා අපි වරද්දගෙන තියෙනවානේ. මේක දිගින් දිගටම කතා කරනවා. වෙලාවකට අපි වහගෙන ඉන්න ඔබටත් මේක හිරිහැරයක් වෙන්නේ නැති මේ මිනිස්සු කතා කරනවා. හැබැයි මේකේ වෙනසක් වෙන්නේ නැහැ කියලා. හරි. මේවට නියම ප්‍රමිතියක් නිර්මාණය වෙන්න ඕනේ. රියදුරු බලපත්‍රය ලබා ගැනීම ඉතාම ක්‍රමවත් ක්‍රමවේදයක් ඇතුළේ සිද්ධ වෙන්න ඕනේ. සමහර වෙලාවට අපි හිතනවා රනිල් අර කඩදාහිය තියෙනවානේ මේ ප්‍රශ්න 40ක්ද 50ක්ද.
1: ඔව්.
0: ඒ 40 50 ලියා ගන්නකම් මාර්ග සලකුණු ටික දැනගෙන හිටපම ඇති කියලා. පොලිසිය මහතුරුන්ට අලුත් ක්‍රමවේදයක් හඳුන්වා දුන්නොත් බස් එක නතර කරලා රියදුරු මහත්තයා නතර කරලා මෙන්න මේ මාර්ග සංඥා මොකද්ද කියලා හරියට කිව්වේ නැත්නම් දඩයක් ලියන්න පුළුවන් කියලා.
1: ඔව්.
0: මම හිතන්නේ ලංකාවේ බාගෙට භාගයක් මිනිසුන්ට මේ රියදුරු මහතුරුන්ට දඩ ගහන්න පුළුවන්. හරි. අර විභාගයේ වෙලාවේදී එහෙම නැත්නම් ඒ ලකුණු ටික ලබා ගැනීම සඳහා කටපාඩම් කරගත්තා මිසක් එතනින් එහාට මහා මාර්ගයේ තියෙන සලකුණු පිළිබඳව කිසිදු අවධානයක් නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය නගරයකට ඇතුල් වෙන සීමාවේ වේග සීමාවන් පනවලා තියෙනවා. හරි. ඒ වේග සීමාව පසු කරමින් ඊට වඩා වේගවන්තව ගමන් කරන වෙලාවට පොලිසිය මහතුරු නවත්ත ගන්න. ඊට පස්සේ කියනවා මේ අනේ මම දන්නේ නැහැ, මම දැක්කේ නැහැ. දන්නේ නැහැ, දැක්කේ නැහැ නෙමෙයි. මේ හැම තැනකම තියෙන සාමාන්‍ය නගරයක ඇතුල් වෙන තැනම ගහලා තියෙනවා මේ වේග සීමා මෙන්න මෙච්චරයි කියලා. ඉතින් එහෙම මාර්ග සලකුණු, සීමා කිරීමේ සංඥා, මේ වගේ දේවල් පිළිබඳව අවබෝධයක් ලබා දෙන්න. එහෙම නැතුව නිකන් අහන්න බෑ ජාතික ආර්ථිකයේ පදනම මොකද්ද කියලා අහන්නේ නැහැ. ලයිසන් එකක් ගන්න ගියාම. හරි. ලෝක ආහාර අර්බුදයට පිළියම් මොනවද කියලා අහන්නේ නැහැ. මේ විභාගය තුලේ ඇහුවේ රනිල් කොහොමද ලයිසන් එක ගන්න, එහෙම නැත්නම් එදිනදා තමන්ගේ වාහනේ පදවගෙන යද්දි මාර්ගයේ සලකුණු ටික, මාර්ග සංඥා ටික, මේ පාලන සංඥා ටික, විධාන සංඥා ටික මේවා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? මේවා ප්‍රායෝගිකව භාවිත කරන්න අවශ්‍ය දැනුම තමයි මේ පරීක්ෂා කළා
1: බැලුවේ.
0: ඉතින් ඒවත් සමහර වෙලාවට අමතක වෙලා ගින්. මම මේ කියන්නේ සමස්තයක් ඔබට, මට, අපි හැමෝටම තියෙන ප්‍රශ්න ටික. මේවා අපි නිවැරදිව සකස් කරගත්තේ නැත්තම් දැන් බොහෝ වෙලාවට අපිට අහන්න ලැබෙන එකක් නේ රනිල් කහිරේදී අනතුරක් සිද්ධ වුණා කියලා.
1: ඔව්.
0: හරි. කහිරේදී අනතුරු සිද්ධ වෙන්නේ කහිරක් තියනවා කියන එක කහිර දැක්කට පස්සේ මේ මතක් වෙන්නේ. කහිරට කලින් තියනවා ඉදිරියෙන් පාසලක් දිනනවා, එහෙම නැත්නම් දරුවෝ පණින ස්ථානයක්, එහෙම නැත්නම් කහිරෙන් පදිකයන් මාරු වෙන ස්ථානයක් ඒ බෝඩ් එක තියෙනවා. එතකොට ඩ්‍රයිව් මහත්තයාට ඔටෝමැටික් අර තමන්ගේ වේගය අඩු වෙන්න ඕනේ. මෙතනින් කවුරු හරි කෙනෙක් එකපාර පණින්න පුළුවන් කියන හැඟීම එන්න ඕනේ. ඉතින් ඒ පිළිබඳව ලර්නර්ස් එකේදී එහෙම නැත්නම් රියදුරු පාසලේදී මේ රියදුරු මහතුරු පුහුණු කරන්න ඕනේ. හරි. ඒ ඒවා ක්‍රමවත් සිදු වෙනවද? ඒ වගේ අඩුපාඩු තියෙනවද? මේ සියල්ල පිළිබඳව අපි කතා කරමු. මොකද රියානතුරු වළක්වා ගැනීම පොදු ප්‍රවාහණයට සහ සාමාන්‍ය දිනදා ප්‍රවාහන සේවයේ රියදුරු මහතුරුන්ට යම්කිසි නියාමනයක් අවශ්‍යයිද කියන තැන ඉඳලා තමයි අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ. මේ සංවාදයට ඔබට එකතු වෙන්න පුළුවන් විදිහත් අපි මතක් කරලා ඉන්න ඕනේ.
1: අද අපි ඔබට විවෘත කරනවා 0112-774-606 කියන දුරකථන අංකය. අපි තව නම්බරයක් කියන්නම්. ඒ අතරේ ඔබ දැනට අපිටත් එක්ක කතා කරන්න 0112-774-606 කියන දුරකථන අංකය. ඒ වගේම අපේ WhatsApp අංකය අපි විවෘත කරනවා 0703-93-5-97. පොදු ප්‍රවාහනයේ නියාමනීය වියුත්තේ ඇයි? ඔබේ පුරවැසි අදහස, පුරවැසි වගකීම් වෙනුවෙන් අපි දුරකථන අංකය විවෘත කරනවා. අපි කතා කරමු, අපි සංවාද කරමු. වැරදි ගොඩක් හංගගෙන යන රියදුරන්ද, මේවට කතා නොකරන මගින්ද, කවුද මේ පැත්තකට වෙලා බලාගෙන ඉන්න නිලධාරීන්ද, කවුද මේකට වග කියන්නේ, කොහොමද මේක නියාමනය කරන්නේ, වැරදි තැන් තියෙනවා නම් හදාගෙන ඉස්සරහට යන්නේ කොහොමද කියලා අද දවසේ අපි කතා කරන්න ලෑස්තියි.
0: උදේටයි විනාඩි 13 අපි විරාමයක් කරගන්නවා. විරාමයෙන් පස්සේ ඔබට පුළුවන් මේ සංවාදයේ කොටස් කරවන්න වෙනවා.

0: ITN රටට වග කියන රේඩියෝ
1: ලකඩ හගෙන ඉන්නේ 8 විනාඩි 17යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. ඇසේ සුද ඇවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
4: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
5: Lakhanda Golden Voice.
6: Api soyanne lube handai.
4: Sana sanuda badada saha sikurada dinakama pasuru eke sita hatara dakwa.
5: Lakhanda Golden Voice.
4: Denen maranthikai.
7: Oba dannawada වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
4: ඩෙංගු මාරාන්තිකයි. සබුම් එක්වෙමු. ඩෙංගු පරදමු.

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මමනන්දම් මානමරයක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
5: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus

0: විශේෂ ප්‍රතිලාභ රැසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB යූත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම.
1: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
2: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB දනඩ තහනේ නුතුරයින් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: රටම දකිනා.
4: Searchlight.

0: අටයි විනාඩි 22යි. කවුරුත් හිතාමතා වාහනයක් හප්පගන්නේ නැහැ. මේ බාන්දර ගෙදරින් යනකොට සුක්කාන මත ගාලා මේ වඳින්නේ බයිසිකලේ හැන්ඩල් එක අල්ලලා වඳින්නේ. ඔව්. මැරෙන්න බලාගෙන හෝ මරන්න බලාගෙන යන ගමනක් නෙවෙයි.
1: නෙවෙයි.
0: ඒකනේ ඇත්ත. ඔව්. ඉතින් රියදුරු වෘත්තිය ඇතුලේ කවුරුත් මේ මම අද නම් 3 දිනක යට කරගෙන එනවා කියලා ප්‍රාර්ථනාවෙන් යන්නේ නැහැ. හැබැයි පුංචි හරි අතපසු වීමක් නිසා ඔබගේ ක්‍රියාකලාපයන් නිසා ඔබගේ අපහසුතාවයන් නිසා වාහනේ තියෙන තාක්ෂණික දෝෂ නිසා නොහිතන වෙලාවක යමනතුරක් සිද්ධ වෙන්න පුළුවන්.
1: දැන් මේ ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවනේ. බිව්වොත් මට වාහනේ ෂුවර්. බිව්වොත් මට වෙනදට වඩා ෂුවර් කියලා කටමැද දොඩෝල වාහනේට නගිනවා කියන්නේ මන් ඔබ මරන්න තමයි යන්නේ. ඒක තමයි එහෙම. ඊට පස්සේ මේ බිව්වට නෙවෙයි මද්‍රව්‍ය ටිකක් ගත්තට නේ සමහර තහනම් මද්‍රව්‍ය ජාති ටිකක් ගත්තට අපිට වෙන්දර වඩා පැහැදිලිව පාර පේනවා මේ නිදි මරාගෙන යන්න ඕන කමර තමයි මේක ගන්න කියලා. ඒ වගේ නිකන් ලෝකේ නැති මත ඔලුවට දාගෙන නේ නම්මගේ නිදහසට මත හදාගෙන ඒ වගේව කරන්න එපා. එතකොට මරන්න තමයි ඔබ යන්නේ. ඒක තමයි ඇත්ත කතාව.
0: විශේෂයෙන් මේක දැන් මේ පොදු ප්‍රවාහන සේවයේ සම්බන්ධයෙන් කතා කරද්දි මම අර කලින් කිව්ව පිළියන්දල සිදුවීමක් සම්බන්ධයෙන් පත්‍රේ වාර්තා කළා තිබිච්ච. හරි. එතකොට මේ න්ියුස් එකේ තිබුණේ රනිල් මේ අර තමන්ගේ වගකීම මගහැරෙන රියදුරෝ පිළිබඳවනේ. ඒ අය තමන්ගේ කොටස හරියට කළා නම් පිළියන්දල විශේෂ පරීක්ෂාවකින් මද්ද්‍රව්‍යගත් බස් රියදුරෝ ඇතුළු පිරිසක් කොටු වෙති. හරි. එතකොට දැන් මේ යන්නේ මිනිසුන්ගේ ජීවිතත් අරගෙන.
1: ඔව්.
0: ඔබට විනෝද වෙන්න මද්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක් නම් අපිට කියන්න තියෙන කරුණා කළා මද්ද්‍රව්‍ය ටික පාවිච්චි කළා ගෙදරට
1: ගිහින්. ගෙදරට වෙලා ඉන්න මේ කියන්නේ බස් එක යන ගමන් මිනිසුන්ගේ ජීවිත අපේට ගන්න ඔයාලට කිසිම අයිතියක් නැහැ. සහ මේ එක අතක පොඩි බටන් ෆෝන් එකයි අනිත් අතේ සුක්කානමයි කියන එක ස්ටයිල් එකක් නෙවෙයි. ඒ කියන්නේ
0: අපි පොදු ප්‍රවාහන සේවය පාවිච්චි
1: කරනවා.
0: සමහර වෙලාවට ඩ්‍රයිවර් මහත්තයෙක්ගේ දෙනවා පොඩි බටන් ෆෝන් එකක්. දැන් ඒකට අර වයර් එකකුත් දාගෙන මේ සමහර වෙලාවට අපි දකිනවා මේ ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා නම් වීඩියෝ කෝල් එකත් ඉස්සරහා
1: ස්ටෑන්ඩ් එකේ
0: තියාගෙන තමයි යන්නේ. ඉතින් සමහර විට පෙම්බතිය වෙන්න පුළුවන්, බිරිඳ වෙන්න පුළුවන්,
1: දෝනිට පෙන්නගෙන යනවා.
0: එහෙම වෙන්න පුළුවන්.
1: සමහර ලයිව්ත් යනවා අපි දැකලා.
0: ලයිව්ත් යනවා. හරි. TikTok එකේ තියෙනවා ඩ්‍රයිවර් මහත්තයෙක්ගේ වීඩියෝ එක. හරි. එතකොට හයිවේ එකේදී අපි දකිනවා සමහර වෙලාවට ඩ්‍රයිව් කරන ගමන් මේ ලයිව් එකක් යනවා. මේවා කොයිතරම් දුරට යෝග්‍යයිද? මේවා හරහා කොයිතරම් හානි සිද්ධ වෙන්න පුළුවන්ද? අපි සමහර වෙලාවට අපි විශ්වාස කරනවා රනිල් මට නම් එහෙම වෙන්නේ නැහැ කියන විශ්වාසය අපිට තියෙනවා. හැබැයි ඒක අපිට හිතාගන්න බෑ. ඒක ඇසිල්ලකින් නේ අනතුරක් සිද්ධ වෙන්නේ. ඔව්. එන කුඩු වෙන්න හැප්පිච්ච මිනිහෙක් මේ කතා කරන්නේ. ඔය විදිහටම එක තප්පරේ නිින්ද ගිහිල්ලා අපි මගේ වාහනේ හැප්පෙනවා මීට අවුරුදු ගානකට කලින්. ඔබට මතකයි මේ සිද්ධිය. එතකොට අපි පුදුමාකාර විශ්වාසයකින් හිටියා අපිට එහෙම වෙන්නේ නැහැ කියලා. හැබැයි ඒක වෙන්න ගත වෙන්නේ ඉතාම සුළු වෙලාවක.
1: සුළු කාලයක්.
0: හරියට. අපිම දන්නේ නැහැ මේ තප්පරේට ඇස් දෙක පියවෙනවා අන්තිමේදී මහා විනාශ අනතුරක් සිද්ධ වෙනවා. අපද්ද වාසනාවකට ජීවිත රහණියක් නැතුව වාහනේ කුඩුපට්ටම් වෙලා වැඩේ ඉවර වුණා. කාටවත් හානියක් නැතුව. හැබැයි මේක ඇත්තටම හිතන්නකෝ පොදුවේ මේ දරුවෝ ටිකක් පාසලේ ඉවර වෙලා එන වෙලාවක කහිරකදී මේ වගේ අනතුරක් සිද්ධ වුණා.
1: ඔව් ඔව්.
0: මේ මිනිස්සු ටිකක් එහෙම නැත්නම් ගැබිනි මව්වරු ටිකක් අර ක්ලිනික් එකේ ඉන්න වෙලාවක කඩාගෙන ගිහිල්ලා ඒ අයව යට කරලා දැම්මොත්.
1: අපිට මතක නම් අර මීගොඩ ප්‍රදේශයේ සිද්ධ වෙච්ච දන්සලේ සිද්ධ වෙච්ච අනතුර එක දිගට හිටපු පෝලිමක්ම හප්පගෙන ගිය අනතුර ඒක ඊට හා සමාන සිද්ධියක් වාර්තා වෙනවා මට මතක විදිහට මැලේසියාවේ වෙන්න ඕනේ. ඉඩසිගා වඩින ස්වාමින් වහන්සේලා 17 දිනක් ඒ කැබ් රථයේ යට කරගෙන යනවා. බැරනම් කුඩා දරුවෙක් වාහනේ ඔහුගේ අතට අහුවෙලා ඔහු තමයි මේ රිය පදවලා
0: තියෙන්නේ.
1: මේ මේකේ කතා ගොඩක් තියෙනවා. අපි පොදු ප්‍රවාහනයේ පැත්තට අවධානය යන්න නැත්නම් මේක එක එක අතට යනවා. ඒ නිසා පොදු ප්‍රවාහනයේ නියාමනයේ විරුද්ධයයි කියන කතාව. අවිසාවෙලින් අශෝක ඉන්න දුරකතනේ. අශෝක අයබෝන් සුබෝදයසන.
2: අයබෝන් සුබෝදයසන කෝ.
0: කියන ගුරුතුමාගේ අදහස.
2: මගේ වයස අවුරුදු 56යි. මගේ අද්දකින් මේක මම කතා කරන්නේ. මට කියන්න සමහර දැන් පාරේ තියෙනවා අඩි 30 40 50 බ්‍රේක් පාරවල්. තනි රෝදවලදී බ්‍රේක් පාරවල්.
0: ඔව්.
2: කවුද ගැන කතා කරලා තියෙන්නේ? කවුද ගැන විමසලා තියෙන්නේ? කවුද මොනද පොලිසියෙන්ද කතා කරලා තියෙන්නේ? මොන ඩ්‍රයිවර්ද ගැන කට උත්තර දෙලු තියෙන්නේ? ඇයි චන්ද්‍රෝදේක බ්‍රේක් පාරක් එහෙම වදින්න පාරේ? 14-18 බ්‍රේක් නැති යන්න. පැටල් එක තියෙනවා. ආගන්න පුළුවා. හැබැයි බ්‍රේක් පාර ගහුවම වදින්න චන්ද්‍රෝදේට. අනතුරේ තැන් නැද්ද? තියෙනවා. එතකොට මම වාහන පාවිච්චි කරපු කෙනෙක්. මම වැහි කාලෙට 14-4ම හුලන් රාත්තල් රාත්තල් වලින් කිව්වොත් හුලන් රාත්තල් 4-5ක් අඩු කරනවා. ඇයියේ ඒක පොළොවට බදන්න පායන කාලෙට උලන් අවශ්‍ය ප්‍රමාණයට ගහ ගන්නවා. වැහි කාලෙට පොළොව ලෙස්සන හන්දා හොර රාත්තල් පහක් ඒක ගැලපෙන විදිහට අඩු කර ගන්නවා. හොර 4ම අඩු කර ගන්නවා. මම එහෙම වාහන පාවිච්චි කරපු කෙනෙක්. අනතුරක් කවදාවත් වෙලා නැහැ. ඒක මගේ දැනුමෙන් මම කරපු දේවල්. බ්‍රේක් අනිවාර්යයෙන්ම මම සතිය දෙකක් යන්න කලින් පාරේ තාර පාරේ කරන්න. ඒක වැලි තියෙන තැනක ගිහලා පොඩ හයියෙන් ගිහිල්ලා ඉස්සර 30ට වගේ ගිහිල්ලා පාගල බලනවා හොඳට හයියෙන් බ්‍රේක් එවාගනවා. කොහොදාතර කොහොමද මාක් වෙන්නේ කියලා බලනවා. ආන්නේ ඒක අඩුව රාජ්‍ය රජයට පස්සේ මම හදනවා. ඒ හදලා ආපු නිසා තමයි අවුරුදු 56ක් මම ජීවත් වෙලා තියෙන්නේ. අත්දැකීම් ලැබලා තියෙන්නේ. ඒක මම හිතන්නේ මේ සමාජයේටම මම ඔයාලා ඉස්කෝල ළමයි දැනවත් කරන එක හරිම වැදගත්. අද ඉස්කෝල ළමයි යට කරන් යන්නේ වා ඩ්‍රයිවර්ලා රියදුරුනේ. අන්නේ දැත මේ නෝ දැනවත් වෙන්න ඕනි. මම මේ කින්ද කරත් වැදගත් වෙයි. තමන්ගේ වාහනය ගැන නිසි අවබෝධයක් ලබාගෙන පාරේ ධාවනය කරන්න. එතකොට ඒක ආරක්ෂිත තැනක් වෙනවා. මම ඒක දෙයක් අහන්නම්. දැන් ඒක නිත්‍ය පැතුණු පොඩි අද පොලිසි නීතියත් තනිර මට මේක අදාළ නැහැ ඒක තන්දරේ. එතකොට මේ ඒක අපි කහේ ගාරේ පාරපයින් දන් තින්න තියෙන වංගුව කිට්ටුවේදී වංගුව පැනලා අඩි 25 30 50 ගිල්ලා සුදිරක් හරි කාහිරක් හරි තිබ්බම එන වාහනේ එනවා ඒ ස්පීඩ් එකෙන්ම වංගුව ගන්නවා. එතකොට තමයි සුදිර පේන්නේ කාහිර පේන්නේ. එතකොට බ්‍රේක් කරන වෙලාව මදි සමහරට ඒ වේගෙම යනවා. මං කියන්නේ අහනවනේ පැහැදිලිද?
0: පැහැදිලි.
2: එතකොට අන්නේ මේ සුදිර ටික වදින්න ඕනේ මාර්ග සංගම් දෙපාර්තමේන්තුවේ වදින්න ඕනේ මේ වංගුව කියන තැන මගේ අදහස. ඒක බුලන් බැටි කියලා මම දන්නේ නැහැ. මේ වංගුව කියන තැනට තමයි පාර දෙපැත්ත හොඳට පේන්නේ. ඩ්‍රයිවර්ට වෙයි පේන්නේ වංගුවෙන් අන්න මිනිස්සේ පයින්නවා. වංගුව පැනලා පයින්නවා නෙමෙයි. මේවා හැදෙන්න ඕන දේවල්. නීති මේ පැත්තෙන් හැදෙන්නේ මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව. නීති මේ පැත්ත හැම පැත්තම අලුත් වෙන්න ඕන අදහස් මම කිව්වේ. එතකොට තමන්ගේ වාහන ගැන නිසි දැනුමක් ඇතුව වැඳලා වැඩක් නැහැ. වැඳගේ ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. මේ තමන්ගේ අඩ් විශේෂයෙන්ම බ්‍රේක් පැදලා ගැන අනික් ඒවා ගැන වයිකන්නේ. තත්ත්වයෙන් අපි අදහස් කරමුකෝ. තවයි හට යනවනේ ඒක. අන්නේ ටික අවබෝධයෙන් පාරට වාහනේ දාන්න කියන්න. ඕගොල්ලන්ගේ වැඩසටහනත් මම හිතන්නේ මේ එක එක ක්‍රියාත්මක කරන හොඳයි. කොහෙල් තැනක දාල වෙලා පොලිසියත් සම්බන්ධ කරගෙන වාහන පොඩ බ්‍රේක් පොඩ චෙක් කරලා බලන්න. එතකොට ඒ වාහන ටික ගරාජ් වලට දාලා ඔය පරණ වාහන විශේෂයෙන්ම අලුත් වාහන වල ඔය තත්ත්වෙ එන්නේ නැහැද? කල් යනවා. පරණ වාහන, හතර වාහන විශේෂයෙන් බස් අනිවාර්යෙන්ම මම අපි දැකලා අඩි 50ක් බීට් කරලා තිනවා. මම ත්‍රිවිධන්ට ත්‍රිවිල්ලේ රේදුරෙක්. මම බස් තිබුණා මගේ වෙනත් වාහන තිබුණා. එතකොට අඩි 50ක බ්‍රේක් පාරක් කොහොමද වදින්නේ වාහනේක? පොඩක ශබ්දයෙන්ද හඬ නැගෙන්නේ බ්‍රේක් වදින්නේ තනිරෝධේ තියෙන හන්දෙන්? නැත්නම් දෙකකට එකකට නැත්නම් දෙකකට තිබ්බත් එච්චර හයියෙන් වදින්නේ නැහැ. තනිරෝධේ තිබ්බන් තමයි කෑ ගහගෙන ගිහිල්ලා වාහනේ යන්නේ. පොඩකට බ්‍රේක් තිබ්බනම් කවදාවත් පරිමාර්ථ වෙන්නේ නැහැ මේ
0: හරි බොහොම සුදී ඒ අදහස් දැක්වීමට. දැන් රනිල් විවිධ අත්දැකීම් තියෙනවා පැරණි රියදුරන්ට. එතුමා හරි ලස්සන කතාවක් කියනවා මේ ඔය හුලං අඩු කරන කතන්දරේ. මටත් එක වෙලාවක මේ ලර්නර්ස් එකෙන් කිව්වා වැස වෙලාවට රෝදි බදලා හිටින්න හුලං චුට්ටක් අඩු කරගන්න එක වටිනවා කියලා. ඉතින් ඒ වගේ තාක්ෂණික උපක්‍රමයන් භාවිත කිරීම වටිනවා. රියදුරන්ට මේ පිළිබඳව දැනුම ලබා දීම වටිනවා. ඒ කාරණා පිළිබඳව අපි අවධානය යොමු කරමු. කොහොමද මේ අනතුරු අවම කරගන්නේ? ඇයි පොදු ප්‍රවාහනයේ නියාමනයේ විරුද්ධ මේ පිළිබඳව අපි කතා කරමින් ඉන්නේ? දැන් ලෝකේ රටවල් වල අපේ රටේ වගේම දැන් අපි රටක් විදිහට හුදෙකලා වෙන්න බෑනේ. මේ විශ්ව ගම්මාන සංකල්පය තුලේ අපි ඔක්කොම කනෙක්ටඩ් නම් අපේ රටේ තියෙන එකම වෙන රටකක් තියෙන්න ඕන. මම දැක්කා ඊයේ පෙරේද සමාජ මාධ්‍ය තියෙනවා පොඩි දරුවෙගේ වීඩියෝ එකක්. මේවා මේ අපි hina වෙන්න ඕනේ නෙමෙයි, අපි ලැජ්ජ වෙන්න ඕනේ කාරණා. හරි, පොඩි දරුවෙක් මගේ දැන ඉන්දියාව ආසන්න රටක, පකිස්තානයේ, ඉන්දියාව, නේපාලයේ වගේ රටක වෙන්න ඕනේ. ඒ දරුවා මේ අපි පොඩි කාලේ බස් එලවනවනේ රණි, පාරේ එලවනවනේ, ගෙදර ඉඳන් ඈම් පී පී බූම් බූම් ගාලා ඔය පදින වීඩියෝ එකක්. ඒ වීඩියෝ එකේ තියෙනවා මේ දරුවා මේ ඉතාම වේගෙන් පප පප පප ගාලා හෝන් ගහනවා, එහෙට කපනවා, මෙහෙට කපනවා, ඊට පස්සේ ෂටර් එකෙන් එළියට ඔළුව දාලා බනිනවා. හරි, එයාගේ භාෂාවේ මොනවද කියන ගාලා එන සද්දෙට කියනවා. හරි, ඒ කියන්නේ ඒ රටෙත් අපේ වගේම රියදුරන්ගේ විනය බොහොම පහළ තැනකදී. හරි, ඒ දරුවා දැකපු දේනේ මේ අවුරුදු 6ක විතර පොඩි කොල්ලෙක් පන්ති ගිහින් ඒ වැඩේ කරනවා නෙවෙයි. එයාගේ විනෝදෙර එයා හිතනවා එයාගේ වීරයා රියදුරු මහත්තයෙක් වෙනවා නම් මෙන්න මෙහෙම තියෙන්න ඕනේ. ඒකනේ යාගේ ඔලුවට ගිහිල්ලා තියෙන්නේ. එතකොට මේ සංස්කෘතිය ආසියානු කලාවේ ටිකක් තියෙනවා. හරි. අපි ලෝකේ රටවල්වල විදින්න ගියාම මේ පාරේ වාහන දෙක මාරු කරගන්න එක්කෙනෙක් රිවර්ස් නොකර මේ ඉන්දියාවේ ලබාගත් අත්දැකීමක් මම වාහනේ රිවර්ස් කරොත් අනිත් කෙනාට යන්න පුළුවන්. ඔව්. දෙන්නම නවත්තගෙන බැන ගන්න ඕනේ රණේ.
1: කවුරුත් පස්සර ගන්න
0: කැමති නෑ. බැනගෙන ඔන්න පොලිසිය මහතුර වෙලා දෙන්නම එක්ක පස්සර කරනවා. එහෙම නැත්නම් එක්කෙනෙක් පස්සර කරනවා. එතකම් බැන ගන්නවා. විනාඩි 20 30 බැන ගන්නවා. මේ ඊට වඩා ලේසි නැද්ද? ඒක තප්පරයක් පස්සර ගන්න එක. හරි මේ ආසියානු ගලාපේ සාමාන්‍ය මිනිසුන්ගේ හැසිරීම. හැබැයි මේකමද ලෝකයේ අනිත් රටවල වත්තත්.
1: අපි හොයලා බලමු කියන්නේ බැලුව ඇත්තටම මේකට මේ පෙර සූදානමක් විදිහට මේ මොකද ඔබට මතකයි අපි ජගත්ගමගේ මහත්මයා මොකටද පරික්ෂකවරුන්ගේ සංගමේ ලේකම්වරයා දැනට ඔහුගේ අධ්‍යන කටයුත්තක් සඳහා නවසීලන්තේ ඉන්නේ. නවසීලන්තේ ඉඳලා ඔහු අපිට මේ කතා කිහිපයක් එවනවා. මේ කියන්නේ ඒ රටවල ක්‍රියාත්මක වෙන ප්‍රවාහන පද්ධතියේ තියෙන දේවල් අපේ රටට කොහොමද ඈඳාගන්නේ සහ මොන මොන සිස්ටම්ද අපේ රටේ ඉන්වර්ට් කරන්න ඕනේ මොන මොන සිස්ටම්ද අපේ රටට ගේන්න ඕනේ කියලා ඔහු යෝජනා ටිකක් කරනවා. හරි අපි අහමු මේ ජගත්ගමගේ මහත්මයා කියන්නේ මේ මෝටර ප්‍රවාහන පරීක්ෂකවරයෙක්. ඉතින් ඔහුගේ අදහස සහ ඔහුගේ අත්දැකීම අපි පොඩ්ඩක් අහලා මේකත් එක කතා කරමු. මේක අහන ගමන් ඔබට පුළුවන් අපිට ඇමතුමක් දෙන්න 0112747406, ඒ වගේම 0670393597 අපේ WhatsApp නම්බර් එකට ඔබේ අදහස කියන්න. මේක හොඳට අහලා අපි මේ ඉදිරි පැය එකමාරට අදහසක් අරගෙන මේක ඔස්සේ ඉස්සරහට කතා කරගෙන යන්න.
3: ප්‍රථමයෙන් ලංකාවට ස්තුතිවන්ත වෙනවා හැමදාම මේ ජාතික මෙහෙවරක් විදිහට මේ ලංකාවේ දෙවැනි යුද්ධයට යුද්ධය වගේ තියෙන මේ රියානතුරු අඩු කරන්න ඔබතුමාලා කරන උත්සාහය ගැන අපි කාලෙක ඉඳලා කතා කරන දෙයක් තමයි ලංකාවේ මේ පොදු ප්‍රවාහනය තියලා ලංවන්න ඕන සහ ඒකට නියාමනය කරන්න ඕන කියලා. විශේෂයෙන් මම ලංකාවේ අද වෙනකොට පෞද්ගලික බස් සංඛ්‍යාව මම 15,000කට ආසන්නයි. ඒ වගේම සීටීවී බසුත් 5000කට 4500ක් අතර වගේ කාණක් තියෙනවා. ඒ 20,000ක් විතර බස් ටිකෙන් තමයි අපි මේ ටික මේ පොදු ප්‍රවාහනයෙන් වැඩි ප්‍රමාණයක් ලංකාව තුළ කරන්නේ. නමුත් මේ පොදු ප්‍රවාහනය අද වෙනකොට නියාමන තත්ත්වයකට පත් වෙලා නැහැ. ඕනම කෙනෙක්ට ඕනම රියදුරෙක්ට බර වාහන ලක්ෂණයක් තියෙනවා නම් බස්ගත රියදුරෙක් විදිහට එන්න පුළුවන්. ඒකට වාරණයක් නැහැ. නමුත් ලංකාවේ නීතියක් තියෙනවා පොදු ප්‍රවාහනය මගී ප්‍රවාහනය කරනවා නම් අනිවාර්යයෙන්ම PT කියන ලයිසන් එක පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් කියන ලයිසන් එකක් විදිහට ඒක ගන්න ඕන අවසර පත්‍රයක්. ඒක අනිවාර්ය කරාට ඒ පෞද්ගලික හෝ CTV බස් රථවලට අවශ්‍ය PT ලයිසන් එක ගන්න පුළුවන් අවස්ථාවල් ලංකාවේ හැදලා තියෙන ප්‍රමාණය අඩුයි. පුඩි ඉතා සීමිත ආයතනයකට ඒ බලතල දීලා තිනවා. නමුත් ඒ කට්ටියට ඒක සියලුම රියදුරන්ට ඕනලා ගන්න පුළුවන් අවස්ථාව හැදලා දීලා නැහැ. අපි පළවෙනියටම කරන්න ඕනේ මේ කෝස් එක ඉතා කෙටි කෝස් එකක්. ඒක වෘත්තීය පුහුණු මධ්‍යස්ථානට හරි බෙදලා දීලා ඒ ලයිසන් එක හැකි හැමෝටම අනිවාර්ය කළා. ඒක ගන්න පහසුවන් සබල දෙන්න ඕන. රජයේ නීතියක් විදිහට තිබ්බට වැඩක් නැහැ. රියදුරන්ට ඒක ගන්න අවස්ථාවක් නැත්තම් මම හිතන්නේ මේ රජයත් ඒක දැනුවත් කළා. මේ රජයට මොනවා හරි කවුරු හරි කියලා හරි මම හිතන්නේ දැනුවත් භාවයේ නදුවත් අඩුවද දන්නේ නැහැ. මේ PT ලයිසන් එක කියන එක අනිවාර්ය කරාට ඒක ගන්න අවස්ථාවක් අද වෙනකොට හැම සලසලා දීලා නැහැ මිනිස්සුන්ට. ඉක්මනින්ම මම හිතන්නේ ප්‍රවාහන අමාත්‍යාංශය ඉදිරි මැදිහත් වෙලා ලබා දී යුතුයි සහ ඒ PT ලයිසන් එක මගින් සියලුම ඕන වෙලාවට රියදුරන්ට බස් එකක් අරගෙන ඩ්‍රයිවින් කරන එක හෝ ඒකෙන් බැහැලා යන එක කරන්න බෑ. අනිවාර්යයෙන්ම ඩේටාබේස් එකක් ඇතුළත කාටද PT ලයිසන් එක තියෙන්නේ කොයි තැනද ඩ්‍රයිවින් කරන්න කියන එක ඒ කට්ටිය නියාමනයකට ලක් කළ යුතුමයි. එතකොට දැන් මේ මං ඉන රටේම පෞද්ගලික බස්සෝ ඒ ඕනම බස් එකක් ඩ්‍රයිවින් කරනවා නම් පොදු ප්‍රවාහනය කරනවා නම් PT ලයිසන් එක අනිවාර්යයි. ඒක අවුරුදු 5කට සැරයක් රිනීව් කරන්න ඕන. ඒ රිනීව් කරනකොට එයාලා බලනවා මේ පෞගිය අවුරුදු 5 ඇතුළත එයාලගේ රියානතුරු වෙලා තියෙනවද, මාර්ග නීති කඩලා තියෙනවද, අධිවේගෙන් ගිහිල්ලා තියෙනවද, ඒ තියෙන කන්ඩිෂන්ස් අනුව තමයි එයාලට ඊළඟ අවුරුදු 5 රැකියාව කරන්න අවස්ථාව දෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ. PT ලයිසන් එක අලුත් කරනවද නැද්ද කියලා තීරණය කරන්නේ. අපි දැන් 2009 ඉඳලා අපි උත්සාහ කරනවා සියලුම රියදුරන්ට අභිවෘතා ලකුණු ගේන්න ඕන කියලා. ඒ වගේ මේ අභිවෘතා ලකුණුත් එක්ක මේ PT කියන ලයිසන් එකත් අනිවාර්යෙන් පොදු ප්‍රවාහනය මගී ප්‍රවාහනය කියන කාණ්ඩයට ඇතුළත් කළ යුතුමයි. ඒකට ඉතා ඉක්මනින් සියලු කියන්නේ අවශ්‍ය පුද්ගලයට ලේසියෙන් ඒක ලබා ගන්න පුළුවන් විදියට වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන හෝ බාහිර මොනවාරි ආයතන වලට දීලා මේ අවස්ථාව ලබා දෙන්න ඕන. ඒක මම හිතන්නේ ඔබතුමාලා මැදිහත් කළා, මේ ජනාධිපතිතුමාට මැදිහත් කළා, ප්‍රවාහන අමාත්‍යංශ මැදිහත් කළා. ඒක ගැන ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒක ඉතාම වැදගත් කාරණයක්. ඊට අමතරව හැකි ඉක්මනින් මේ බස් රථ වල තියෙන තරංකාරීත්වය නැති කරන්න ඕනේ. ඒකට ඔය එක අවශ්‍යතාවයක් තමයි. පුළුවන් තරම් මුදල් වෙනුවට කාඩ් භාවිතය කරා නම් එතකොට තරංකාරීත්වය රියදුරන් අතරේ තියෙන තරංකාරීත්වයෙන් අඩු වෙලා යනවා. ඊට අමතරව අපි හැකි ඉක්මනින් උත්සාහ කරන්න ඕනේ ඒකාබද්ධ කාලසටහනක් ක්‍රියාත්මක කරන්න සීටීබී සහ ප්‍රයිවට් මොනහරි දැන් අවුරුදු 10කටත් වැඩි කාලයක ඉඳලා සියලු දෙනා උත්සාහ කරනවා මම දන්න තරමින් පෞද්ගලික බස් හිමියන් පවා උත්සාහ කරනවා සීටීබී එක උත්සාහ කරනවා මොකද්ද හේතුවකට මේ ඒකාබද්ධ කාලසටහන කියන එක දිගින් දිගටම ඇදි පස්සට යනවා අඩුම ගානේ තෝරාගත් මාර්ග සඳහා හරි විශේෂයෙන් ඒකාබද්ධ කාලසටහනක් ක්‍රියාත්මක කළ යුතුමයි ඒ වගේම හැකි ඉක්මනට ඉතා ඉක්මනින් කරන්න පුළුවන් පහසු දේවල් තියෙනවා ඒ තමයි මේ ඔය අපි පොදු ප්‍රවාහනයේ මගී ප්‍රවාහනයේදී අපි දන්නවා ඕනම බස් රථයකට ලංකාවේ තියෙන ඕනම බස් හෝල්ට් එක නවත්තන්න පුළුවන් බස් ස්ටෝප් එක නවත්තන්න පුළුවන් එහෙම සීමා කිරීමක් නැහැ නමුත් මේ වගේ දියුණු සමහර ගොඩක් සිංගප්පූරු ඕස්ට්‍රේලියාවන් නවසීලන්ත වගේ රටවල හැම ගොඩක් රටවල මගේ ප්‍රවාහනය කරන බස් රථවලට සියලුම බස් හෝල්ට් වලට නවත්තන්න බෑ ඒ කට්ටියට විශේෂ වූ දැන් එක් බස් එකකට දීලා තියෙන්නේ එක නගරයක එක බස් හෝල්ට් එකක් තමයි එයාලට දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ලංකාවේ තියෙන කඩවත නගරේ ගත්තොත් බස් හෝල්ට් හතරක් තියෙනවා ඒ බස් හෝල්ට් හතරේ ඕනම නුවර කොළඹ බස් රථයක් හෝ අනුරාධපුරේ කොළඹ බස් රථයක් හෝ ගම්පහ කොළඹ ඕනම බස් එකකට ඒ බස් ස්ටොප් හතරෙම නවත්තන්න පුළුවන් කඩවත පල්ලෙහා තියෙන එකේ මැද තියෙන එකේ අර පල්ලෙහා බෝගහලඟ තියෙන වගේ තැන් වල ඉතින් ඒ වගේ වෙලාවක් නැතුව ඒ බස් හෝල්ට් අවස්ථාව දෙනවා නම් එක බස් එකක් අපි ගම්පහ කොළඹ බස් එක නවත්තන්නේ මැද එකේ නම් එක්කො නිට්ටම්බු කොළඹ එක නවත්තන්න ඕන පල්ලෙහාම එකේ. එතකොට අර දුරබඹන් සේවා නවත්තන්න දෙන්න ඕනේ පොල් හතරෙන් දෙකකට. එතකොට වෙන්නේ ඔය බස් වල කට්ටිය කියනවනේ මගේ සෙනග ළඟ කට්ටිය සෙනග දුර බස් වලින් ගණන් ගියා අන්නේ වගේ කියන දෙයක් අඩු වෙනවා. ඒ වගේම බස් ගොඩක් ඇවිල්ලා එකම තැන නවතිනලා තියෙන ට්‍රැෆික් එකත් අඩු වෙනවා. ඒක ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කරන්න පුළුවන් වැඩක්. ඒක සඳහා පොඩ්ඩක් මැදිහත් වෙන්න කියන ඉල්ලීම කරනවා. තවත් එක කාරණයක් තියෙනවා පොදු ප්‍රවාහනය කරන සෑම බස් එකකටම මේ රටවල් වල නම් අනිවාර්යයෙන්ම කැමරා සයිකල්ලා තියෙනවා ඉස්සරහට සහ ඇතුළත. එතකොට ඒකෙන් සියලුම දේවල් දැනගන්න පුළුවන් මගින් ගෑසිරීම රියදුර ගෑසිරීම වගේ එහෙම දෙයක්. ඒ වගේම මෙහි තියෙනවා සොෆ්ට්වෙයාර් එක විදිහට යූස් කරනවා e-road කියලා සොෆ්ට්වෙයාර් එකකින් GPS පොයින්ට් එක ගන්නවා සහ එතන මැෂින් එකක් හයි කරලා තිනවා. එතකොට ඒකේ බස් එකේ ගියපු වේගේ කොයි තැනද ගියපු වේගේ වැඩියෙන් ගිහිලා තියෙන්නේ අඩුවෙන් ගිහිලා තියෙන්නේ ඔක්කොම රෙකෝඩ් වෙනවා සහ ඕනම රියදුරෙක් Taman ඒ බස් එකට නැග්ගම එයාට තියෙනවා එයාට ආවෙනි කෝ නම්බර් එකක් ඩ්‍රයිවි ලයිසන් එකේ අන්තිම හෝ එයාට දීපු පර්සනල් නම්බර් එකක් තියෙනවා ඒක දාලා ලොග් වෙලා තමයි ඒවල ඉඳලා එයාට බස් එක ඇයිති. එතකොට ඕනම කෙනෙක්ට මොනිටර් කරන්න පුළුවන් ඇක්සස් එක තියෙනවා තැනක ඉඳලා මේ බස් එක මේ වෙනකොට මේ අරන් යන්නේ කවුද එයාගේ එයා යන ස්පීඩ් එක මොකද්ද මාස ගානකට රෙකෝඩින්ස් ගන්න පුළුවන් එයාලා මේ අපේ මේ තියෙන රටේදී ඒ කට්ටිය රෙකෝඩ් එකක් එක දෙනවා මේ ඔයා මෙන්න මෙහෙම මෙහෙම පහුගිය මාසේ මෙන්න මේ තැන් වල වේගින් ගිහිල්ලා තියෙනවා මේ තැන් වල හිමින් ගිහිල්ලා තියෙනවා ඒ කියන්නේ එතකොට ඇත්තම දැන් මේ පෞද්ගලික බස් රථ සහ සීටීවී බස් රථ පොලිසියෙන් කොච්චර උත්සාහ කරත් වේගෙන් යනවා කියලා අල්ලගන්න ඒක අල්ලන්න බෑ මොකද පොලිසිය ඉන්න තැන් කීපය පෞද්ගලික බස් රථ සහ ඒ තියෙන සියලුම බස් රථ දන්නවා. එතකොට ඒ තැන පුළුවන් තරම් යන්න ඕන නීතියානුකූල වේගෙන් ගිහිල්ලා එළිය තැන් වල ඉතා වේගෙන් යනවා. ඇත්තම ලංකාවේ තියෙන වේගය වගේ සාමාන්‍යයෙන් දීලා තියෙන වේගයේ ඉක්මා දෙගුණයක් විතර ඉක්මාගේ වේගය යන්න තමයි 60 කිලෝමීටර 50ක යන්න තියෙන ටවුන් ඒරියා එකේ යන්න කියලා තියලා තියෙන්නේ 50 නම් බස් එකක් ඒක මේ කට්ටිය සමහර කලාට ටවුන් ඒරියා කියන්නේ 70ක් නැන්ලා 80ක් නැන්ලා ඒ කියන්නේ ඒක මොනිටර් කරන්න බෑ පොලිසියට මොකද පොලිසිය කීප දෙනෙක් ඉදගෙන ඒකෙන්ද උත්සාහ කරන්න ඕන හැක හැම බස් එකේම ඔය බස් 20000ට අනිවාර්යයෙන්ම CTB ප්‍රයිවට් දෙකම එකතු වෙලා ඒ ඔක්කොටම එකම සිස්ටම් එකක් ඔයි GPS වලින් මොනිටර් වෙන සිස්ටම් එකක් ගේන්න මම දන්න තරමින් CTB එකෙන් ඒකට උත්සාහ කරනවා අපි CTB එකට කිව්වා එහෙම දේවල් කරන්න උත්සාහ කරන්න කියලා දන්න තරමින් ඒකට දැන් ටෙටර එකක් යනවා කියලා කියනවා. ඉස්සරහට පෞද්ගලික බස් වලටත් එයාලගේ අවුරුද්දක් පාසා ඔය එයාලගේ රූට් පර්මිට් එක අලුත් කරනකොට අනිවාර්යයෙන්ම කැමරා දෙකක් අනිවාර්ය කරන්න ඕන ඇතුළත පේන්න සහ ඉදිරියෙන් මාර්ගය පේන විදියට. ඊට අමතරව ඔය GPS උපකරණයක් අනිවාර්යයෙන්ම හයි කරන්න පුළුවන් මට්ටමට කරා නම් බස් එක තියෙන තැන වේගය ඔක්කොම අඳුනගන්න පුළුවන්. ඒවා කීප තැනක ඉඳලා මොනිටර් කරනකොට අතරම පොලිස් නිලධාරිය ගොඩක් අවශ්‍ය වෙන්නේ නැහැ. හරියට නීත්‍යානුකූලව මේක කරනවද නැද්ද කියන එක බලන්න පුළුවන්. ඒක වෙනත් පොඩ්ඩක් උත්සාහයක් දරන්න පුළුවන්ද මේ වත්වෙන් මේ ඇත්තම රටවල් දිනු වෙනවා කියන්නේ ඕවා තමයි. ලොකු දේවලුත් නෙවෙයි මේවා ලෝකේ තියෙන දේවල් මේ සොෆ්ට්වෙයාර් කම්පැනිස් වලින් ගන්න පුළුවන් ඒ ඉක්විප්මන්ට් ඇත්තම සාමාන්‍ය ගානට ගන්න පුළුවන් ඒවා ඒවා අනිවාර්ය කරලා නීතියක් ගේන එක තමයි කරන්න ඕන. එහෙනම් සුබ වතනවා මේ ඇත්තටම මේ වැඩ ඉස්සරහට කරගෙන ගිහිල්ලා මේ රිය අනතුරු අවම කරන්න හැකියාව ලැබෙයි කියලා. බොහොම ස්තුතියි.
0: හොඳයි බොහොම ස්තුතියි ජගත් මහත්මයා. ලෝකේ විවිධ රටවල් වල භාවිත කරන ක්‍රමවේදයන් අපි එකින් එක අධ්‍යයනය කළා. ඒවා සුදුසුනම් අපේ රටට යොදා ගැනීම වටිනවා කියලා ප්‍රයෝජනා කරනවා ප්‍රවාහන බලධාරීන්ට. අපි මතක් කරනවා මේ ලෝකේ දියුණු රටවල් වල ප්‍රවාහන පද්ධති පිළිබඳව යම් අධ්‍යයනයකින් අපිට ලැබෙන තොරතුරු ටික එකතු කරගෙන අපිට මේ ක්‍රමවේදය හදාගන්න පුළුවන්. ඔබතුමන්ලාට සුබ උදෑසනක් වේවා. ඇත්තටම ඉස්සරනම් පාරවල් පටුයිනේ. ඇත්තටම අනතුරු සිද්ධ වුණේ නැහැ. මට දැන් හිතෙනවා අපේ පාරවල් ලොකු කිරීම තමයි මේ අනතුරු වලට හේතුව කියලා. මොකද අපේ රටේ මිනිස්සුන්ගේ හැටියට මේක මෝඩ අදහසක් කියලා ඔයාලට දැනෙයිද මන් දන්නෙත් නැහැ. ඔව් එක පැත්තකින් දැන් අතුරු පාරවල් වල පහුගිය කාලේ අර බොරළු දාලා වලවල් එහෙම තියෙන එහෙම පාරවල් ටිකක් තිබුණනේ. ඒ අද්දෙකම අපිටත් තියෙන ගම්බල. එතකොට මේ පාරවල් පසුගිය කාලේ එක දිගට කාපට් කරගෙන ගිය අතුරු මාර්ග පවා කාපට් කරගෙන ගියා. ඇත්තටම ඉස්සර අනතුරු සිද්ධ නොවුණු මාර්ගවල දැන් ටිකක් අනතුරු සිදු වෙනවා වැඩි. විශේෂයෙන් යතුරු පැදි අනතුරු වගේ දේවල් වේගය පාලනය කරගන්න නොහැකිව සිදු වෙච්ච අනතුරු මේ වගේ දේවල් පිළිබඳව දිගින් දිගටම වාර්තා වෙන්න පටන් ගන්නවා. ඒකට හේතුව තමයි පැහැදිලි මාර්ගයක් නිර්මාණය කරලා තිබ්බට පස්සේ කියන්නේ කාපට් අතුරු මාර්ගයක් තියෙනකොට සාමාන්‍යයෙන් හොඳ වේගයක් පවත්වාගෙන යන්න පුළුවන්. ඒතර කන්ට්‍රෝල් කරගන්න බැරි ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒක මෝඩ අදහසක් කියලා හිතන්න එපා. ඇත්ත මාර්ග පද්ධතිය දියුණු කිරීමේ වරදක් නැත. මාර්ග පද්ධතිය දියුණු කරන්න ඕනේ. හැබැයි ඒ මාර්ග පද්ධතිය භාවිත කිරීමේදී අපි අපේ වේග සීමාව පවත්වා ගත යුත්තේ පාලනයකින් යුතුව කියන කාරණය අමතක වෙනවා නම් ඒක අපේ ප්‍රශ්නයක් මිස මාර්ග සංවර්ධනයේ ප්‍රශ්නයක් නෙවෙයි. උදේ 8:45 වෙලාව

0: දින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රියපදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.
1: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝ වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පුලවට මහ බලයක්
2: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නෙ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව හෙට දින එළිය කරයි
3: පුංචි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දෙවසර තුළ ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
4: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
5: මම නම් දැන් මාරම රිලැක්ස්.
6: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
7: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
8: youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB youth plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් youth එකටම set වෙන banking partner RDB youth plus කිනුමා ඔබ වෙනුවෙන්මා

0: 아산입니다.
1: 나한테 얘기하려고 난기가 딱을 안 냈대. 야 메리라도
2: 사태그라니 바보대 몰락하다가 하긴 있는거
0: 아디액션이야 샴제라트나
3: 팀까무서 고마다로 아우르도 가나크네고 메메 마사그네 히티 무뜩 지와뚜네 එතමයි මගේ නංගි කෙනෙක් එහෙම මෙහෙම වුණා නම් මං ඔකව මරාගෙන මැරෙනවා
4: මටත් තේනවා මං උනේ මරාගෙන මැරෙන්න තරම් මට ආදරේක නයිය කෙනෙක් ඒත් මොකක්ද හේතුවකට අර හිතේ ශක්තිය දීලා තිබ්බට ඇඟට ශක්තිය දෙයියෝ දීලා නැහැ
0: සති අග රාත්‍රී 8ට ITN බලන්න අසන්දිමිත සංයමයක් නොමැතිව නිර්මාණය වූ ජීවිතවල රතු එළිය FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
5: උදෑසන විනාඩි 47යි
6: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි

0: स्ट्रीट लाइट समाज का अधिकार तो लापी इन्हों बड़े बुलाओं को भी आधा हस्सा पिट किया ना दुर्घटना के देखा भी पता कल्याण मुरानील बिंदु एकाएकाए देखा है हाथ से हत्या हतराए हाय से हाय दुर्घटना के इनका ताकरण बुलाओ
1: अगेव बिंदु एकाएकाए देखा है हाथ से हत्या पहाय बिंदु आई तीस साठ आप यालू तब दुर्घटना के को बता दो नुआ देना बिंदु एक एक देखा हत सी हाय सी हाय सह बिंदु एक एक देखा हत से हत पहाय बिंदु आई तीस अटकी नांक वोलिंग करा करम अभी उपट अवस्था देने सुधन में वगे मापी व्हाट्सअप पंकी विरुक्त है बिंदु आई हता बिंदु आई तुनाई अनु तुनाई पहाय अनु तुनाई हत
0: බස් ගැන නම් කතා කරන්න එපා මහත්තු. බස් ඩ්‍රයිවර් මහත්තුරු ජීවත් වෙන්නේ තමන්ගේ ජීවිතේ වටිනාකමකුත් නැහැ. බස් එකේ නැගලා යන මිනිස්සුන්ගේ ජීවිතවලත් වටිනාකමක් නැහැ කියන ගානට. මම මේ ළඟදී අනුරාධපුරේ ඉඳන් කොළඹ එනවා. ඒ ආව බස් එකේ ඩ්‍රයිවර් මහත්තයා පාරේ කිසිඳු නීතියකට අවනත වුණේ නැහැ. එයා ඉරි කපාගෙන, හෝන් ගහගෙන, සද්ද කරගෙන, කනපැලෙන මියුසිකල් ෂෝ එකක් වගේ ඇතුලේ සින්දු දාගෙන තමයි බස් එක කොළඹට එනකන් අරගෙන ආවේ. මගදිගට පොලිසිය මහතුරු අත දානවා. අත දානකොට කොන්දොස්තර මහත්තයා දුවගෙන ගිහින් ෆයිල් එකක් දෙනවා. ඒ ෆයිල් එක ඇතුලේ තියෙන දේවල් බලලා එච්චර වැරදි කරපු මේ මිනිස්සයා දඩකොලයක්වත් දෙන්නේ නැතුව ආපහු වෙනවා. සමහර විට ඒ ෆයිල් එක ඇතුලේ තිබුණේ සල්ලි කුට්ටියක් වෙන්න ඇති. මේක තමයි රටේ නීතිය. මේ නීතිය බලන්න ඉන්න මිනිස්සුත් මේක හරියට බලන්නේ නැතිකොට මිනිසුන්ගේ ජීවිත අවදානමේ හෙළන එක විතරක් නෙවෙයි, ඒවා නියාමනය කරන්න ඉන්න මිනිස්සු බුදියන් ඉන්න එකත් ජාතියේ පාපයක් කියලා කුමාර ජයවර්ධන මහත්තයා මැසේජ් එකක් දාලා තියෙනවා. හරි, මේක නම් ටිකක් අපිටත් මේ පේන කාරණයක්. බස්වල යනකොට, පාරේ යනකොට නේද, ඉරි කපාගෙන, දඟලගෙන, හෝන් ගහගෙන, හෙඩ්ලයිට් ගහගෙන පිටිපස්සේ බස් එක පාර ඉස්සර කරගන්න බැරි තැනක ඉස්සරහින් ගමන් කරන මනුස්සයර කොයිතරම් වදයක් දෙනවද රණි. හරි, අනිතික ඒ

0: තිබුණා මේ ඔබට අපේ නිදහස සහ අයිතිවාසිකම් ගැන කතා කරද්දී මගේ අතේ තියෙන හැරමිටිය මට වනවන යන්න පුළුවන්. හරි. මගේ අතේ තියෙන හැරමිටිය වනවන යන්න මට අයිතිය තියෙනවා. හැබැයි ඒක දිගු කරන්න පුළුවන් අනිත් එකගේ නහය ගාවට විතරයි.
1: නහය වදින්න බෑ.
0: ඒක එයාගේ නිදහස. අපේ නිදහස භුක්ති විඳිය යුත්තේ අනේගාගේ නිදහසට බාධාවක් නොවන විදියට. දැන් බස් එකේ ඇතුලේ මේ කතාව කියනකොට ඔන්න තවත් මෙසේජ් එකක් එනවා. මේ මෙසේජ් එකේ තියෙන්නේ කතාව 100%ක් ඇත්ත. බස්වල ජීවත් වෙන මිනිස්සු, බස් එක ජීවිතය කරගත්ත මිනිස්සු සමහර වෙලාවට එයාලාට ඒක හුරු නිසා වෙන්නේ නැති. අපේ ජීවිත ගැන සත පහක තුට්ටුවක වටිනාකමක් නැහැ. කොන්දොස්තරලා මිනිසුන්ට කතා කරන්න දන්නේ නැහැ. ඩ්‍රයිවර් වාහනේ ඉලවන්න දන්නේ නැහැ. මේ අය නියාමනය කරන්න ක්‍රමවේදයක් හැදෙන තාක්කල් මේ රටේ ප්‍රවාහන පද්ධතිය දියුණු කරන්නත් බෑ. මේකට බලධාරීන්ගේ අවධානය යොමු කරන්න කියලා නයිනි මෙසේජ් එකක් දීලා තිබුණා දෙනියායේ ඉඳලා.
1: දැන් මෙහෙමයි, දැන් මේක ඇත්තටම දැන් බස් රථවල අහගෙන ඉන්නේ අපේ චැනල් එක. එහෙම නැත්නම් අපේ ෆ්‍රීකන්සිය දාගෙන යන අය මේ මාරු කරන්නේ නැති හින්දානේ. දැන් රේදුරු මහතුන්ගේ කොන්දොස්තර මහතුන්ගේ කපාර හිටනවා මේ මිනිස්සු අපිට ගහනවම විතරනේ. ඒ කියන්නේ මේ කරන්නේ මේ අපිට පහර එල්ල කරනවා විතරමනේ. අපි මුකුත් කළා නැද්ද? විනයගරුක රේදුරු නැද්ද? විනයගරුක කොන්දොස්තර මහතුරු නැද්ද? නෑ, ඉන්නවා. ඕක පොලිසිය මහතුරුන්ට පොදුවිනේ. පොගේ දවසක මේ මගේ බලපත්‍ර චෙක් කරනකොටත් කියනවා මීඩියා නේද අපි මොකක් හරි සමහරලාට වැරද්දක් හොයලවත් දිනවා. ඕගොල්ලෝ කරන්නේ අපිට ගහනවම විතරනේ. ඊට පස්සේ මං කිව්වා ගහනව නෙවෙයිනි අපි, නේද? අපි මාධ්‍ය තුලින් වැරදි කරන මිනිස්සුන්ව පෙන්වලා දෙනවා. අපි දඩවලට අහු වෙනවනේ මොකක් හරි වැරද්දක් කරාම. ඉතින් ඒක මාධ්‍ය මේ මතවර්ධ පටවන්න නෙවෙයි, වැරද්දක් කෙල්ල දුන්නාම. සහ විනයගරුක පොලිස් නිලධාරීනුත් ඉන්නවා, විනයගරුක නැති පොලිස් නිලධාරීනුත් ඉන්නවා. රියදුරුනුත් එහෙමයි. සමාජයේ ඕනම තරාතිරමක ඕනම කොට්ටාශයක මේ විනයක් තියෙන මිනිසුත් දිනවා, විනයක් නැති මිනිසුත් දිනවා. ඒකනේ මේ චෝදනා දෙපැත්තටම එල්ල වෙන්නේ. ඒ නිසා වැරද්දක් පෙන්ල දෙන එක තරහ ගන්න නෙවෙයි, මේ ගැන අපි කතා කරමු.
0: දැන් රනිල්, දැන් වැරදි වෙන්නවා දීම කියන්නේ මෙහෙම නේ. දැන් අපි තමයි මේ ගෞපේකෙන් දඩ ගෙවන්න පුළුවන් කියලා කිව්වේ.
1: ඔව්.
0: මේ ළඟදී මගේ බවුලේ ඥාතීන් එක්කලා ගමනක් යනකොට ආසනපටි පැලඳ නොසිටීම කියන වරද යටතේ අර පොඩි දරුවා බෙල්ට් එකක් දාලා නැති නිසා දඩ ගොලයක් ලියනවා. පොලිසිය මහතුරු දඩයක් ලියනවා මේ වීරමුගෙදර පොලිසිය මහත්තයෙක් රත්නායක මහත්තයෙක් මං හිතන්නේ. ඒ දුමල් ලියල ඉවරලා කියන මේක ගෙවන්න පුළුවන්. වාට දැම්මම ගෙවන්න පුළුවන් කියලා මං කිව්වා. මං දන්නවා වැඩේ. මට හදිස්සි නිසා මට යන්න ඕනේ. මං හවසරෙවිල්ලා ලයිසන් එක ගන්නම් දඩේ ගෙවලා කියලා. ඒ දුමා මේ එහෙම කියලා ඔක්කොම ලියල ඉවරුනට පස්සේ කියන කොහේඳන්ද මහත්තයෙන්නේ? මම කිව්වා මෙහෙම මීඩියා මෙහෙමයි කියලා. අයියෝ කලින් කියන්න එපා. ඉතින් මොන හරි කරන්න මං කිව්වා නැහැ. මට දඩේ දෙන්න කමක් නෑ. මගේ වරදක් නේ. අපි අපේ බලපුළුවන්කාරකම්, අපේ හිතවත්කම්, අපේ තනතුරු දාන්න මාන්න, අපිට තියෙන බලය, අපේ තියෙන සිවිල් හිතවත්කම් පාවිච්චි කරලා මේ නීතිය නවන්න ගියොතින්, එහෙම නැත්නම් අපිට යම්කිසි සේවයක් ලබා ගන්න ගියොත් ඒ රාජකාරිය කරන නිලධාරි මහත්තයරත් එකෙන් කරදරයක් වෙනවා, අපිටත් කරදරයක් වෙනවා. අපි හැදේ වරදක් වුණා නම් ඒ වරද පිළි අරගෙන ඒ වරද යලි නොවන විදිහට කටයුතු කිරීම තමයි රනිල් කරන්න ඕනේ.
1: පොත් විරාමයටත් යන්න උන්ට විනාඩි 5ක් වගේ තියෙන්නේ. මේ මඩපාත සීටි පෙරේරා මහත්තයා ඉන්න දුරකතනේ. සීටි පෙරේරා මහත්තයා ආයුබෝවන් සුබෝදයසනක්. මොකක්ද ඔබේ අදහස කියන්නක බලන්න.
2: මේ බස් ධාවනය කරනව හරියට මේ හයියෙන් යනවනේ. ඒක එතකොට අර යන කෙනෙකුට හරි අමාරු යන්න කරන්නේ.
1: ඔව් සීටි පෙරේරා මහත්තයා. එතුමගේ
0: මේ එතුමා කියන්නේ බස් වල වේගය වැඩි කියලා. දැන් ඕකෙම අනිත් පැත්තකුත් තියෙනවා. හරිද? දැන්
1: සෙමින් ධාවනය වෙන
0: බස්. දැන් මේක ඇත්තටම අපි පොදු තැනකට එන්න ඕනේ. එහෙම නැති වුණොත් මේක ප්‍රශ්නයක්. දැන් දුරගමන් සේවා බස් රථ සමහර වෙලාවට අර සෙනග ගන්න ඕන හින්දා කොට යනවා. එහෙම නැත්නම් එක පාර වෙඩිල්ල වගේ කඩාගෙන ගිහිල්ලා හරි කිලෝමීටර් 40ක් විතර නිකන් අපේ අර ඇස් වලින් කඳුළු පයින් ගානට ෂටර් එකක් කරපුවාම. හරි. ඒ තරම් වේගෙන් හුලං කඩාගෙන කාගෙන යනවා. ඊට පස්සේ කොට අර වැඩිපුර අල්ලගෙන ආපු වෙලාව ඊළඟ ටවුන් එකට යනකම් ලෝඩ් එක එකතු කරගන්න ඉතාලම සෙමෙන් දාවන්න. මේකට ක්‍රමවේදයක්. අර අපේ ජගත් මහත්තයා කිව්වාගේ ඔය GPS සිස්ටම් එකක්. මොනිටරින් සිස්ටම් එකක්. මොකද මේ අර බස් එක මේ නගරේ ඉඳන් මේ නගරයට එන්න ඕන වෙලාවක් තියෙනවනේ. ටයිම් කීප කෙනෙක් ඉඳලා ඔක මාක් කරනවා. මම දැකලා දෙනවා අය අරංගල හන්දියේ ඉඳන් අපි මහරගම පැත්තට යනකොට විද්‍යාල හන්දියේම සමහරක් ඉඳලා ඒක ටයිම් එක මාක් කරනවා.
1: හැමතරම ඉන්නවනේ.
0: හැමතරම ඉන්නෝ ඒ විදියට. එතකොට මේ ටයිම් කීප ළඟට එන වෙලාව එයාට තියෙනව නිශ්චිත වෙලාව. ඒ අතර කාලය ඇතුළේ මේගොල්ලෝ වැඩිපුර වෙලාවක් ගන්නවා.
1: ඔව් මනුෂ්‍යක දැන් මම දැක්ක හොඳ කාරණාවක් තමයි දුරගමන් සේවා බස් රථකම හයිවේ එක. එහෙමත් නැත්නම් අධිවේගී මාර්ගය භාවිත කරලා යන බස් රථවල දැන් අපි මන් දෙක මාකුඹරෙන් 6:30 ගතරගමින් 9:30. ඒකේ පැය 4 අතරේ ඉන්නේ මේ ගමන යන්න තියෙන්නේ. ඒකෝ තින් සැලකිය යුතු වේගකින් යන්න වෙනවා. ඒකාකාරී වේගකින් යන්න ඕන. හැබැයි ඕක අර ඔබ කියන වගේ දැන් හයිවේ එකේ වේග සීමාවක් තියෙනවනේ.

0: කියන්නේ 100 එහා
1: යන්න බෑ.
0: යන්න බෑනේ. හැබැයි ඉතින් 100 එහා යන්න වෙනවා ඔය කියන කාලෙට ගිහිල්ලා එතන මේවා කරගන්න. ඒ කියන්නේ සමහර තැන්වල හිමින් ගිහිල්ලා ඔබ කියනා වගේ හයිවේ එකේ එළියට දැම්මහම හිමින් යන්නත් වැඩි දුරක් නෑ. ඉතින් හයිවේ එකේමනේ යන්න වෙනවා වගේ දුර. එතකොට අර අධිවේගෙන් ගිහිල්ලා තමයි ගමන හමාර කරන්නේ. ඉතින් ගමන සමහරවිට හමාර කරගන්න බැරි වෙනවා.
1: හයිවේ එකේ නම් අපි දන්නවා වේග සීමාවන් තියෙනවා, නිවැරදිව නිරීක්ෂණය කරන නිලධාරීන් යොදවලා තියෙනවා. ඒ සියලු කාරණා එක් කරණින් අපිට පැහැදිලි වෙන කාරණේ තමයි ඔවුන් යම්කිසි නියාමනයකින් තමන්ගේ වාහනේ ධාවනය කිරීමේ කටයුතු කරමින් ඉන්නවා. නමුත් මේක සාමාන්‍ය ප්‍රවාහන මාර්ග භාවිත, අපි නුවර කොළඹ මාර්ගය, ඊට පස්සේ අනුරාධපුර කොළඹ, ගාල්ල කොළඹ, මාතර කොළඹ, මේ වගේ සාමාන්‍ය මහාමාර්ග භාවිත කරන රියදුරු මහතුරු ගොඩක් කලාවට හෝල්ඩ් එකෙන් හෝල්ඩ් එකට එනවා. සමහර තැන්වල අපි දැකලා තියෙනවා බස් එකේ නැගලා කොළඹ එන්න බලන් ඉන්න මිනිස්සු ඉන්නවා. හරි. හැබැයි බස් හෝල්ඩ් එකේදී බස් දෙකම නවත්තන්නේ. එකක් CTB එක ඉස්සරහින් වැඩි සෙනගක් අල්ලගන්න යනවා. ප්‍රයිවට් බස් එකත් ඒ සෙනගම ටාගට් කරගෙන යනවා. හැබැයි මග සමහරට බස් හෝල්ඩ් එකේ ඉන්න දුරගමනක් යන බලන් ඉන්න මිනිස්සුව ගන්නෙත් නැහැ. බස් එක නතර වෙන්නේ නැහැ. බස් දෙකෙන් එකක්වත් නතර කරන්නේ නැහැ. අන්දර මගේ ජනතාව මේ විදිහට අභාසතාවයට පත්වීම කොයිතරම් අසාධාරණයිද. මේ පිළිබඳවත් අවධානය යොමු කරන්න ඕනේ බලධාරීන්ගේ, සහ මේවා පිළිබඳව පැමිණිලි කරන්න ඒ පැමිණිලි බාර ගන්න කෙනෙක් ඉන්න. දැන් අර මාර්ගගත මගේ ප්‍රවාහන අධිකාරිය පිටිපස්සේ නොම්බරයක් ගහලා තියෙනනේ. මමත් දවසක් ගත්තා. ඒකට කෝල් විතරයි ගන්න බැරි. හරි. ඒක මේ හරි ප්‍රශ්නයක්. අපි බලමු මේවාට සම්බන්ධ වෙන නිලධාරීන් සමහරට දුරකථන ඇමතුම් කීපයක් නිසා කාර්යබහුල වෙලා ඇති. කොහොම නමුත් නිවැරදිව මේවා පිළිබඳව දැනුවත් කරන්න, ඒවාට එරෙහිව ක්‍රියාත්මක වෙන්න නේද හිතවත්කම්.
0: බස් රථයේ තියෙන හිංසනයක්, එහෙම නැත්නම් බස් රථයේ අධිවේගී දහවනයක් මිනිසුන්ට හිරිහරවන ලෙස අපි කියනවා මේ රේඩියෝ යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම, එහෙම නැත්නම් ශබ්ද වාහිනි ක්‍රියාත්මක කිරීම, ඔය වගේ දේවල් දැන් අපි ශනිකව තියෙන එන කෝපෙත් එක්කනේ. දැන් හුඟක් වෙලාවට අපිට කතා කරලා තියෙනවා අපි අසන්නෝ, එහෙම නැත්නම් අපි ඔෆිස් එකේ අය මේක කාටද කියන්නේ කියලා අපිට ඕන තරම් ඇමතුම් වෙනවා. මෙන්න මෙහෙම බස් එකේ මේ වෙලාවේ වැරද්දක් වෙනවා, අපි කාටද කියන්නේ? තියෙන නම්බර ආන්සර් කරන්නේ නැහැ නේ කියලා අපිට ඕන තරම් ඇමතුම් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේක තාමත් ඔය කොච්චර කිව්වත් සක්‍රීය මට්ටමේ නැහැ. ඉස්සරහින් මේ මාර්ග බාධකයක් දාලා බස් නවත්තන සිස්ටම් එකක් තාම අපේ ලංකාවේ නැහැ. ඔය කොච්චර කතා කරත් දැන් අපි සුමුදුරත්නායක මහත්තයත් මේ ප්‍රවාහන අමාත්‍යාංශයේ දේවල් විධිමත් කරන්න අපි සයිබර් ජෙන් එකට ඇවිල්ලා මේවා කතා කරනවා. ප්‍රවාහන ඇමතුමත් උත්සාහ ගන්නවා මේක ගොඩ දාගන්න. හැබැයි ඉතින් සමහර නිලධාරීන් තාමත් අර මෙහෙම ගමනේ තමයි.
1: හැමදේම නීතියෙන් ගොඩ දාන්න බෑ රටින්. ඒවට නීති හදලා මේවා කරන්න බෑ. සමහර දේවල් තියෙනවා අපිට මේ හෘද සාක්ෂියක් තියෙන මිනිස් විදිහට අපි විසින් වෙනස් කරගත යුතු දේවල්. අපි ඒ ගැන කතා කරමු. ප්‍රවෘත්ති රාමෙන් පසු දෙයටයි විනාඩි 58යි.

0: দশম পাহা অনুতনায় দশম হাতা লাখান্ড রেডিও ITN সেভা শ্রীলঙ্কা হান্ড
1: বেলাব পেরভিরনোভেয়াই
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.වි. දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ಲಖಂಡೆ ಪ್ರವೃತ್ತಿ ಸಮಗೇನ್ ಮಮ ಸುಲಕ್ಷಣಿ ಉದ್ದೇಶಿಕಾಯ್ದಿರುವೀರ ಪ್ರವೃತ್ತಿ ಸಂಸ್ಕರಣೆಯ ಮನೋಜ್ ಕಡವಿತಾರಣ
1: ಸಮ ಅನುಗ್ರಹಾಯ
2: ಎನ್ಎಲ್ಪಿ ಹದಹನ ಲಂಕಾವೇ ವೆಡಿಮ ತ್ಯಾಗಿ ದಿನ ತ್ಯಾಗಿ ಅವಸ್ಥಾ ವೆಡಿ ಮಲುತರಯ್ಯ ಎನ್ಎಲ್ಪಿ ಹದಹನ ಒಬತ್ ಅದಮ ಎನ್ಎಲ್ಪಿ ಹದಹನ ಬಲಾಗನ್
3: ಮುಹುದೆನ್ವತ್ ಕುವನಿನ್ವತ್ ಗುಟುಕೇನ್ನ ಎಪಾ ಕೊಹಮಗಿನಾವತ್ ಅಲ್ಲನವಾ ವಿಕುನನ ನೊಲ್ಲುನ ಸಮಟ ದಂದೀಮಾಯಿ ಇಬರ ವೆನ್
1: ಸಹಯೋಗೀತ ಅನುಗ್ರಹಾಯ
4: ಸೋನಾಲಿಕಾ ಟ್ರ್ಯಾಕ್ಟರೇಯ දැන් දිවයිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති
0: හෙරොයින් වද්‍රව මිලිග්‍රෑම් 6000ක් සහ කඩුවක් සමග අපරාධ කලි සමාජිකයෙකු ගකිසකොට්ට අපරාධ විමර්ශන කාර්යාලයේ මගින් අත්තරංගුට ගෙන තිබෙනවා අත්තරකට ගත් සැක්කරු මහ පරිබාඩ බද්‍රව ජාවරම් කරෙකු සහ සංවිධානාත්මක අපරාධ කරෙකු වන බඩෝ විටා සංකඩපැත්තාගේ බද්‍රව ජාවරම විදේශගතව සිට මෙහෙවනු ලබන සුධාරකයන් අයගේ ගෝලියෙකු බවයි පොලිසිය පවසන්නේ. අත්තරංගුඩ ගත් සැක්කරු රත්මලාන බංකලාව පාර රස්ටම් වත්ත පදිංචි වයස අවුරුදු 23ක පුද්ගලයෙක්. සිදේ සම්බන්ධයෙන් කකිසකොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරනවා. යුදගේටු බවසර් කිරීම සම්බන්ධයෙන් රුසියා ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡා ඵලදායි බව ඇමරිකා නියෝජිතයින් පවසනවා. රුසියාව හා යුක්‍රේන අතර පවතින යුදගේටු බවසර් කිරීම සඳහා ඇමරිකාවේ මැදිහත්වීමෙන් එංගතාවයකට එළඹීමටයි සැලසුම් කර තිබෙන්නේ. එහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකා විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ ජැනට් කූෂ්නර් රුසියා ජනාධිපති ව්ලඩිමිර් පුටින් හමු වුණා. ඒ මොස්කව නුවරදී දවල බදිරේ නිවේදනය කළේ ඉදිරියේදී කඩා පියවර සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර ඇති බවයි. පුටින් ජනාධිපතිවරයා සමග සාකච්ඡාව සර්කිරීමෙන් අනතුරුව ඇමරිකා නියෝජිතයින් පිරිස යුක්‍රේනයේ බලාපිටත් වුණා. එහිදීද ඵලදායි සාකච්ඡා පැවැත්වීමට හැකිවනු ඇති බවයි දවල බදිරේ සඳහන් කළේ. මීරක ලක්ඛඬ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවරු 10ට.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්

0: போதே நவே வினாடி தாயாய் விழாம் அப்படி ரத்தவாகன விசேஷன் பொது பிரவாகனே நியாமனே கலியுத்தே கொஹமது මේක පුදුම රටක් මේ රටේ මිනිස්සු කවදාවත් හදන්න බෑ මිනිස්සු Tamanta දෙයක් වෙනකන් ලොකු කතාන්දර කියමින් ඉන්නවා හැබැයි තවත් කෙනෙක්ගේ ජීවිතයක තියෙන වටිනාකම කිසි කෙනෙක් තඹේකට මායින් කරන්නේ නැහැ මිනිස්සු දැන් සත්තු වගේ හැසිරෙන්නේ රතවාහන සම්බන්ධයෙන් නෙමෙයි දවස ගානේ තැන තැන බල්ල බලල්ලු වගේ මරා දාන මානසිකත්වයක් අපේ රටේ මිනිස්සුන්ට කොහොමද ඇති වුනේ කියලා මම අදටත් කල්පනා කරනවා තව කෙනෙක්ගේ ජීවිතයක තියෙන වටිනාකම තේරුම් ගන්න පුළුවන් නම් කොච්චර වටිනවද අද උදේම ඕගොල්ලෝ කිව්ව කතාව මට හොඳට මතකයි වතුරට වැටිච්ච කූඹියෙක් හරි පුළුවන් නම් බේරන්න ඒක තමයි ජීවිතේ සතුට තවත් කෙනෙක්ට තමන් නිසා හානියක් නොවන විදිහට වැඩ කරන්න හිතන්න උදේ පාන්දර බස් එකට වාහනයට මෝටර් සයිකලයට තමන්ගේ කාර් එකට ගොඩ වෙලා ගමනේ ආරම්භ කරන්න කලින් හිතන්න පාරේ ප්‍රශ්න කන්දරාවක් තියෙන මිනිස්සු ගමන් කරනවා ඒ නිසා මම අවබෝධයෙන් සිහියෙන් ගමන් කරන්න ඕනේ කියලා මත්පැන් පානය කරලා ඉන්නවනම් කිසිම වෙලාවක වාහනේ අසුනේ ඉඳගන්නේ නැහැ කියන පොරොන්දුව තමන් තමන්ට දෙන්න මොනම හේතුව නිසාවත් මත්පැන් පාවිච්චි කරපු වෙලාවක මද්‍රව්‍ය ගත්ත වෙලාවක කිසිම හේතුවකට වාහනේ පදින්නේ නැහැ කියන පොරොන්දුව තමන්ගේ පවුලේ උදවිය දෙන්න ඔබ වගේම ඔබේ දරුවන්ගේ ඔබේ පවුලේ අයගේ ජීවිත ආරක්ෂා කරන්න ඔබ හිතනවා නම් මේ අනතුරු වළක්වා ගන්න පුළුවන් බොහොම ස්තුතියි මේ කාලීන මාතෘකාව ගැන කතා කිරීම ගැන එහෙම තමයි කියලා තියෙන්නේ නමක් හැබැයි සටහන් කළා නැහැ රණි
1: අදහස එහෙම කියනකොට අපිට දුරකතනේ නෝරින් සමන් මහත්මයා ඉන්නවා අයිබෝන් සුබෝදයසන
2: අයිබෝන් මහත්මයා මේ මම මේ මාතෘකාව මම ඉන්නකම් බලාගෙන මාතෘකාවක් මහත්මයා මට මං හිතන විදිහට මේකේ නිලධාරීන් බලධාරීන් අර අඳුර යටපත ගන්නවා වගේ ඉගෙන ගන්න ප්‍රශ්නේ හරියට තීරු නොගෙන කටයුතු කරනවා කියලා හැඟීමක් මට එනවා මොකද හේතුව දැන් ඔය සියදුරෝ දැනුවත් කරන එක එක රියදුරන් මේ පුහුණු කරනවා බලත්ත බවලින් එහෙමත් රියදුරන් මං දැනෙන්නේ අවස්ථා කරනවා වගේම පුහුණු කරා ඒ වගේම දැන් ඔය තවත් රියදුර බලපත්‍ය කඳුනා දෙන්න යනවා මං හිතන්නේ මේවා සාර්ථක වෙයි කියලා මොකද ඒකට හේතුවක් තියෙනවා හේතුව දැන් මම උදාහරණයක් වශයෙන් කියන්නම් අපි ගමු අංක එක මහනුවර කොළඹ මාර්ගයේ ගමු මේ මාර්ගයේ ගත්තාම මේක බස් රථවලට අංක පිළිවෙලක් හඳුන්වලා දීලා තියෙනවා. ඒ කියන්නේ අංක 1 2 3 4 5 ආදී වශයෙන් අංක පිළිවෙලක් හඳුන්වලා දීලා තියෙනවා. එතකොට අද එකෙන් පටන් ගත්තනම් 25ට වගේ ගිහිල්ලා නතර වෙනවා. ඊළඟ දවසට 25න් පටන්ගෙන 50ට වගේ ගිහිල්ලා නතර වෙනවා. ඒක ඔය විදිහට ගියාම සාමාන්‍ය අපි ගමු අංක 100 බස් රථය කියලා. එතකොට මේ බස් රථය ධාවනය කරන්නේ දින 7කට එකයි. එතකොට මෙහෙම බලපුවාම මාසිකට දුව දෙන ගමන් වර්ගීයද අවුරුද්දකට දුව දෙන ගමන් වර්ගීයද හැබැයි අවුරුද්ද පුරාවට මාර්ග බලපත්‍ර ගාස්තු ගෙවන්න ඕන ලොක් සීට් වලට ගෙවන්න ඕන පිවිසුම් ගෙවන්න ඕන රියදුරු කොන්දොස්තර ඒ වැටුප් ගෙවන්න ඕන ඒවා දෛනිකව දරන මොකද ඒ රියදුරු කොන්දොස්තරගේ වැටුප් පවා ගෙව්වේ නැත්තම් ධාවනය කරන දවසට මේ සේවක මණ්ඩලයක් හොයාගන්න ක්‍රමයක් නැහැ එතකොට සාමාන්‍යයෙන් එක දවසකට ඒ මාර්ගයෙන් හොයන්න පුළුවන්නේ අපි හිතමු රුපියල් 10000යි කියලා. නමුත් අර දවස් හතරක් ධාවනය කරන්න නැතුව හිටපුවාම රුපියල් 40000ක් ටාගට් වෙනවා. ඒ 40000ක් හොයන්න ඕන. මෙන්න මේ තරඟකාරීත්වය තමයි මේකට හේතුව. මෙන්න මේකට තමයි මේ පෞද්ගලික සෞඛ්‍ය මුරමකයි ඒකබද්ධ සේවාව කරන්න දුර්ගම සේවනලා හඳුනා දෙන්න උරෝ එක මහත්මයෙක් කතා කරලා කිව්වා. විධිමත් කාලසටහනක් වගේ මෙන්න මේක තමයි මමත් කියන්නේ විධිමත් කාලසටහනක් අනිවාර්යෙන් අවශ්‍යයි ඉස්සර චන්දියෝ දාගෙන බස් රථ ධාවනය කරා ඊට පස්සේ රජය මේකට සම්බන්ධ වෙනකොට අපි හිතුවා මේකේ තියෙන ප්‍රශ්න දෙකයි මේ ප්‍රශ්න දෙකට පිළිතුරු ලැබෙයි කියලා එකක් තමයි අර මේ දැන් අර එක්සමින මහත්තයා කිව්වා ඒකබද්ධ කරන්න ඕන කියලා ඒක හරි එක එක කාරණය ඊළඟ එක තමයි විධිමත් කාලසටහන විධිමත් කාලසටහන කියන මාත්මයා මේ කාලසටහනක් කියූපමණින් අවල් වලට අවල් බස් රථය අවල් වලට අවල් බස් රථය කියන්නේ නෙවෙයි මේක විධිමත් වෙන්න ඕන ඒ කියන්නේ ඔය විදිමත් කාලසටහන හදානිනකොට අවසාන වෙන ප්‍රශ්නයක් අවශ්‍ය කරන බස සංඛ්‍යාවයි. මෙන්න මේක තමයි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ බස් රථ 50ක් අවශ්‍ය තැනට බස් රථ 400 500ක් තියෙනවා. ඒතකොට මොකද්ද වයින් කරන්නේ? මොකද සාමාන්‍යයෙන් යොදවන්නේ? ඔන්න ඔක තමයි කියන්නේ ප්‍රශ්නේ. ඒතකොට තමයි අර මම කලින් කිව්වා වගේ දින 4කට වතාවක් 5කට වතාවක් බස් රථ දාවණේ කරන්න වෙන්නේ. එතකොට අර ටාගට් එක වැඩි වෙනවා. මෙන්න මේ තරංගකාරීත්වය නිසා තමයි බස් රථය කොටනවා. කොට කොට ගිහිල්ලා ඊට පස්සේ කාලය මදි වෙනකොට උපරිම වේගින් යන දුක් කරනවා. ඒ වගේම ඒ යන ගමනේ තමයි ඔය අනතුරු වලට ලක් වෙන්නේ. මගින්ට බස් රථය වල ගමන් කරන්න බැරි දෙපැත්තට විහි වෙන රටයක්. ඔය කියන්නා වූ සියලුම ප්‍රශ්න ඇති වෙන්නේ ප්‍රධානම හේතුව නෝක. අවදාකවත් මේක තේරුම් ගත්තේ නැහැ අපේ බලධාරීන්වත් නිදැරිනවා. ඉතින් වැරදි කරන පුද්ගලයා ඊතල කාමරේ කකුල් දෙක වනවනව ඉන්නවා. නමුත් අර අහිංසක රේදුරයි කොන්දොස් තමයි තමයි මේ අපහසුතාවයට පත් වෙන්නේ. මමත් අවුරුදු 58යි මට දැන්. අවුරුදු 35ක් මාත් පෞද්ගලික බස් රේදුරෙක්. මම හොඳාකාරව මේක මේ දන්නවා දැනගෙන කතා කරලා තමත් බස් රට පිළිබඳව ඕනෑම ප්‍රශ්නයක් මට කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ මම ওই ඉස්සෙල්ලා මම තර්ක කරලා තියෙනවා. මට කතා කරන්න පුළුවන්. අවශ්‍ය ප්‍රශ්නයක් අවශ්‍ය නම් මම අහන්න පුළුවන්. එකම බස් නැවතුම්පලකින් එකම ගමනාන්තයක් කරා එකම වෙලාවට බස් රථ තුනක් ගමන ආරම්භ කරනවා. මොකද සුඛෝභෝගී බස් රථයයි පෞද්ගලික බස් රථයයි සිටින් බස් රථයයි බලන්න ආරම්භෙදිම ටේස් එකක්. එතකොට තවත් අතුරු කියන්නේ අපි හිතමු අනුරාධපුර මාර්ගයේ අනුරාධපුර මහනුවර මාර්ගයේ ගත්තොත් ওই මාර්ගයේ ගමනක තවත් බස් රථ තියෙනවා. යාපනයේ බස් රථය, වවුනියාව බස් රථය, ඒවගේ බස් රථ. එතකොට ඒවත් එක්ක මේ බස් රථ තරංග ගැටෙනවා. එතකොට තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. මේකට නියමිත කාලසටහනක් නැහැ. මෙන්න මේක තමයි කාලසටහන් ප්‍රශ්නේ තමයි 100%ක්ම බලපාලා දෙන්නේ.
0: හොඳයි. දැන් ඔබ අද්දකීම් සහිත රියදුරෙක් නිසා මම මෙහන්නේ. අපි ගත්තත් එහෙම පිටකොටුවේ වැස්ටියන් මාවතෙන් වෙන්න පුළුවන් ගුණසිංහපුර පැත්තෙන් ওই යන බස් ටික. සාමාහාර අපි ගත්තොත් උදාහරණයක් විදිහට එක්තරා මාර්ගයක් මහනුවර මාර්ගය එක පැත්තකින් ඒක යාපනය දක්වා යන්න පුළුවන් මාර්ගයක්නේ. අබේබුස්සෙන් හැරිලා ගුරුනෑගල හරහා යාපනය පැත්තට ගමන් කරනවා. මේ මාර්ගය අපි ගත්තොත් එහෙම අබේබුස්සට එනකන් ඉන්න මගීන්ට ඔය කියන ඕනෑම බස් රථයක ගමන් කරන්න පුළුවන්. හරි. එතකොට මේ මාර්ගය භාවිත කරන මගීන්ට වගේම රියදුරු මහතුරුන්ට සාමාන්‍යයෙන් එක බස් එකක ඉඳන් තව බස් එකක් පිටත් වීමේ වෙලාව සාමාන්‍ය විනාඩි 10ක විතර පරතරයක් තිබුණොත් ඔය ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්ද අපේ මහත්තයා? අඩුම තරමට කියන්නේ පිටත් වීමේ වෙලාව.
2: පුළුවන් හැබැයි ඉතින් මොකද අර මං කලින් කිව්ව විදිහේ ප්‍රශ්නයක්. ඒ කියන්නේ අර ටාගට් එක පිළිබඳව ප්‍රශ්නයක් තමයි මේ. ඒ කියන්නේ බස් රථයක් ධාවනය කරන්නේ සතියකට එක රටාවයි නම් එතකොට ටාගට් එක වැඩි වෙනවා. එතකොට මේ ටාගට් එක හොයන්න යනකොට අර විනාඩි 10 ලැබෙන විනාඩි 10 මෙයා මේ 10 උඩරිම පස්සට තියලා ඒ කියන්නේ කොට කොට ගිහිල්ලා ඊට පස්සේ විනාඩි 10 නැවත ඉදිරියට ඇඩ්ජස්ට් කරගෙන
0: අපිට තියෙන ප්‍රශ්නේ මෙහෙමනේ. අපි හිතමු දැන් අපි ගත්තොත් එහෙනම් පැය භාගෙන් භාගෙට තියෙන බස් රථ තියෙන මාර්ග තියෙනවනේ. අපි දැකලා තියෙනවා සමහර වෙලාවට එහෙම මාර්ගවල ඉතාම හිමින් සමහර බස් වල අපිට හිතෙනවා සෙකන්ඩ් එකකින් එහාට ගියර් එකවත් මාරු වෙන්නේ නැති තරම් එහෙම වේගයක් තමයි රඳවගෙන යන්නේ. හැබැයි අපි හරියට නිකන් මේක මේ එක දවසක පොඩි කැපකිරීමක් කළොත් මේක වෙනස් කරන්න පුළුවන් කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා. ඔබතුමාටත් මේ අත්දැකීම ඇති. මම වැරදිනම් නිවැරදි කරන්න. දැන් අපි හිතමුකෝ පැය භාගයක් ගමනාන්තය සඳහා පැය දෙකක කාලයක් දීලා තියෙනවා. හරි. ඒකට ඒ කාලය හිමින් හිමින් ඒ තරම් අඩු වේගකින් නම් යන්නේ මගිය අපහසුතාවයට පත් වෙනවනේ. එතකොට අපි ගත්තොත් එම නිකවැරටි ඉඳලා කුලියා පිටිට යන බස් මාර්ගය මම හොඳට දන්න පාරක්. පැය දෙකක් විතර වගේ ලොකු වෙලාවක් ගන්නවා. ඉතාලම හිමින් යන්නේ. ගෙදර ඉන්න කෙනෙක්ට ඕන නම් ලෑස්ති වෙලා එන්න පුළුවන්. ඒ තරම් වෙලාවක් හරි ඕල බලන් ඉන්න එහෙම මාර්ගයක්. ඒ සම්බන්ධයෙන් අපිට දෙකින් දෙකම චෝදනා එල්ල වෙලා තියෙනවා. එතකොට මේකේ ධාවන කාලය තව ටිකක් අඩු කරලා අපිතුත් ඒ දුර සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් ප්‍රමාණයක් තියෙන බසයක් ධාවනය කරන්න පුළුවන් නගරවල නවතින්න ඕන වෙලාවක් තියෙන මේ ඔක්කොම කැල්කියුලේට් කළා. අපි තව වෙලාව අඩු කරමු. මේ යන වෙලාව හැම බස් එකකටම ඒ ගානට දුන්නොත් ඒ එක්තරා වේගයේ ප්‍රඳවාගෙන යනකොට මේ ඔබතුමාගේ බස් රථයට ගොඩ වෙන්න බැරි මගිය. ඊළඟට මගේ බස් රථයට ගොඩ වෙන්නේ අපි දන්නවනේ ඊළඟ පැය භාගයේ තව බස් එකක් එනවා කියලා. හරි. එතකොට අර කොට කොට යන්නේ නැතුව ඒ වෙලාවේ හෝල්ඩ් එකේ ඉන්න මිනිස්සු ටික අරගෙන ඉක්මනින් ඉක්මනින් මේ බස් රථයේ ගමන් කළොත් හැමෝටම සාධාරණව බෙදී යාමක් සිද්ධ වෙන්නේ නැද්ද?
2: සාධාරණව බෙදී යාමක් නම් සිද්ධ වෙනවා. නමුත් අර මම කලින් කිව්වා තමයි මම නැවතත් කියන්නේ. ඒ කියන්නේ මෙයා උත්සාහ කරන්නේ තමන්ගේ මල්ල පුරව ගන්න. එතකොට තමන්ගේ මල්ල පුරව ගැනීමේදී මෙයා දන්නව අහවල් බස් ඉස්සරහට එන බස් රථයට දුරකටනින් කතා කළා. ওই දුරකටන කතාවක් කියන්නේ ඔහොමයි. කතා කළා අනෝ අර බස් රථේ කොහෙන්ද එන්නේ? ඒ විදිහට මේ බස් රථේ පුළුවන් තරම් පස්සට අරගෙන මේ අර ඉන්න මගින් පුළුවන් තරම් පටව ගන්න තමයි උත්සාහ කරන්නේ. ඒ කියන්නේ අර සල්ලි පසු ප්‍රසාමයන්ක් තමයි තියෙන්නේ. එතන අර කාලය පිළිබඳව මේ ප්‍රශ්නේ ඔබතුමා කිව්වට කාලය පිළිබඳව එයාට වැටහෙන්නේ නැහැ. එයාට කොහොමද සල්ලි?
0: ඔව්.
2: අන්න ඒ ප්‍රශ්නේ නිසා තමයි කියන සෑම ප්‍රශ්නයක්ම ඇතිවෙලා
0: හොඳයි බොහොම සුදී පැහැදිලි කිරීමට එතුමා වෘද්ධියෙන් උරුදු ගානක රියදුරු අද්දකීම් තියෙන චරිතයක් ඒ නිසායි අපි ටිකක් වැඩිපුර එතුමත් එක්ක කතා කළේ. රනිල් දැන් මේ එතුමත් කිව්වනේ අර දුරකථන ප්‍රශ්නයක් ගැන. මේක අපි දැකලා තියෙනවා. ජංගම දුරකථන තියාගෙන මගදිගට මම හොඳටම දන්න ස්ථාන කීපයක් තියෙනවා. ඒ සැලෝන් වලට එතකොට ටේලර් ෂොප්ස් වලට මේගොල්ලෝ රීලෝඩ් එකක් එහෙම දාලා සපෝට් එකක් දීලා
3: තියෙනවා.
0: හරිද? ඒ හන්දිය පහුවෙන වෙලාවට දැන් අපි හිතුවොත් මොකක් හරි NC 55යි 55 කියලා. ඒ රූට් එකේ දින බස් ඒ අයට හොඳට මතකයි. NC 55යි 55 දැන් ගියා. කියලා පිටිපස්සෙන් එන බස් එකට පණිවිඩය දෙනුනේ. හැම බස් එකකින්ම අර මේ පණිවිඩය දෙන කෙනාට සාමාන්‍ය රුපියල් 100ක 150ක රීලෝඩ් එකක් එහෙම නැත්නම් මොන හරි වෙන ගාණක් ලැබෙන ක්‍රමවේදයක්
3: තියෙනවා.
0: ඒ කියන්නේ ටයිම් කීපර් නෙවෙයි මේ හන්දියට එනකොට මෙතනින් ඔන්න දැන් මේ බස් එක පිටත් වුණා. ඔයා වේගවත් වෙන්න එපා. දැනුයි යන්නේ. තාම මේ හන්දිය නම් කවුරුත් එකතු වෙලා නැහැ බස් එකට. හරි මේ පණිවිඩය ලබා ගැනීම ක්‍රමවේදයක් තියෙනවා. අපි හිතුවොත් කිලෝමීටර 100ක 150ක යන මාර්ගවල දිගටම එහෙම තියෙනවා. ওই බුලත් ටික ගන්න නවත්තන කඩවල ටිකක් තියෙනවා දන්නවද? නూరు පාර එහෙම යනකොට තියෙනවා. ඒගොල්ලෝ කියනවා 42යි 52 ගියා මේ කඩවත බස් එක. හරි 60යි 64 ගියා අනුරාධපුරේ බස් එක. දැන් යනවා ඇති. තවම ඕන නම් යක්කල බහු ගල්ලා ඇති. ඒ පණිවිඩ ටික හම්බ වෙනවා. එතකොට අර රියදුරු මහත්තයා කිව්වා වගේ මේගොල්ලෝ ඉතාලම මේ කලමනාකරණයෙන් යුතුව වෙලාව බැලන්ස් කරගෙන හිමින් හිමින් කොට කොට කොහොම හරි සෙනග එකතු කරගෙන යන උත්සාහ කරනවා. මේකට අර නිවැරදි රාමුවක් එතුමා පැහැදිලි කරන ධාවන කාලසටහන නිවැරදිව නිර්මාණය කළා. කෙනෙක්ට ටර්න් ගන්න වැඩි කරලා ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන මොකද මේ කර්මාන්තේ බස් හිමියන් සහ මේ රැකියාව කරන අය පවතින්නත් එපේ.
3: ඔව්.
0: හරි. ඒ අය පැත්තකට වුණොත් එහම අපිට රස්සාව නැහැ. අපිට දවස් හතරකට සැරේ රස්සාව තියෙන්නේ කියලා ඒගොල්ලන් ඒ රසාව අතහැරලා වෙනතනකට ගියොත් ඇත්තටම අපේ ධාවන මේ අවශ්‍යතාවය සපුරා ගැනීමේ පිරිසේ යම් කිසි අඩුවක් සිදු වෙන්න පුළුවන්. ඒ නිසා මේ දෙක තුනම බැලන්ස් වෙන විදිහේ යෝජනාවක් අනිවාර්යෙන් මේ වෙලාවේ අවශ්‍යයි කියලා අපිත් විශ්වාස කරනවා. මේ පණිවිඩය බලන්න උගරණේ. සුබෝදයසන කාලීන මාතෘකාවක් ගැන කතා කිරීම සම්බන්ධයෙන් පළමුව ස්තුතිවන්ත වෙනවා. කොච්චර අයියේ මේ ගැන කතා කළත් රියදුරන්ගේ වගේම මගින්ගෙනොත් හරියට මේ මගිනොත් හරියට බීරියලින් වගේ. අයියේ හැටන් කොළඹ පාර කියලා කියන්නේ වංගු සහිත පාරක්. හරි. ඒත් ඒ පාරේ යන සමහර බස් රියදුරන් ෆෝන් එක කණේ ගහගෙන කතා කර කර යන අවස්ථා අනන්තවත් දැකලා තියෙනවා. ඒත් පොලිසිය ඉදිරියෙන් ඉන්නවා කියලා ඉදිරියෙන් එන වාහනේ සිග්නල් එකක් දෙනවා. එතකොට ඒ රියදුරා කිසිම වරදක් නොකරපු කෙනෙක් වගේ හෙමින් පරිස්සමට යනවා. මේ ළඟදී මෝටර් සයිකලේ ගිය පිරිමිලමයි දෙන්නෙක් ඉංගිරියාවත් හරියට සෙල්පි ගහ ගහ ගියා. එතන ඉඳලා ටික දුරක් යද්දී ආරංචිනා බයික් එක ඇක්සිඩන්ට් වෙලා කොල්ල දෙන්නම නැති වෙනවා. එයාලා ගොඩක් ඈතකලමයි දෙන්නේ. වාහනයක් අතර ගත්තට පස්සේ මිනිස්සු හිතනවා රාජ්‍යයක් හම්බ වුණා කියලා. එහෙම හිතනවා ඇති කියලා මං හිතනවා. මගේ පෞද්ගලික අදහස ඒක. මගේ අදහස නම් වැරද්දක් කරපු රියදුරන්ට ආපසු ලයිසන් එක ගන්න බැරි විදිහේ ක්‍රමවේදයක් හදුවා නම් හොඳයි කියන එක. එහෙම තමයි යෝජනා කරලා තියෙන්නේ. ඉතින් මේ විදිහේ අදහස් යෝජනා ඔබටත් ඇති. ඔබට මේ සංවාදයේ කොටස්කරුවෙක් වෙන්න පුළුවන්. අපි දුරකථනංක මතක් කරමු රනිල්. හැමෝටම පුළුවන් කතා කරලා මේ වෙනුවෙන් ඔබේ අදහස් එකතු කරන්න. මේ කතා කරන්නේ කාට හරි පහර ගහන්න නෙමෙයි, කාගේ හරි රස්සාවක් විනාශ කරන්න නෙවෙයි. අපි මේ අඩුපාඩු ටික හදාගත්තොත් රටක් විදිහට අපිට ඉස්සරහට යන්න පුළුවන්.
3: අපිට තව පැය භාගික කාලයක් තියෙනවා. විනාඩි 35ක කාලයක්. ඒ අතරේ ඔබ අපිට කතා කරන්න 0112 774 606 0112 274 705 0138 අපේ දුරකථනක අපි විවෘතයි. වගේම අපේ WhatsApp නම්බර් එකත් විවෘතයි. 0603 93 5 93 7. අපි කරමු පුංචි විරාමයක්. විරාමෙන් පස්සේ නැවත අපි වැඩසටහනත් එක්ක එකතු වෙමු. උදේ 9:00 විනාඩි 25 වෙලාව.
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම devices connect කරන්න, gaming වලට low latency, fast and stable unlimited තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.
6: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ motorcycle සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600
7: රිය පැදවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් ප්‍රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.
8: ටේකියා සුරකින් මගතොට
9: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
6: වැඩියෙන් දෙනව නම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
10: යූත් එකෙන් ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
11: අපේ අම්මගේ දරාවද

0: පසුගිය දෙවසර තුළදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයින්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනුවෙමින් දඩුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
1: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු තුනක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 01126131 01126111.
3: ශනිගමතුම් 19:06 ලකඩහගෙන ඉන්නේ උදේ 9:30.

0: ලාංකික විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 6779 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
1: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න පැකේජ් රසක් SLT Mobitel Fiber
2: youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් youth එකටම set වෙන banking partner RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
3: ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
4: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ දහනය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
5: රටම දකිනා නාගත හිමේ
6: සර්ච් ලයිට්
5: හෙට දිනන්නේ මොබිමයි අපගේ
7: නවය විනාඩි 37යි රනිල් මේ මැසේජ් එක බලන්නකෝ දැන් මම මේක මොකද බරක්ුණේ කියලා බල බල හිටියේ හරි සම්මාස්ත බස් පද්ධතියේ සමහර ප්‍රශ්න වලට මාධ්‍යත් වගේ කියන්න ඕනේ මම අපේ පැත්තට ආපු ඇඟිල්ල මම ඕනතරම් අහලා තියෙනවා ලංකාවේ රේඩියෝ චැනල්ස් වල ඉන්න ගිරව් වගේ නිවේදකයෝ කියනවා මේ වෙලාවේ අර බස් එකේ කන පැලෙන් අපි වහගෙන ඉන්නවා කියලා හරි බස් එකේ කන පැලෙන් ඔයාලා වහගෙන හිටියට ඒ මිනිස්සු ඉන්නේ හරි අමාරුයි. බස් එකේ ඩ්‍රයිවර් මහත්තයට බස් එක කොහේ හරි නතර කරපුවම කීයක් හරි දෙනවා ඇති. මොකක්ද අහන්න රේඩියෝ චැනල් එක කියලා. ඒ වුණාට බස් එකේ ඉන්න මිනිස්සු පුදුම කංගරච්චලයකින් ඉන්නේ. අනේ පුළුවන් නම් බස් ඇතුලේ රේඩියෝ අහන එක නවත්තලා දෙන්න. හරි. ඒක හරි හිසර දෙයක්. අහන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා අධික ශබ්දයෙන් ගුවන් විදුලි යන්ත්‍ර එහෙම නැත්නම් ගීත ප්‍රචාරය කිරීම මිනිසුන්ට හිසර දෙයක්. ඒක පාලනය කිරීමක් කරන්න කියන ඉල්ලීම තමයි කරලා තියෙන්නේ. ඒ ඇත්ත අපිටත් ඇහෙලා තියෙනවනේ. අපි අහගෙන ඉන්නවා කන පැලෙන්න සද්දෙට මෙහෙම කියවෙනවා. ඉතින් එහෙම තමයි මොකද මැසේජ් එකේ වෙනකොට එවන්නේ තේමනේ. ඔව්. බලව අපි අහගෙන ඉන්නවා සද්දෙට කන පැලෙන්න කියලා. ඉතින් එහෙම අපේ කට්ටියත් කන පැලෙන්න කියලා සමහර වෙලාවට කියනවා ඇති අපේ වෘද්ධිය ශේෂ්ත්‍රු ඉන්නයි. කොහොම වුණත් තමන්ගේ බස් එක ඇතුළේ තමන් විශ්වාස කරලා බස් එකට ගොඩ වෙන මිනිස්සුන්ගේ නිදහස ආරක්ෂා කිරීම රියදුරු මහතුරුන්ගේ කොන්දොස්තර මහතුරුන්ගේ වගකීමක් කියන එක අපි ආයෙම ආයෙම මතක් කරන්න ඕනේ.
8: අපිට අමතුමක් තියෙනවා ඒ අතරේ පියසේන මහත්තයා සේරුවා වෙලින්. පියසේන මහත්තයා අයිබුවන් සුබෝදෑසනයි.
9: අයිබුවන් සුබෝදෑසනයි.
8: ඔව් කියන්නකෝ ඔබතුමාගේ අදහස.
9: නෑ ඔබතුමාගේ වැඩකට නිතරම අහනවා.
8: ඔව්.
9: මේ හොඳ මාතෘකාවට ආවේ දැන් ඔබතුමා දැන් කියමු දැන් අර ඒ නිවේදක හරින වැඩක් ඕක තමයි අපි තියෙන විශේෂතාවය. ඒ බස් එකට නැග්ග වෙලාගෙන අපි මානසිකව වෙනයි මේ බයිලා නටන්න වගේ දාගෙන ඇහෙන්නේ නැහැ. අපි කියන දේ ඇහෙන්නේ නැහැ කොංග්‍රස් මහත්තයාට අහවල දිහාද කියලා ඒක ඒක කරදරය. අනිත් එක බස් පද නිව ගමන් සේවා බස් පද තියෙනවා බස් පද දෙකක් අතර තියෙන කාලවපානුව ඒ මම හිතන්නේ එහෙම කාලයක් නම් හරයි කියලා කොතනකව මම සේරු ආවිද ඉන්නේ මුතුර් සේරීල කොළඹ මුතුර් සේරීල නුවර මේ මෙතනින් බස් රට දෙකක් උදේට පිටත් වෙනවා බස් රට දෙකේ අතර පනතරය විනාඩි 15 විතර ඉතින් එච්චර දුර ගමන් යන මිනිස්සු නෑ මෙහි මේ අර ඒ බස් රට නියම වේලාවට දෙමෙයි කියලා මට හිතෙනවා එන්නේ සාමාන්‍ය පැය භාග විනාඩි 45කවත් පනතරයක් තියලා ඔය බස් රට දෙක ඉනවනම් ඉතාම වටිනායි ඒ එපමණක් නෙවෙයි මම ත්‍රිකුණාමලේ ගියාම දන්නවා ත්‍රිකුණාමල ස්ටෑන්ඩ් එකෙන් බස් රටේ පිටත් වෙනවා මඩකලපුව කොළඹ හරි කොහේ යන බස් රට දුර ගමන් ඒ බස් රට මීටර් 100ක් විතර ඇවිල්ලා ගහක්කට නවත්තනයි එතන නවත්තගෙන ඉඳලා සෑහෙනන ඊට පස්සේ ඒගොල්ලෝ සුදුහා බල බල එතන ඉඳලා ඉදි ගමනේ හිමි හතරේ කණුව හරියේ පමණ නැනක ඒ ගමනින් එනවා එතන ඉඳලා එත්තම්ම තින්නේ අඟ හිරියට නෝ යන යාම ඔන්න ඒ වගේ සිද්ධි කන්තලේ ඉඳලත් එහෙමයි කන්තලෙන් හේරී දහරා මුතුරෙන් හේරී ලන බස්සක එකමාරට එකක් කරනවා නම් ඊට කලින් බස්සක තියෙන්නේ 12ට නම් ඒගොල්ලෝ එක වෙනතුරුත් බස් යන්නේ ඒ සමාජවල. ඒ මම උදාහරණයක් වශයෙන් කිව්වේ එහෙම තියෙනවා. එතන මේ වේලා සටහන් කරලා කියන්නේ සංගීත කෙනෙකුත් ඉන්නදි බස් වලට මෙහෙවන්න කෙනෙක් නැහැ. මොකද විද්‍යාලික බස් වලට සහ ලංගව බස් වල දෙක එක මේ දුවන්නේ තියෙන්නේ. තරංගයක් තමයි තියෙන්නේ. සමහර වෙලාවට අර පස්සෙන් එන්න තියෙන බස් එක මගදී ඉස්සර කරන්නත් වෙනවා. එතකොට ලොකු තරංගයක් ඉතින් යනවා. මේ වායි පාක පොඩක් නැහැ මිනිස්සුන් බස් එකේ ඉන්නේ. ඒ ආකාරයට. අනේ මෙන්න මේක පොදු සේවාවක්. මගේ සේවාවක්. මේක යම් කිසි කලමනාකාරීත්වයකට ගෙනේම නම් ඔබතුමාලා දෙනබ්බෝ යෝජනාව සාකච්ඡාව ඉතාම කාලෝචිතයි. මේ බස් වල කාලසටහන් ඒකාබද්ධව යම් කිසි ක්‍රමවේදයකට ඇතුළු කරනවා නම් හොඳයි. අර කියපු කලින්ම අර බජව් දාගෙන සින්දු අහගෙන යන මිනිස්සු නෙමෙයි මල ගෙදර යනවා පින්කම් ගෙදර යනවා ලොකු කනදරයක් වෙලා ලෙඩෙක් බලන්න යනවා ඒ මිනිහට මොන සින්දුද එපා වෙලා. ඉතින් මේකට ගැලපී ගහන්න තරම් හිතෙනවා මේ එළියයි තියෙන හිතේ වේදනාවට කනදරේට.
7: හොඳයි බොහොම ස්තුතියි එතුමා. අදහස සහ සමාජය තුළ ජීවත්වල අධ්‍යක්ෂ සහිත වැඩිහිටියෙක්ගේ කාර්යභාරය ඉටු කරන්න මෙන්න මේ අදහසටත් අපි ටිකක් අවධානය යොමු කරමු. විවිධ අයගේ අදහස් මේ වැඩසටහනේදී ඉදිරිපත් වුණා. මේ අදහස දක්වන විශේෂයෙන්ම ඇසට දැක ඇති කනට ඇසී ඇති අවිනේවත් ලෙස ආලෝක සංඥා තිබෙන ස්ථානවලදී නලා ශබ්ද කිරීම සම්බන්ධයෙන් ඔය තලවතුගොඩ හන්දියේ තියෙන හැම එකක් හරි එක් එක් දිශාවන්ට වාහන ධාවනය නොකරන ලෙසට ආලෝක සංඥා වැටි ඒ කියන්නේ රෙඩ් ලයිට් පත් වෙලා තියෙනවා. හරි නියමිත කාලයෙන් පසු නැවත ධාවනයේට සංඥාව ලැබෙනවා. ග්‍රීන් ලයිට් එක වැටෙනවා. එතකොට ඉදිරිපස රථයේ ගියාට පසුනේ පිටිපස්සේ තියෙන රථයට ඉදිරියට යන්න පුළුවන්. නමුත් ආලෝක සංඥාව වැටුණු ගමන් ඒ රථ පොලිමේ පිටිපස්සෙම ඉන්න කෙනා මරහන තලාගෙන ලලාව ශබ්ද කරනවා. පුදුම කංකරච්චලයක් ශබ්දෙන් නිසා කොයිතරම් පරිසරයේ දූෂණයක්ද මේ සිද්ධ වෙන්නේ. හරි අප්‍රසන්නයි. ඉදිරියේ ඉන්න රථයේ කෙනාට යන්න පුළුවන් නම් කවුරුත් මාර්ගයේ රැඳිලා ඉන්නේ නැහැනේ. ඒ මේ தත්ත්වය අවබෝධ කරගන්න බැරි. තප්පරයක් ඉවසන් ඉන්න බැරි. තමන්ගේ අවස්ථාව වෙනකන් ඉන්නවා. සමහර වෙලාවට රනිල් අර ග්‍රීන් ලයිට් එක වැටුණට එහා පැත්තේ එන්නේකේ ආව වාහන කීර වෙලා. තවම පාර එහා පැත්තට යන්න උත්සාහ කරමින් ඉන්න වෙලාවක්. එතකොට ඉස්සරහා ඉන්න මනුස්සයර ලයිට් එක වැටුණා කියලා යන්න බෑ. ඇත්තටම අර එතුමී කියනා වගේ මේ යන කෙනා පාර මැද නවත්තන් ඉන්නේ නැහැ විනෝදෙට. හරි. අනිත් එක තමයි හෝන් ගැහුවා කියලා පාරවල නම් පළල් වෙන්නේ නැහැ.
6: ඔව් හොරෙන් ගෙහුවා කියලා උඩින් යන්නත් බෑ
7: නේ උඩින් යන්නත් බෑ මේක තේරුම් ගන්න මේක අවබෝධ කරගන්න
6: නෑ ඒකෙන් පේන්නේ මනුෂ්‍යංක රටක දැන් අර කියනවනේ කොච්චර විනයක් තියෙන රටවල් වල රියදුරෝ ඉන්නවනේ කියනවා හෝන් එක කියන්නේ හෝන් එකක් ඇහෙනවා කියන්නේත් ඒක ලොකු වෙනසක් ඒ කියන්නේ හෝන් එකක් භාවිතා කරන්නේ හැබැයි වෙනස තියෙන අපි යන්නේ හෝන් එකෙන් විතරමයි
7: අපේ ඇක්සලරේට් එකයි මේ හෝන් එකයි එක පැඩල් එකේ දින්න කියලා වෙලාවකට විතර මොකද සමහර බස් තියෙනවා ඒකේ මේ සයිලන්සරකින් ඇහෙන සද්දේ හෝන් එකකින් ඇහෙන සද්දේ සමාන්තරයි. රේල් බීල් වගේ. හරි දෙපැත්තම එකම විදියට මරහඬ දීගෙන තමයි යන්නේ. ඉතින් මේවා පොඩ්ඩක් බලන්න. ඔබගේ ඔය අධික ශබ්ද සහිත නලාව හඬවනකොට ඉස්සරහා සමහරලාට දෙන දැන් අපේ අර ස්කූටර් සංස්කෘතියක් දිනන ගැහැළම එහෙම ඉන්නවා බයික් එකක් අරගෙන එහෙම පදින. ඉතින් සමහරලාට ඒගොල්ලන් අර එකපාර වෙලා පොක් ගාලා හෝන් එක ගහවම මේ කලබල වෙනවා. හරි බයිසිකලෙන් පෙරලෙනවා පාරෙන් යාපත්‍රයට එනවා අනතුරු වලට මූණ දෙනවා ගන්න
6: එපා එහෙම නේද
7: ගන්න එපා හරි ඉතින් මේ
6: විතරක් නෙවෙන්නේ එතකොට මේ නේ මම කියන්නේ හිතුව අර පීසේන මහත්තයා කිව්ව ලස්සන කතාවක් කියන්නේ බස් එකේ රියදුරු මහත්තයා එයා අහන්න ආස සින්දු එයා අහන්න ආස සද්දෙන් එයා අර කන පැලෙන්න දාගෙන ඉන්නවා කියන එක එයාට ඒක වින්දනයක් ඇති හැබැයි බස් එකේ විවිධ මානසික මට්ටම් වල ඔළුව කැක්කුම දරා ගන්න බැරි මිනිස්සු එහෙම නැත්නම් නිශ්ශබ්දතාවයට කැමති මිනිස්සු එහෙම නැත්නම් ඒ සින්දු අහන්න කැමති නැති මිනිස්සු ඕන වර්ගයේ කියනවා දැන් ටිකට් එකක් අරන් බස් එකට නැගින්න කොන්දොස්තර මහත්තයා දිරිදුරු මහත්තයයි මේ ආසාස සින්දු සද්දෙට අහන්න නෙවෙයි ඒක දෙපැත්තක් තුන් පැත්තක් තියෙන එක ලයිට් මියුසික් එකක් දාන එක සහ ඒ ඔහු අහන්න ආසනම් ඔහුට විතරක් ඇහෙන්නේ ඒක දාගන්න එකයි හැමෝටම කවුරුත් කියන්නේ නැහැ මට මෙන්න මේ සින්දු දාන්න බස් එක යනකම් කියන
7: දැන් ඕක මේ සින්දු රස විඳින එක තමන්ගේ විවේකය සඳහා තමන්ට ලැබෙන වෙලාවේ උනම විදිහේ ජොලියක් විඳින්න අවස්ථාව ගුවන් යානවලත් හදලා
6: තියෙනවා
7: හරි මං ඔය චීනේදී මොනවද කියන්නේ මේ බුලට් ට්‍රේන්ස් වලත් මේ අත්දැකීම තියෙනවා ඒගොල්ල අපිට හෙඩ්ෆෝන් එකක් දෙනවා රණේ
6: ඔව්
7: හරි හෙඩ්ෆෝන් එකක් දෙනවා. ඒගොල්ලෝ අපිට මේ කැමති ෆිල්ම් එකක් බලන්න, එහෙම නැත්නම් අපි කැමති සින්දුවක් අහන්න ඒකට අවස්ථාව හදලා දීලා තියෙනවා. එතකොට ඒකේ පොඩි නොබ් එකක් තියෙනවා, අපිට අඩු වැඩි කරගන්න පුළුවන්. කොන්දොස්තර මාත්‍ය ඩ්‍රයිවර් මාත්‍ය දාලා තියෙන සින්දු උනත්, ඉතින් එහෙම ඔප්ෂන් එකක් එනවා අපේ බස්සල දිනුනේ. එහෙම නැහැ නේද, මේ ලොරි චැසි උඩනේ බස් කියලා අපි දුවන්නේ. එතකොට අඩුම ධර්මයේ මිනිහෙක්ට අර ලොකු ප්‍රෙෂර් එකක් දී තනක දවල් 12ට විතර මහ ඉස්පිරිතාලේ ඉන්න අසාධ්‍ය තත්ත්වයේ ඉන්න අම්මව තාත්තව බලන්න ඉන්න දරුවෙක්ට අර ඩඩ ඩම්බඩම් ගාලා ගහන මියුසික් ඇහෙනකොට මරා ගන්න හිතෙනවනේ. හරි, ඒක අපි නොහිතනම පැතිකඩක්. හරි, ඒ නිසා අර මං කලින් කිව්වා වගේ අපේ අතේ හැරමිටියක් තියෙන එක වනවන යන්න පුළුවන්. හැබැයි ඒක අනිත් එකගේ නහයේ වදින ගානට අපිට හොල්ලන්න පද්දන්න බෑ. ඒ නිසා අනිත් කෙනාගේ නිදහසගේ ක්‍රමෙන් තමයි අපි ජීවත් වෙන්න ඕනේ කියන කාරණේ අපිට කියන්න ඕනේ. තවදුරටත් අපිට කතා කරන්න පුළුවන් 011-2-774-606
6: 011-2-775-0138 අපේ WhatsApp නම්බර් එක 07-03-5-03-7. අපි පුංචි විරාමයක් ගන්නවා. විරාමයෙන් පස්සේ නැවතත් සර්ච් ලයිට් සමඟ
7: උදේ 9:46
10: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: சற்றையே நொமியன ஹட
1: ஆத்ரங்கின் ஜோதி
0: இருதா ராத்ரி ஹதட ஹிமாலிக்க ஜோதி ராத்ரிய
2: ඇසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩි.
3: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා.
4: ඉතින් දාලා මෙහෙන් දාලා යන අතරේ නවතින්න ඉවිනි ප්‍රයිවට්.

0: හැම් දෑවට හිනා වෙවි සින්දුවහන්න ඊවිනි රයිනි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: මම නම් දැන් මානම රිලැක්ස්
4: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
6: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus Youth

0: අධ්‍යක්ෂණය ධනංජේ සිරිවර්ධන තාපින් පැන්නා.
1: එමන මේ සඳහා අපිට තේරෙනවන ආයන ප්‍රශ්නක කියලා අපි හැමෝම අයත් එක් ඉන්න.
2: අනිවාර්ය මම සල්ලි දෙන්න. පුළුවන් කටි එකතු කරලා සල්ලි දෙමු. එහෙම නැත්තම් මම දෙන්න.
3: අනේ මට සල්ලි එපා. එහෙම වුණා සර්. Thank you. තාපින් පැන්නා.
4: සඳා මේ වෙලාවේ ඉන්නේ සඳාගේ ජීවිතේ කඩා වැටෙන තැනක. හැමෝම මතක තියාගන්න ඕන හැමතිස්සෙම අපි වෙනුවෙන් ඉන්න ඕන. ඒ නිසා අපි හෙට උදේම බස් එකක් කතා කරගෙන එහෙ යමු. හැමෝම එනවා නේද?
1: ඔව් සර් අපි හැමෝම එනවා.
3: අනේ සර් එහෙම කරන්න ඕනේ නැහැ සර්. මෙතන වැඩත් පාඩු වෙනවානේ. මම ඒක බලා ගන්නවා.
0: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න.

0: නවයයි විනාඩි 55යි වෙලාව. අද මේ පැය දෙකක කාලය ඇතුළේ අපි කතා කළේ පොදු ප්‍රවාහන සේවය සම්බන්ධයෙන්. අපිට තවදුරටත් මේ පිළිබඳව කතා කරන්න තියෙනවා. දැන් ගොඩක් අය කියලා දුන්න පාසල් ආරම්භ වෙනවා සම්බන්ධව, එතකොට පාසල් සේවා බස්වද පිළිබඳවත් වෙලාව කතා කරන්න
1: ප්‍රශ්න තියෙනවා. ඒ වගේ විවිධ ප්‍රශ්න තියෙනවා. වෙන වෙනම මරන් කතා කරන්න කියලා අපි ඉස්සරහට කතා කරමු. මොකද අපි ටේක් කෙයා වැඩසටහන හරහා ලංකාවේ මාර්ග ආරක්ෂාව පිළිබඳ ලොකු දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් වෙනවා. ඒකත් මේ පාසල් පටන් ගන්නකොටම සම්බන්ධ පටන් ගන්න.
0: අපි හැම පැයම පටන් ගන්න රනිල් මේ ඔය කියන ජාතික වගකීම් ඉටු කරලා.
1: ඔව්.
0: හරි, විශේෂ පණිවිඩයක් එක්කලා තමයි අපි ගුවන්විදුලි මාධ්‍ය ආයතනයක් විදිහට අපේ කාර්යභාරය ඉටු කරන්නේ. ඉතින් අපි රේඩියෝවේ දැනුවත් කිරීම කළා, පාසල් ගිහින් දැනුවත් කිරීම කළා කියන එක විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අනතුරු අවම කරගන්න විශේෂයෙන් ටේක් කෙයා වැඩසටහනට සම්බන්ධ වෙන දරුවෝ හරහා මේ පණිවිඩයේ ගෙදර රීදුරු රැකියාව කරන, එහෙම නැත්නම් තමන්ගේ වාහනයක් පදවන රීදුරු මහතුරුන්ට

0: පත්තලට අම්මලට මේ පරිණිත අරංගයන්න ජාතික වැඩ පිළිවෙල ලක් විදිහට තමයි අපි ක්ලීන් ශ්‍රී ලංකා එක්ක එකතු වෙලා මේ ටීක් එක ජාතික වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්නේ.
1: එවනම් පොදු ප්‍රවාහනය නියාමනය විය යුත්තේ ඇයි කියන කාරණේ පිළිබඳව අපි කතා කරේ. අපි ලබන සතියේ මේ වගේ උණු සුමාත්‍රකව කරගෙන ඔබත් එක්ක කතා කරනවා. කතා කරමු, මැසේජ් කරමු, මේකට සක්‍රීය දායකත්ව ලබා දුණු ආගෙන හිටපු හැම දිනාටම ස්තුතියි කියන ගමන් අදට අපි සමුගෙන යන්න සූදානම්.
0: ගෙලෙන්න මම මදුශංක,
1: මම රණීගල.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ යුදේශික ඉදිරි වීර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොඩ විතාරණ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: ප්‍රදේශ කිහිපයක මිලිමීටර 75ට වැඩි තරඹක තද වැසි ඇති විය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ අනුව ඌව සහ නැගෙනහිර පළාත්වල එම තත්ත්වය පවතින බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. ඊට අමතරව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ලබෙන්ම බාතර දිස්ත්‍රික්වලත් වැසි ස්වල්පයක් හට ගැනීමේ හැකියාව පවතිනවා. ගුරුම් සහිත වැස් සමග ඇතිවේ හැකි තාවකාලික තද සුළන් සහ අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පීවර ගන්න ලෙසයි කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ. මේ අතර දෘශ්‍ය ලෙස සූර්යා දකුණට ගමන් කිරීමේදී අගෝස්තු 28 සිට සැප්තැම්බර් 7 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට ඍජුවම ඉහළින් පැවතීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට දහවල් 12 අඩට අදත් හිරුමුදුන් වනවා. ඒ අනුව බෙන්තොට, තීනියාවල, ඉත්තකන්ද, උඩවලව සහ කතරගමේර ප්‍රදේශවලට හිරුමුදුන්ව පවතින බවයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඊජිප්තුවේ ජනප්‍රිය රූපවාහිනි නිවේදිකාවක වන සාරා ඛලීෆාට මරණ දඩුවම නියම වී තිබෙනවා. ඒ භද්‍රව චෝදනාවලට වැරදිකරු වීම හේතුවෙන් ඇය ඇතුළු තවත් පුද්ගලයන් 12 මෙසේ මරණ දඩුවම නියම කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. සාරා ඛලීෆා ඇතුළු පිරිස භද්‍රව නිෂ්පාදනය සඳහා යොදා ගන්න ද්‍රව්‍ය විදේශයන්ගෙන් අනලී කර අලෙවි කිරීම නිරත වූ සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයන් බවට හෙළි වී තිබෙනවා. ඊට අමතරව නීති විරෝධී ගිනිඅවි සහ පතුරුම් ළඟතබා ගැනීමේ චෝදනාද ඔවුන්ට එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. කෙසේ වෙතත් සාරා ඛලීෆා තමන්ට එල්ල වූ සියලු චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්. ඇගේ වයස අවුරුදු 39ක්. නඩු විභාගයේදී ඇය අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ මද්‍රව්‍ය නාශකාරාශයේදී ඡායරූප ගැනීමට පෙර තමන් කිසිදු දිනක මද්‍රව්‍ය දැක නොතිබූ බවයි. නඩු විභාගය සඳහා සාක්ෂිකරුවන් 20 ප්‍රකාශ ලබා දී ඇති අතර කරුණු සලකා බැලූ අධිකරණය විසින් සාරා ඛලීෆා ඇතුළු පිරිස චුදනාවලට වරදකරුවන් කරමින් මෙසේ මරණ දඩුවම නියම කර තිබෙනවා. මීනක ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවර 11ට.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: RUTN රටට වග කියන රේඩියෝව
1: ලංකාවේ හිට්ම සින්දු දෙක
2: Music Garage with Rock.
1: Good morning. රවින්දත්තක මියුසික් ගරාජ් හගෙන ඉන්නේ. දැන් වෙලාව උදේ 10:00 වෙනාඩි 5.

Good morning. උදේ 10යි විනාඩි 12යි වෙලාව. අද සැප්තැම්බර් මාසේ 6 වෙනිදා. පළවෙනි වතාවට අපි සැප්තැම්බර් මාසෙදී හම් වෙන්නේ නේද ඔයයි මමයි. ඉතින් කොහොමද ජීවිතේ? මේ දවස් පහ කොහොමද ඉවර වුනේ? අද දවස් 6ක් එකෙන් හෙට වෙනකොට සැප්තැම්බර් මාසෙත් සතියක් ඉවර වෙලා ඉවරයි. ඉවරටම ඉවරයි. මොකද හිතන්නේ? කාලේ කියන දේ අපිට පුළුවන් නම් චුට්ටක් කලලා නතර කරගන්නනේ. අඩුම තප්පර ගානකට හරි. කරන්න බෑ. එනිසා ඉතින් අපිට සිද්ධ වෙනවා අපිට තියෙන කාලෙන් උපරිම ප්‍රයෝජන ගන්න. මම හැමදාම මතක් කරනවා වගේ දෙයනේ කියලා 2026 අවුරුද්දෙත් මාස 8ක් සම්පූර්ණයෙන්ම ඉවරලා ඉවරයි. මාස 8යි සතියකුත් ඉවරයි. ජීවිතේ හැම තමයිනේ. අපිට හීන ඇති, අපිට බලාපොරොත්තු ඇති, ඒ දේවල් ඉෂ්ට කරන්න අපි මහන්සි වෙනවා ඇති. ඉතින් ඒ වුණාට ඔයාට දන්නවද? අග කොච්චර සල්ලි තිබුණත් ඔයාට කාලේ කියන දේ ගන්න බෑනේ. ආපස්සට ගන්න බෑ. අර අපි කියන්නේ සමහර වෙලාවට අපි කියන වචනත් එහෙමයි. අපිට ආයෙත් ඇත්තලවවත් අත්දන්න බෑනේ වචනනේ. ඒ වගේ තමයි කාලෙත්. එනිසා පරිස්සමෙන් යන හැම තප්පරයක්ම වැදගත් විදිහට ගත කරන්න. සමහර විට ඔයා හිතන්න පුළුවන් තව පැය භාගකින් මම මේ වැඩේ කරනවනි කියලා. නෑ. ඒ මෙතනවනම් මේ වෙලාව තමයි වෙලාව. ආයෙ මේ වෙලාව පස්සට එන්නේ නැහැ. කිසිම දෙයක් කල් දාන්න එපා. හැමදේම හරියට කරන්න. මොකද ජීවිතේ සමහර අර මිස් වෙච්ච දවස් මිස් වෙච්ච තැන් ආයෙත් අපිට ගන්න බෑ. ඕකේ. හරි. එහෙනම් මගේ පැය දෙක පටන් ගන්නවා. මේ පැත්තට එන්න කියලා මතක් කරනවා ගොඩාක් ආදරෙන්. 07.3 93.5 93.7 අයිබෝවන් ශ්‍රී ලංකා දවයි නේද? කට්ටිය ගොඩාක් කියන එක කට්ටිය මතක් කරන්න ඕනි. මැසේජ් එකක් දාන්න අද දවල් 12 වෙනකන් ආදරෙන් රවින්දියා වහගෙන ඉන්න පුළුවන් කියලා මතක් කරනවා. මං ඉතින් නුඹ මැනිකා තමයි දවල් 12 වෙනකන් මාව ආදරෙන් අහගෙන ඉන්න ඕනි රවින්දියා.

0: රොමි දෙත්තක මියුසික් ගරාජ් ආගනින වෙලාව 10යි විනාඩි 16යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරු තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 0117 679 579.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

0: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
1: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නව නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනය නොතරයින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: ලකඩ මියුසික් ගරාජ් ආගෙනන වෙලාව 10යි විනාඩි 46යි.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
4: වේගයෙන් නැගී සිටින රටක් ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1%ක වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
5: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
6: වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන්නේ තමයි අමාරුම වැඩි.
7: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා.
8: ඉහින් දාල මෙහින් දාල යන අතරින් නවතින්න ඉවිහි සල්ලි

0: සෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි ප්‍රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය යුත්තකයි නොයාගේ ෆියචේකට ප්ලස් පොයින්් එකක් RDB යුත් ප්ලස් යු

0: Bobby, hit with Sindhu Tekka.
1: Music Garage with Rock.
2: දහයයි විනාඩි 46යි වෙලාව රවින්දා වහගෙන ඉන්න වෙලාව. ඉතින් මොකද වෙන්නේ? අද ගෙදරට වෙලා ඉන්නව වෙන්න පුළුවන්. ගෙදරට මට හිතෙනවා අද කොහෙවත් යන්නේ නැහැ. අද ගෙදරට වෙලා තමයි ඉන්නේ කියලා නේද? මං හරිද? ඔය මොන දේ කරත් මං දන්නේ එක දෙයයි, ඔය සද්දටම ලක්කන් අහගෙන ඉන්නවා කියලා. ඉතින් ඒ නිසා මේ පැත්තට එන්න කියලා මතක් කරනවා. තව පැයයි විනාඩි 15ක් වගේ පොඩි කාලයක් තමයි තියෙන්නේ. ඔය පැත්තට මැසේජ් කරන්න පුළුවන් 07:03:93.57 මගේ නම්බර් එකට. එහෙමත් නැත්නම් ටග්ගලන්න Facebook එකට සර්ච් කරන්න ලක්කන්න කියලා. සර්ච් කරලා පස්සේ වාඩි බලාගන්න පුළුවන් අපේ ෆෑන් පේජ් එක. ඒකේ උඩින් මුඩින් ඉන්න මං ලස්සනට ඉන්න අපේ වෝල් පෝස්ට් එක, මගේ වෝල් පෝස්ට් එක. ඒකට කමෙන්ට් කරන්නත් ඔයාලට පුළුවන් කියලා මතක් කරනවා. ඕකේ, අපි බලමු chat එකේ කවුද ඉන්නේ කියලා. අපිවත් ලස්සන සින්දුවකට එකතු කර ගන්නකෝ. මම අලව කොහලණෙන් ජයකලනේ. එයා කියනවා සින්දුහන් එකතු කර ගන්න කියලා උපාල චිත්‍රාණී මාධව කසුන් නැතුළු ලක්කණ්ඩාන හැමෝම. ඕකේ, මියුසික් ගරාජ් විත් රවින්ද්‍යා සොන් එකක් දෙන්න වසන්ත කුමාරි ගම්පලෙන් තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඔන්න මම එකතු කර ගන්න ඔයාලවත් ගොඩාක් ආදරෙන්. එතකම ජය වේවා, සුබ වේවා මගේ දඟ මල්ල රවි. මෙතින් ආවම වහගෙන ඉන්නවා කියලා කරා. හෙමින් සර සින්දුව දෙන්න කියලා තමයි කියන්නේ. රත්නපුරේ රත්නෙන් තමරා කුමාරි මෑමට කෝල් ඉට් කරා. තැන්කි සෝ මච්, හැමදාම ආදරෙන් මාව වහගෙන ඉන්නවට. ඕකේ, ගුඩ් මෝර්නින්. අපි සිදුරංගලින් අම්මා නිසංසලා, තාත්තා ඉන්දික, ලොකුනංගි නෙතුල්යා, චූටිනංගි චනුලි එක්කම මර මැසේජ් එක දාලා තියෙන්නේ. ඉසුරි මං ඔයාවත් මතක් කරනවා. ඒත් එක්කම සේරුවාවිලෙන් කෙඩිය සමරසිංහ ඉන්නවා, අවුකනෙන් ඒ වගේම සිරිමා ගමින් පත්මිනි සිරිසේන ඒ වගේම පවුල හැමෝමත් එකතු කරන් සින්දුවක් දෙන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඕකේ, ගුඩ් මෝර්නින් අකේ රවින්දා. ආජි කොහොමද? මං හොඳින් ඉන්නවා. එයා කියනවා හෙට ඉඳන් ස්කූල් යන්න ඕනේ කියලා. අකේ මම තව ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නේ. මොනවා නැත්තත් 10 වෙනකොට රේඩියෝ එක කන් ළඟටම ගල තියාගෙන අහගෙන ඉන්නේ කියලා කියනවා. අකේ මට මේ හිතසනසා සින්දුව දෙන්න පුළුවන්ද කියලා අහනවා. අපි ආයේ හමු වෙලා මෙයාගේ අපි සින්දු දුන්නා නේද? මට මතක ඇහුවා වගේ. ඇහුවා අපි ඇහුවා. අම්මයි තාත්තයි නංගි එක්ක යාළුව හැමෝම අයකෝ වයි ලස්සන සින්දුවකට එකතු කර ගන්න කියලා දැරණියගලින් අනු තම මැසේජ් එක දාලා තියෙනවා. ඔන්න අනු මං ඔයාවත් මතක් කරනවා. ප්‍රශාන්ත් ෆර්නැන්ඩෝ ඔයාවත් එකතු කර ගන්නවා. ලකි බොයි, ගුඩ් මෝර්නින්. හලෝ ධර්මසිරි, කොනුචිවා, කොහොමද? ඔයාවත් මම මතක් කරනවා. සුපුණ්‍ය ආවත් මතක් කරනවා. අඩිලන් නිරෝෂ ආවත් එකතු කර ගන්නවා. ඕස්ට්‍රියාවලින් ඉරු එකතු කර ගන්න ඕනි. හෙනා ධෝනි ආවත් මතක් කරනවා. එසන්සලා කුමුදුනිය මං හිතන මම මතක් කරා. යොගින් ඇලෙක්ස් මං හිතන නම මං හරියට කිව්වා කියලා මං හිතනවා. ඔයාවත් මතක් කරනවා. ඒත් එක්කම අඩිලන් නිරෝෂ සංවැල්ලෙන් මම මතක් කරා. සෑම් මියුසික්ස් කියලා කෙනෙක්ිනවා. සෙවන් දි සිල්වා ඉන්නවා. මෙන්න කටි ඔක්කොම ආදරෙන් එකතු කරගෙන ඊළඟ සින්දු අහන්න තමයි ලෑස්ති වෙන්නේ. මම පැත්තට මැසේජ් එකක් දාන්න මං ආයිත් නම්බර් එක මතක් කරන්නම්. 07:03:93.57. එහෙමත් නැත්නම් ඉක්මනින් යන අපේ පේජ් එක පැත්තට කමෙන්ට් එකක් දාන්න. ලක්කඩ පේජ් එකට ලයික් කරලා, මගේ වෝල් පෝස්ට් එකට ලයික් කරලා, කමෙන්ට් කරලා, ෂෙයා කරන්නත් ඔයාලට පුළුවන් කියලා මතක් කරනවා. 10:50 වෙලාව.

0: වෙතින් රාජ්‍ය සේවක ඔබට පිදෙන DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: ලොවක් සනසන

0: Bobby, hit with Sindhu Tekka.
1: Music Garage with Bobby.
2: දහය විනාඩි 55යි වෙලාව. තව පුංචි වෙලාවයි තියෙන අපි දෙනගේ ළඟ පය පාටම් ගන්න. ඊට කලින් කට්ටිය එකතු කර ගන්න ඕනි ගොඩාක් ආදරෙන්. ඔකේ. සුභම සුබදාසනක් වේවා නංගි. මං අක්කර 40න් පත් මම ලස්සන සින්දුවකට එකතු කර ගන්න කියලා කියන. මහත්තයා වසන්ත පුතාල දෙන්න පඩිපුල් විහාසේ වගේම මේ වෙලාවයි ලක්කන් දහගෙන ඉන්න හැමෝම මාතෝයාවත් ආදරෙන් එකතු කරන් සින්දුවක් ගාමු කියලා තමයි කියන්නේ. සුබදාසනක් රවි කෙල්ල බලන්නේ ආදරය. සින්දුවකට එකතු කර ගන්න කියලා කියන. ගෙදර හැමෝමත් ඒ වගේම පිළියන් ගාමන්ට් එකේ වැඩි කරන මගේ පන අනුෂ්කවත් එකතු කරගන්න කියලා කියන වාසනා කැස්බෑවෙන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. වාසනා ඔයයි ඔයාගේ ආදරය කරන කෙනාවයි ගොඩාක් ආදර මං ස්පෙෂල් එකතු කරගන්නවා. වෙන ඕන දෙයක් වෙච්චාවේ සින්දුව දෙන්න කියලා තමයි කියන අනිවාර්යෙන් දෙනවා. විදිර මාව අහගෙන ඉන්නවා නේද? සරච්චන්ද්‍ර ඩයස් ගලේ කඩේ රයිගමින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සජිත් රන්දික මං ඔයාව එකතු කරගන්න ඕනි. තව ස්පෙෂල් කෙනෙක් ඉන්නවා මං හිතන එයාගේ නම මෙතන මේ හැමෝටම ඇහෙන කියන කාරණා කියලා. එනිසා මම ඔයාව මතක් කරන්නේ. ඔයවත් ස්පෙෂල් එකතු කරගන්නවා මං. ඒත් එක්කම අනන්ත හයි ගුඩ් මෝර්නින්. කොහොම එකතු කරගෙන රවින්දත් එක්ක මියුසික් ගරාජ් අහගෙන ඉන්නේ. මේ පැත්තට එන්න කියලා මතක් කරනවා ගොඩක් ආදරෙන්. මැසේජ් එකක් දාන්න 0.7.0.3 93.5 93.7. ඒත් එක්කම මගේ පේජ් එකට ගිහිල්ලා කමෙන්ට් කරන්නත් ඔයාලට අවස්ථාව තියෙනවා. අපේ ෆේස්බුක් පේජ් එකේ පෝස්ට් එකට

0: ಲಕ್ಕಣೆ ಪ್ರವೃತ್ತಿ ಸಮಗೆ ಮಮ ಸುಲಕ್ಷಣ ಉದ್ದೇಶಕ ಇದ್ರಿವೀರ ಪ್ರವೃತ್ತಿ ಸಂಸ್ಕರಣೆಯ ಮನೋಜ್ ಕೊಡ ವಿತಾರಣ
1: ದಯನ್ ಪೆಯ ಪುವತ್ ಸಮ ಅನುಗ್ರಹಾಯ
2: NLP ಹದಹನ ಲಂಕಾವೇ ವೆಡಿಮ ತ್ಯಾಗಿ ದಿನ ತ್ಯಾಗಿ ಅವಸ್ಥಾ ವೆಡಿ ಮಲುತರಾಯ NLP ಹದಹನ ඔබත් අදම NLP හනහද බලාගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩුකේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්මුන සැමට දැනුම් දීමයි. ඉවත් වෙන.
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයිනේ පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින්. වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: ෆේස්බුක් සාදයක් වටලා සැක්කරවන 36 දෙනෙකු සහ සැක්කාරයන් 5 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ තෙල් දැඩිය පොලිස් වසමේ වික්ටෝරියා ප්‍රදේශයේ පොලිසිය සිදු කළ වැටලීමකදී ලද තොරතුරක් බද තෙල් දැඩිය පොලිසියයි වැටලීම සිදු කළේ. එහිදී ගංජා බිලිග්‍රෑම් 247ක්, හැෂ් බද්‍රව ග්‍රෑම් 3යි බිලිග්‍රෑම් 657ක්, අයිස් ග්‍රෑම් 1යි බිලිග්‍රෑම් 276ක්, මත්පති 18ක්, නීති විරෝධී දුම්වැටි 21ක්, බීර් බෙල්ලිටරි 500ක, කෑන් 35ක් සහ බත්පෙන් බෝතල් 13ක් පොලිස් බහරයටගෙන තිබෙනවා. අත්අඩංගුවට නැති සැකකරුවන් වයස අවුරුදු 21 44 වයස්වල පසුවන ගෙලියොය, අලුත්වත්ත, වර්කාපොල, පේරාදෙණිය, අම්පිටිය, මහනුවර සහ හඟුරුන්කෙත යන ප්‍රදේශවල පදිංචිකරුවන්. තෙල්දෙරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. ඉන්දුනීසියාවේ ජකර්තාක නුවර පිහිටි එරට ප්‍රධානතම ගොත්තුඩුපළ වන සුකුහට ජාත්‍යන්තර ගොත්තුඩුපළේ මෙහෙයුම් හදිසියේ අත්හිටුවා තිබෙනවා. ඒ අන් ක්‍රකටෝවා ගිනිකන්ද සක්‍රිය වීමේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ගිනිකන්දෙන් නිකුත්වන අලු සහ ලාවාවල බලපෑමත් සමග මෙසේ ගුවන් ගමන් මෙහෙයුම් තාවකාලිකව නවතා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ගිනිකන්ද පුපුරා ගියේ පසුගිය සිකුරාදා රාත්‍රියේ. එහිදී ඇති වූ අධික ශබ්දය කිලෝමීටර 700ක් පමණ ඇත රැසුණු බවයි සඳහන් වන්නේ. එන්නිකුත් වූ අලු සහ දුම් පටලය අඩි 50,000ක් පමණ ඉහළට විහිදී ගොස් ඇති අතර සුකුහට ගුවන්තොටුපළ පරිශ්‍රයටද අලු පද්ද වී තිබෙනවා. ඒ අනුව සියලු බෙහෙවුම් නැවත දැනුම් දෙනතුරු අත්හිට වූ බවයි ගුවන්තොටුපළ බලධාරීන් ප්‍රකාශ කළේ. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: RTN රටට වග කියන රේඩියෝ
1: ලංකාවේ හිට්ම සින්දු එක්ක
2: Music Garage with Rock
1: රවින්දත්තක මුසිකරාශාරණින වෙලාවේ කළ හයි විනාඩි 4යි.

0: Ravi, hit was Sindhutekka.
1: Music Garage with Ravi.
0: හයි හයි අපි දෙනක දෙවෙනි පැය තමයි මේ විදිහට පටන් ගන්නෙ. රොවින් දෙතක මියුසික් ගරාජ් හරින්න වෙලාව 11 විනාඩි 8යි. මම යන හදන්නේ chat එක පැත්තට කවුද මට message කරලා තියෙන්නේ කියලා බලන්න. ඩිලන් නිරෝෂින්ව හංගල් ඉඳන් මං හිතන මං ආව දැන් දෙපාරක් තුන් පාරක් මතක් කරා. ඒත් එක්කම හයි රවි පෙන්ෂර් ගුඩ් මෝර්නින් සුපුරුදු ආදරෙන් ලැඟද කමින් අදත් ඔයා වහගෙන ඉන්නේ කියලා කියන ජය වේපා. ඔයාටත් ජය වේපා. නිෂු මැලේසියා වල ඉඳන් තමයි message එක දාලා තියෙන්නේ. Thank you so much. දැරණේ ගලින්දන් කඩේ වැඩ කරන අයියයි දැරණේ කියලා හැමෝමයි අපි තකඩ සද්දට මහගෙන ඉන්නවා කියලා තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. බුද්ධික බුද්ධික මං ඔන්නවත් මතක් කරනවා. ඒත් එක්කම සුබ උදෑසනක් රවි බොණිකි. අනේ ඔයාගේ වොයිස් එකට හදවත නතර වෙනවා. ඒ තරමටම වොයිස් එක ආදරණීයයි කියලා කියනවා. Thank you. එකතු කරගන්න සිසිරස කුමාරිය අක්කා රම්‍ය අක්කා මధు රෝෂිනී උදේශික එවාගෙම ලක්මාල් රූබන් නාමලි කුමාරි රක්ෂා කුමාරිය අක්කා වණ්ඩු සහ මැෂින් අංශ සිසිරයත් එකතු කරගන්න. ඒ වගේම දම්පෙන් ඉන්න යාගේ පණ අනුෂ්ක පණ වාසනාවත් එකතු කරගන්න. ඒ වගේම අනුෂ්ක පිළියන්දලින්වත් එකතු පිළියන්දලින් එකතු කරගන්න කියලත් මැසේජ් එකේ තියෙනවා. බුමුසූති එතකම ගුඩ් මෝර්නින් කහමල. Thank you. Good morning. මාතින දරණේ ගලෙන් තරු බස්නායක බොහොම ආදරෙන් එකතු කරගන්න තරු ඔයාවත්. ඒත් එක්කම හෙලෝ රවි කෝ මං මෙන්ඩිස් ඉටලි වලින් මං ගොඩාක් ආදරෙන් එකතු කරගන්න ඕනේ. මෙන්ඩිස් පොඩ්ඩක් ඉතින් මැසේජ් එක කියවන්නට ලේට් වුණා. සෝරි. හරිද අපි නාරම්මලින් මං ධම්මික සරත් සුනිල් එවගේ සුනිල් අයිය ඇතුළු සිලුම් දෙනා මේ වෙලාවේ ලක්කනාන හැමෝමත් එකතු කරන් සිද්ධාවක් දෙන්න කියලා තමයි කියන්නේ. ඔන්න මං කට්ටිය ඔක්කොම මතක් කරනවා ගොඩක් ආදරෙන්. ඒත් එක්කම නිර්මලා ඉන්නවා, තියෝන් ඉන්නවා, සෝමා ඉන්නවා, අනුහාස් ගයිෂි මේ කට්ටියවත් ආදරෙන් එකතු කරගන්න ඕනි අපේ ළඟ සොන් එකට. හයි ප්‍රසාද් මං ඔයාව මතක් කරනවා. ධර්මසිරි ඔයාවත් එකතු කරගන්නවා. මද්දු ඔයාවත් මතක් කරනවා. හයි අප්සෙල් බොක්ස් කොහමද ඔයාවත් මතක් කරනවා. අකි ඉන්නවා, මංජුල සිල්වා ඉන්නවා, උදේ කුමාරි ඉන්නවා, අකිල ඉන්නවා, මාලන්දි සවිසා ඉන්නවා දොහ කටාවලින්. ඔන්න කටි ඔක්කොම එකතු කරන් අපි ඊළඟ සින්දු අහන්න තමයි හදන්නේ. ෂිහාන් එකතු කරගන්නත් ඕනි. අපි ඊළඟට අහන්නේ සංක ගැලුත් සොන්ග් එක. අපි ආයේ හමු නොවෙන. ඕකේ. ලස්සන සින්දු ගොඩාක් අහන ගමන් ඉන්නේ සමහර වෙලාවට අපේ හිතේ තියෙන දුක නැති කරගන්න, එතකොට අපිට තියෙන ස්ට්‍රෙස් නැති කරගන්න අන්දන්න විදියට නම් රේඩියෝ අහන ඔබට තමයි සින්දුමක් තමයි සින්දුවක් අහනවා කියලා කියන්නේ. සමහරවිට අපේ ජීවිතේ අර දුක හිතන තැන් මඟරව ගන්න, එතකොට පොඩ්ඩක් අර ස්ට්‍රෙස් එකක් රිලීස් කරගන්න වෙනසක් ගන්න සින්දුවක් අහලා බලන්න. ලොකු වෙනසක් තියෙයි. ලස්සන සින්දු ගොඩක් එක දිගට අහන ගමන් ඉන්නේ දවල් 12 වෙනකන් වෙලාව තියෙනවා. කාවින්ද සුරේෂ් ඔය දෙනවත් මං ගොඩාක් ආදරෙන් මේ සින්දුවට මේකතු කරගන්නවා.

0: රටට වග කියන රේඩියෝ
1: ලක්කන මියුසික් ගරාජ් ආගමන වෙලාව 11යි විනාඩි 15යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එක දින එළිය කරයි.
3: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
4: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374.
5: විශේෂ පොළේඩම් පුනරුත්ථාපන සහනාධාරය 2006 වර්ෂයේ අක්‍ර පහට අඩු පොළේඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 011-286-1031 011-286-1011. ශනිගමතුම් 19:06.
6: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එක දින එළිය කරයි.
7: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
8: ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
9: අපි සොයන්නේ නුඹේ හඬයි.
7: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
8: ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
10: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
11: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද?
10: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කය.
12: කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
11: සතියේ දිනවල උදේ 10ට
10: 18 වංගුව
11: හැම වංගුවකම අලුත් කතාවක්
10: 18 වංගුව
11: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
10: 18 වංගුව 18 වංගුව
13: සම අනුග්‍රහය
14: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ නුතරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
15: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.

0: ஆன ரேடியோ ITN ரட்டட வக கேன ரேடியோ
1: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
2: සම්බරය.
3: කතා නොකළොත් මට සිද්ධ වෙනවා වෙන විදියකින් කතා කරන්න.
2: නෑ නෑ නෑ නෑ. මං කතා කරන්න. මං කතා කරන්න.
0: ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂණයක්
4: කතා කරේ පොඩි උදව්වක් ඉල්ල ගන්න පුළුවන්ද බලන්න
5: කියන්න මොකද්ද කෙරෙන්න ඕන
4: මේ පොඩි හදිස්සියකට සල්ලි ටිකක් කොමනා කරලා තියෙනවා මොකක් හරි කරගන්න පුළුවන් වෙයි දන්නේ නේ
5: කීයක් විතරද
4: මේ 15ක් විතර ඕනේ වැඩේ තියෙන්නේ වාගේ මේ ගෙදර වැඩත් එක්ක මේ දවස්වල ඉන්න එකත් හරිමදි මට වෙන ක්‍රමයක් නෑ අප්පා හොයාගන්න ඒකයි වගේ පොඩ්ඩක් අහලා බලන්න හිතුවේ
5: මන් දෙන්නා අනේ හදිසියක් නම් ඉති උදවන කර බෑනේ
0: සති අග රාත්‍රී 9ට ITN බලන්න සමරය කාටක් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
6: ලක්ෂණ
0: සම අනුග්‍රහය
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

11යි විනාඩි 25යි මියුසික් ගරාජ් රවින්දත් එක්ක හගෙන ඉන්න වෙලාව අපි තව සින්දු ගොඩක් අහන්නත් තියෙනවා කට්ටිය එකතු කරගන්නත් ඕනි. ජයකලණී මම මතක් කරා කියලා මං හිතනවා මං ආයෙත් ඔයාලට මැසේජ් එක කිව්වා ඔන්න. හයි අක්කියට කොහොමද මං රෙගුලර්ස් කරින් සංචිකා මගේ අම්මා ශ්‍රියානි තාත්ති නිමල් නංගි ෂෙහදි එවැගේම ලොකුමාලි සද්දේව් චුටිමාලි අනු ඔයාව ආදරෙන් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා අහන්න. කාංචනාගේ සින්දුවක් ඕකේ මම ඊළඟට රෙඩි කරගෙන ඉඳින ඇත්තටම කාංචනාගේ සොන් එක මම දෙන්නම්. මම දිනුෂිකා මාබල ගමින් 18 වන්නම් එක දෙන්න කියලා කියන අනිවාර්යයෙන්ම දෙන්නම්. ඒ සොන් එකක් තියෙනවා යන්න කලින් දෙනවා. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න උපාලි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. යා කියන එයාලගේ අධිපතිතුමේ පත්නිනි අධිපතිතුමා උදේ කුමාර වසන්ත සමන් ඇතුළු වසන්ත සමන් අතුල සමිතා නිලන්ති එකතු කරන් තමයි සින්දුවක් ගන්න ඕනි කියලා කියන්නේ. ඕකේ අපිට සින්දුවක් දෙන්නක්කේ සාන්ත නාරායන ගල් නෑව ඉඳන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ආවත් මතක් කරනවා ගිෂු ආවත් එකතු කරගන්න ආගේ ගෙදර කට්ටියයි කසුන් අය ඇතුළු හැමෝමත් එතකම. කවුද මේ ඉෂාර අද නිවාඩුවක්කේ චාමර වීරසිංහ සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. අද නම් චාට් එකේ නෑ මම ඩ්‍රයි එකක් දෙන්නම් පස්සේ හරි දෙන්න. පූර්ණිම සෙවන් දෙනා සද ලංකාවේ ඉඳන් මා වහගෙන ආවත් මතක් කරනවා. ඒත් එක්කම ජීව්ස් ෆරීඩා දීප්ති සිල්වා ෂෙරින් ඩයස් නිරෝ ගයාන සිල්වා චන්ද්‍රානි මාරසිංහ රොසෙට් ගමගේ මෙන්න මේ කට්ටිය එකතු කරන් සින්දුවක් අහන්න ඕනේ කියලා කියන්නේ. යාලා උඩුගම තමයි ඉන්නේ කියලා කියනවා. කට්ටිය ඔක්කොම එකතු කරගන්න ඔයලඟ සින්දුවට ගිෂුගේ ගෙදර කට්ටිය කසුන් අයියා ආගේ ගිෂුගේ නෑ කසුන් අයියා ගෙදර කට්ටිය එකතු කරගන්න ඕනි කියලා තමයි කියන්නේ. ලොකු අම්මත් එකතු කරගන්න කියලා කියන ඕකේ කට්ටිය ඔක්කොම එකතු කරගන්න ඕනි. ඒ වගේම ස්පෙෂල් කෙනෙක් මාව මේ වෙලාවේ අහගෙන ඉන්නවා. මගේ චූටි කාලේ නම් මට අයනු කියාදුන අපේ ආදරණීය ටීචර් කෙනෙක් අපේ අහගෙන ඉන්න. ඉතින් කාන්ති මිස් ඔෆ් ගොඩාක් ආදරෙන් එකතු කරගන්න මෙන්න මේ සොන් එකට. ඕකේ කාන්චනා ගලත්ම සින්දුව තමයි අහන්නේ. ඇල්ෆා පුෂ්පා රාජ් ආවත් මතක් කරනවා. ඒ වගේම රාජගිරිය පොලිසියෙන් දැන් අපේ සද්දට මහගෙන ඉන්න කට්ටිය ඔක්කොම මේ සින්දුවට එකතු කරගන්නවා.

වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරු තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කර

0: channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: එකලයි විනාඩි 40යි දැන් වෙලාව.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel tire හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: Bobby, hit was szindutekka.
1: Music Garage with Bobby.
0: එකලා හයි විනාඩි 45යි වෙලාව මම යන්නෝනේ පෝස්ට් එක පැත්තට කමෙන්ට් කරපු කට්ටිය එකතු කරගන්න. නිසංසලා කොමුදුනේ ඉන්නවා, ඩිලා නිරෝෂ් ඉන්නවා, දිල්හාර් එස් ජයසිංහ, ඒ වගේම ඕඩු බොක්කින් සිරි කුමාර. මෙන්න මේ කට්ටිය එකතු කරගන්න ඕනේ. ඒත් එක්ක මර්ෂට් එක පැත්තට යනකොට අපි බලමු කවුද අපි අහගෙන ඉන්නේ කියලා. Hi, good morning, Lakkhanda. මම මදු රක්තට ලස්සන සින්දුවක් දෙන්න කියලා කියන ලක්කනාන හැමෝමත් එකතු කරගෙන. ඔකේ, සුබ දහවලක් වේවා. අනේ දුව, අපි ගෙදර හිටියේ නෑ. පිටිපන මාලිතී උපේක්ෂා දුවගේ 15 වෙනි පන්දිනේ කියලා කියන, 3 වෙනිදා තමයි තිබ්බේ කියලා කියන. ඒ වගේ 3 වෙනිදා සම්බුරු තාත්තා උපුල් අම්මා මංජුලා සහ කටුපොත නැන්දා තෙරස් ආදරේ කියලා කියන බොමු ස්තුති ඔන්න සුබ පන්දිනය කියලා අපිත් විශ් කරනවා ගොඩාක් ආදරෙන්. මේ කට්ටිය එකතු කරගෙන තව මැසේජස් ටිකක් තියෙනවා, පොඩි වෙලාවක් දෙන්න. තව පොඩි වෙලාවයි තමයි ඉතින් කොහොමත් තියෙන්නේ. මේ ගොඩක් අය මගෙන් රික්වෙස්ට් කරපු සොන් එක තමයි අද මෙන්න මේක. වෙන ඕන දෙයක් වෙච්චාවි කියලා ඒක හමු.

0: මට ඇත්ත කියන්න. සඳා ඉන්නේ ප්‍රශ්න එක කියලා මම දන්නවා. මට නොදන්නෝ නෙමෙයි. මට දැනගන්න ඕනේ ප්‍රශ්නේ මොකද්ද කියලා.
1: අනේ නෑ සර්, එහෙම ප්‍රශ්නයක් නෑ. මට පුළුවන් නම් සර් වර්ක්ෂොප් එක නිවාඩුවක් දෙන්න පොඩි කාලෙකට.
2: ධනංජය සිරිවර්ධන නිර්මාණයක්. තාපින් පෙන්නා.
0: සඳව බලාගත්තු සීයන්නේ නේද?
1: ඔව් සර්. අම්මා පොඩි කාලේ නැතුණාට පස්සේ තාත්තා වෙන කෙනෙක් ගියා. සාචීසියේ තමයි සර් ගොවිතැන් කරලා මම බලාගත්තු කැම්පස් යනකම්. අම්මගේ මේ අත්දැකීම සීයවල් දාලා ඉවරලා අද මේ එනකම්.
2: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න.
3: කෘෂි ක්ෂේත්‍රයේ නව පනක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකරණ යටතේ ඔබේ පසුබිමට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිල තිකිනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: පුංචි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දවසර තුල ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.

0: Bobby, hit was single tekka.
1: Music Garage with Bobby.
2: 11:52 වෙලාව මට යන්න වෙලාව වැවලා තියෙනවා. යන කලින් කට්ටියක් ඉන්නව මතක් කරන්න, ක්‍රිෂ්ණව මතක් කරන්න හොරනේ, නාවත් එකතු කරගන්නවා. සුබුන් දසනාක් ඉන්නව, ඒ වගේම NHSL එකේ වැස්කියුලර් තියටර් එකේ කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා මැසේජ් එකක් ආවා. ඔන්න මං කට්ටිය ඔක්කොම ආදරෙන් මතක් කරනවා. ඒත් එක්කම ෆෙඩ්‍රී ලොකෝ ආවත් මතක් කරනවා. පහසර ආවත් ගොඩාක් ආදරෙන්. ඔන්න මම මගේ අවසාන සින්දුවට එකතු කරගන්නවා. කසුන් නාවත් එකතු කරගන්නවා. සුදත් ආවත් එකතු කරගන්නවා. රණසිංහ ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම සුදත් මමව මතක් කරා. ඕකේ. එහෙනම් රවින්ද යන්නයි හදන්නේ. මගේ අතින් මැසේජස් මිස් වුණාද කියලා මට අද නම් ෂුවර් නෑ. පොඩ්ඩක් හේමේ වුණා කියලා හිතෙනවා. දිලි ඔයාවත් මතක් කරන්නම්. ගින් එන්නම් එහෙනම්. බොහොම ස්තුතියි ආදරෙන් මාව වහගෙන හිටියට, මට මැසේජ් කරාට, මට කෝල් කරාට. Thank you. මිස් වුණා නම් සමාව වෙන්න. එලක සත්‍ය අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න හනිකම. කලින් මැසේජ් එකක් දාන්න. පරක් වෙලා දැම්මොත් තමයි ප්‍රශ්නේ ඉන්නේ. ගින් එන්න දෙහන සතුටින් ඉන්න, පරිස්සමෙන් ඉන්න, හිනා වෙලා ඉන්න. මොකද මං ආසයි, මං ආදරේ කරන අය හිනා වෙලා සතුටින් ඉන්නට. ගින් එන්න ආදරේ. මං රවින්දා, අයි තම්බ මුලංගිරිදා. ආ උදේ 10:00 මියුසික් ගරාජ් එක.

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
1: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB Youth Plus Youth එකටම set වෙන banking partner RDB Youth Plus කිනුවා
2: ප්‍රවෘත්ති සිරස්තල
3: රොමේෂ් හෙල්ලේ ඉලක්කයෙන් ඩයිමන් ලීග් තරකාවලිය දෙඩු පළමු ශ්‍රී ලංකිකයාවේ අපේ ආණ්ඩුවට වසර දෙකයි රටට සුභයි ජනපති ජනතාව අමතන ජනරැලි මාලාව බුලත් සිංහලින් නැරඹේ රුපියල් බිලියන 40කින් හිඟුරක්ගොඩ දුම්රි ස්ථානය සංවර්ධනය කෙරේ භූතාර සංචාරයේ සාර්ථකව නිමවා අගමැතිනියේ දිවයිනට හෙරොයින් ගිරියවි සහ ජීව උණ්ඩෙක්ව බාතරදී සැකරුවන් දෙදෙනෙක් දැලේ රුසියා යුක්‍රේන යුද්ධ ගැටුම් නවත්වන්න පුටින්ගේ සාකච්ඡාව සාර්ථකයි ඇමරිකාව කියයි ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්තේ සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිපීර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොඩ විතරණ අපේ ආණ්ඩුවට වසර දෙකයි රටට සුභයි මහා ජනරැලි මාලාවේ ප්‍රථම ජනරැලිය අද පස්සරුවේ බුලත් සිංහ නගරයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා ඒ ජනාධිපති අනුර කුමාර සනක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනරැලි මාලාව පැවැත්වෙන්නේ වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ අරමුණෙන් එහි ප්‍රථම ජනරැලියයි අද බුලත් සිංහලදී පස්සරු දෙකට ආරම්භ වන්නේ අනතුරුව පස්සරු 3:30ට බේරුවල නගරයේ කේන්ද්‍ර කරගනිමින් ජනරැලිය පැවැත්වෙනවා. ද්වීපශ්වීය සබත්තා තවදුරටත් ශක්තිමත් කළ සාර්ථක භූතාර සංචාරයේ නිමකොට අග්‍රාබාති ආචාර්ය හරණ්‍යම්බර සූරිය යළි දිවයිනට පැමිණියා. මෙම සංචාරයේදී සමිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට දෙක් වූ අග්‍රාබාතිවරිය භූතාන රජතුමා අග්‍රාමාත්‍යවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරිය ඇතුළු එරට ඉහළ පෙළේ නියුජතීන් සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා කිහිපයකටද සහභාගී වුණා. අගෝස්තු 31 වනදා ආරම්භ වූ සංචාරය සැප්තැම්බර් 5 වනදා දක්වා සිදු කෙරුණා. සංචාරය අතරතුර භූතානයේ විශේෂ ස්ථාන රැසක් නැරඹීමටද අග්‍රාමාත්‍යවරිය එක් වුණා. භූතාන අග්‍රාමාත්‍ය කාර්යාලය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සංවිධාන කළ භූතාන නවෝත්පාදන විද්‍යාකාරය පිළිබඳ වැඩසටහනකටද අග්‍රාමාත්‍යවරිය සහභාගී වුණා. නවෝත්පාදන ව්‍යවසායිකත්වයේ සහ තාක්ෂණීය උපයෝගී කරගත් රාජ්‍ය පාලන පරිවර්තනයක් තුළින් ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම එම වැඩසටහනේ අරමුණයි. ප්‍රදේශ කිහිපයක මිලිමීටර 75ට වැඩි තරඹක තද වැසි ඇති විය හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ අනුව ඌව සහ නැගෙනහිර පළාත්වල එම තත්ත්වය පවතින බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. ඊට අමතරව බස්නාහිර සහ සබරකපුව පළාත්වලත් ගාල්ලබෙන්ම බාතර දිස්ත්‍රික්වලත් වැසි ස්වල්පයක් හට ගැනීමේ හැකියාව පවතිනවා. ගුරුම් සහිත වැස් සමග ඇති විය හැකි තාවකාලික තද සුළන් සහ අකුණු අනතුරු අවබෝධ කර ගැනීමට අවශ්‍ය පීවර කණ්ඩායමයි කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ. මේ අතර දෘශ්‍ය ලෙස සූර්යා දකුණට ගමන් කිරීමේදී අගෝස්තු 28 සිට සැප්තැම්බර් 7 වනදා දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට ඍජුවම ඉහළින් පැවතීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට දහවල් 12යි අටට අදත් හිරුමුදුන් වනවා. ඒ අනුව බෙන්තොට තීනියාවල ඉත්තකන්ද උඩවලව සහ කතරගමන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බවයි කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර මැදිරිගිරිය ප්‍රදේශයේ පවතින දැඩි නියන් තත්ත්ව හේතුවෙන් වැව් සිදී යාමත් සමග ගම්මාන රසක ජනතාව පීඩාවට පත්ව තිබෙනවා. එමෙන්ම ගවයින් ඇතුළු සතුන්ටද කෑම සහ ජලය හිඟවීම හේතුවෙන් එම සතුන් විශාල පීඩාවකට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. වියලි කලගුණයත් සමග ජලයේ සොයා ගම් වදින වන අලින් නිසාද එම ගම්මානවල ජනතාව දැඩි භීතියකට පත්ව සිටිනවා. සියඹලාණ්ඩුව ප්‍රදේශයේද දැඩි පාඩේ ජල හිඟයක් මතුව ඇති බවයි වාර්තා වන්නේ. එම තත්ත්වය වගහරවා ගැනීම සඳහා නල්ලින් අලුත්වැඩියා කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති අතර එය ප්‍රදේශයේ ග්‍රාම ලිධාරී වසම් 48ක ක්‍රියාත්මකයි. සියබලම්ඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සඳහන් කළේ සියබලම්ඩුව ප්‍රාදේශීය සභාව සහ ජල සම්පාදන හා ජලපවන මණ්ඩලයේ විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බවයි. දැඩි නියකේ හේතුවෙන් පාඩුකට්ටු කොළඹ වැව සම්පූර්ණයෙන්ම සිදී ගොස් ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. එම ප්‍රදේශවල කුඩා වැව් රැසක්ද සිදී ගොස් තිබෙනවා. මේ අතර ත්‍රිකුණා බලය වෙල්ගම් විහාර පුදුබිමේ ගම්මානයේ පවුල් 180ක්ද පීඩාවට පත්ව සිටින්නේ ජල බූලාශ්‍ර සිදී යාම හේතුවෙන්. සිහින ගමනාන්තයේ දුම්රි ස්ථාන සේයක් නවීකරණය කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව හිඟුරක්ගොඩ දුම්රි ස්ථානය රුපියල් බිලියන 40කින් සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක මෙම සංවර්ධන ව්‍යාපෘතියට සීඑස්සී සමාගමයි සහය ලබා දෙන්නේ. ව්‍යාපෘති ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය බිම රත්නායක මහතා අදහස් දැක්වුවා.
2: ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපාරයත් දුම්රිය දෙපාර්තමේන්තුවත් ලංකාවේ පෞද්ගලික සමාගම් මේ තුන්ගොල්ලම එකතු වෙලා තමයි මේ සිහින ගමනාන්තය කියන වැඩසටහන කරන්නේ. මේ වෙනකොට අපි දුම්රිය ස්ථාන හතරක් තල්පේ, මරදාන, නාරහැම්පිට සහ අද දිනේදී අපි ජනතා ඇතීර පැවරුවා පොළොන්නරුව දුම්රිය ස්ථාන. මේ අයලා තියෙන්නේ පොළොන්නරුව ඩිස්ත්‍රික්කේ මම හිතන්නේ ආර්ථික මධ්‍යස්ථානය වශයෙන් සැලකෙන්නේ හිඟුරක්ගොඩ නගරය. විශාල මුදලක් වේදන් කළා ස්වේච්ඡාවෙන් බාරගෙන තියෙන්නේ CIC සමාගමේ CIC කෘෂි ව්‍යාපාර කියන සමාගම විසින්. තේතුමලා වගේම තුමලගේ මුදල් පමණක් නෙමෙයි තුමලගේ තාක්ෂණ ශිල්පීන් තමයි මේක සහමුලින්ම නවීකරණ සඳහා වන මූලික සැලසුම් සකස් කරලා තිබෙන්නේ.
3: CIC කෘෂි ව්‍යාපාරයේ කර්මණාකාර අධ්‍යක්ෂ වරුණ මදවනාරච්චි මහතා අදහස් පළ කළා.
4: ස්තුතියන්ත වෙනවා එමිතුමා ඇතුළු රජයට සහ අපේ ක්ලීන් ශ්‍රී ලංකා ආයතනයට. අතන මේක අපි ජනාධිපතිතුමාගේ මට්ටමින් අපේ සභාපතිතුමාට එක්ක තිබුණු සාකච්ඡා කීපයකදීත් අපි ඉල්ලලා තිබ්බා. සතුටෙන් අපි මේක බාර ගන්නවා. අපි ඔබේ සියලු දෙනාගේ සහයෝගය ඉල්ලනවා මේක. මොකද අර එමිතුමා කිව්වා වගේ මේ ආයතනේ යන ගමන් තමයි මේක අපිට නවීකරණය කරන්න වෙන්නේ. අපි හැකි ඉක්මනින් මේක නවීකරණය කරලා ඔබ සියලු දෙනාට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. රටට දෙන්න පුළුවන් පණිවිඩය තමයි මේ අත්‍තරම රජයේ කරගෙන යන වැඩසටහන. මොකද අපි මේ රාජ්‍යාංශයයි පුද්ගලිකාංශය කියලා මේ දෙපැත්තක් නෙමෙයි. එකතු වෙලා මොන හරි වැඩ කරන එක මේ රටට ලොකු දෙයක්. ඒකට අවස්ථාවක් මේ රජින් සලසා දීම ගැන මම ස්තුතිවන්ත වෙනවා.
3: වවුනියා දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් බිලියන 105ක් වෙන් කර තිබෙනවා. ඒ ප්‍රගතිය සොපැලීමේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම පැවැතුනේ වවුඩියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී. ඒ නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රජා ශක්ති ජාතික වැඩසටහන යටතේ ව්‍යාපෘති 114ක් ක්‍රියාත්මක කිරීම අතර ග්‍රාමීය මාර්ගික සැණු දෙකක් සංවර්ධනය කිරීමටද නියමිතයි. ඊට වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 787.15ක්. දිලිඳු පවුල් සඳහා නිවාස 246ක් ඉදිකිරීම වෙනුවෙන්ද රුපියල් බිලියන 492ක් වෙන් කර තිබෙනවා. එම කටයුතු කණ්ඩායම් කිරීමටයි දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී අවධානය යොමු වුණේ. ඉදිරි වසර දෙක තුළ අලිමිරිස් ගැටුමට ස්ථිර විසඳුමක් ලබා දීම සඳහා කටයුතු කරමින් සිටි බව නියෝජ්‍ය අමාත්‍ය ටීබී සරත් මහතා පවසනවා. වර්ජී විලධාරින්ගේ ශුභ සාධනය සහ කාර්යක්ෂමතා විහිළ නැන්වීම සඳහාද වත්මන් රජයේ තවදුරටත් ක්‍රියාමාර්ග රැසක් ගනිමින් සිටින බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වර්ජී විලධාරින් වෙත යතුරු ප්‍රතිපදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින්. එහිදී වර්ජී විලධාරින් 38 දිනකු සඳහා යතුරු පැදී පිරිනැමුණා. ෆේස්බුක් සාදයක් වටලා සැක්කරුවන් 36 දෙනෙකු සහ සැක්කාරියන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ තෙල්දෙඩිය පොලිස් පසුබිමේ වික්ටෝරියා ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ලද තුරක් මත තෙල්දෙඩිය පොලිසියයි වැටලීම සිදු කළේ. එහිදී ගංජා මිලිග්‍රෑම් 947ක්, හැෂ් භද්‍රව ග්‍රෑම් 3 මිලිග්‍රෑම් 657ක්, අයිස් ග්‍රෑම් 1 මිලිග්‍රෑම් 276ක්, වත්පෙති 18ක්, නීති විරෝධී දුම් වැටි 21ක්, බීර් මිලිටරි 500 කෑන් 35ක් සහ මත්පැන් බෝතල් 13ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇති සැක්කරුවන් අවුරුදු 21ත් 44 වයස්වල පසුවද ගෙලියොය, අලුත්වත්ත, වර්කපොල, පෙරදෙණිය, අම්පිටිය, මහනුවර සහ හගුරුන්කිත යන ප්‍රදේශවල පදිංචිකරුවන්. තෙල්දෙඩිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. බාතර වෙතබුල්ල ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 214ක් සමග සැකරුවට දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂකාර බලකාය සිදු කළ වැටලීමකදී. ලද තොරතුරක් මත වැටලීම සිදු කළේ ලද තොරතුරක් මත සිදු කළ වැටලීමේදී සැකකරුවන් සතුව තිබේ රිපීටර් වර්ගයේ ගෙඩියවියක් T56 ජීව උණ්ඩ 56ක් සහ පිස්තෝල ජීව පතරම් 47ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගෙන ඇති සැකකරුවන් අවුරුදු 24 සහ 25 යන වයස්වල පසුවන මාතර ප්‍රදේශයේ පදිංචිකරුවන්. මාතර පොලිසියයි වැඩිදුර විමර්ශන සිදු කරන්නේ. හෙරොයින් භද්‍රව්‍ය මිලිග්‍රෑම් 6000ක් සහ කඩුවක් සමග අපරාධකාරී සාමාජිකයෙකු ගල්කිස්ස කොට්ටාස අපරාධ විභාෂණ කාර්යාංශයේ මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරු මහ පරිමාණ භද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බඩෝවිට අසකඩමැත්තාගේ භද්‍රව්‍ය ජාවාරම විදේශගතව සිට මෙහෙවනු ලබන සුධාරකයන අයගේ ගෝලියෙකු බවයි පොලිසිය පවසන්නේ. අත්අඩංගුවටගත් සැකකරු රත්මලාන බකලාම පාර රස්ටම් වත්ත පදිංචි වයස අවුරුදු 23ක පුද්ගලයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් ගකිස කොට්ටාස අපරාධ විභාෂණ කාර්යාංශය වැඩිදුර විභාෂණ සිදු කරනවා. යුද කිටු බවසර කිරීම සම්බන්ධයෙන් රුසියා ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡා ඵලදායි බව ඇමරිකා ඩෝජතේන් පවසනවා. රුසියාව සහ යුක්‍රේන අතර පවතින යුද ගැටු බවසර කිරීම සඳහා ඇමරිකාවේ මැදිහත්වීමෙන් එංගතාවයකට එළඹීමටයි සැලසුම් කර තිබෙන්නේ. එහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකා විශේෂිත නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර් රුසියා ජනාධිපති ව්ලඩිමිර් පුටින් හමු වුණා. ඒ මොස්කව නුවරදී දවල මන්තරයේ නිවේදනය කළ ඉදිරියේදී කඩා පියවර සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර ඇති බවයි. පුටින් ජනාධිපතිවරයා සමග සාකච්ඡා අවසන් කිරීමෙන් අනතුරුව ඇමරිකා නියෝජිතයින් පිරිස යුක්‍රේනයේ බලාපොරොත්තු වුණා. එහිදීද පළදායි සාකච්ඡා පැවැත්වීමට හැකිවනු ඇති බවයි දවල මන්තරයේ සඳහන් කළේ. සාකච්ඡාවලට සමකාමීව රුසියාව හා යුක්‍රේන අතර දින තුනක සටන් විරාමයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති ඩයමන්ඩ් ලීග් අවසන් මහතරගේ පිරිමි හෙල්ල විසි කිරීමේ සවුවේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් වුණා. එය අනුව ඩයමන්ඩ් ලීග් අවසන් මහතරගයක් ජයගත් පළමු ශ්‍රී ලාංකීය ක්‍රීඩකයා ලෙසයි රුමේෂ් තරංග වාර්තා පොත් අතරට එක්වන්නේ. අවසන් මහතරගේ පිරිමි හෙල්ල විසි කිරීමේ සවුව අද අලුයම පැවැත්වුණා. එහිදී රුමේෂ් තරග ජයග්‍රහණය හිමි කරගත්තේ මීටර 89.4 දක්ෂතාවයක් දක්වමින්. රුමේෂ්ට ප්‍රබල අභියෝගයක් එල්ල කළ පොලන්තේ ඩේවිඩ් වෙග්නර් දෙවන ස්ථානයට පත් වුණා. ඒ මීටර 87.47 දක්ෂතාවක් පෙන්නුම් කරමින් මීටර 83.99 දක්ෂතාවයක් දැක්වූ ට්‍රීනිඩැඩ් ඇන්ඩ් ටොබැගෝ ක්‍රීඩක කේෂු වෝල්කඩ් තරගයේ තුන්වන ස්ථානය හිමි කරගත්තා. රුමේෂ් හෙල්ලේ ඉලක්කයෙන් ඩයමන්ඩ් ලීග් තරගාවලිය දිනු පළමු ශ්‍රී ලංකිකයාවේ. අපේ ආණ්ඩුවට වසර දෙකයි රටට සුභයි ජනපති ජනතාව අමතන ජනරැලි බාලාව බුලත් සිංහලින් නැරඹේ. රුපියල් බිලියන 40කින් ඉගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ සංවර්ධනය කෙරේ. භූතාර සංචාරයේ සාර්ථකව නිබවා අගබැතිරිය දිවයිනට. හෙරොයින් ගිරියාවි සහ ජීව උණ්ඩ එක්ව බාතර දී සැකකරුවන් දෙදෙනෙක් දැලේ. රුසියා යුක්‍රේන යුද්ධ ගැටුම් නවත්වන්න පුටින්ගේ සාකච්ඡාව සාර්ථකයි ඇමරිකාව කියයි. මේනිදි ලක්හඬ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරු එකට බලාපොරොත්තු වන්න. ස්පෝර්ට්ස් ෆ්ලෑෂ් විශේෂාංගය.
5: ජයග්‍රහණයේ රිද්මය සොයා යන ක්‍රීඩා පිළගැස්ම ස්පෝර්ට්ස් ෆ්ලෑෂ්.
6: අයිබෝන් පිය ක්‍රඩාලොල හිතවතුනි, ක්‍රඩාපිටිය උණුසු මාර්ගෙන අදත් ස්පෝර්ට්ස් ෆ්ලෑෂ් ආරම්භ කරන්න සූදානම්. අපි ක්‍රඩාපිටිය අද ආරම්භ කරන්නේ ක්‍රිකට්වලින්. ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දවසේදී එංගලන්තයේ බලාපිටත් වුණා T20 තරගාවලියකට. එවාගේ මෙක්දින තරගාවලියකට සහ ටෙස්ට් තරගාවලියකට මුහුණ දෙනවා ශ්‍රී ලංකා කණ්ඩායම. දින 10ක කාලයක් තිබෙනවා ඔහුට පළවෙනි තරගයට මුහුණ දීමට කලින්. ඒ නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳ අවස්ථාවක් තිබෙනවා ඒ රටට හුරු වීමට, ඒ වගේම ඒ පරිසරයට හුරු වීම, ඒ වගේම ඒ තනතිරු පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට කාලය ලබා දී තිබෙනවා. ඒ නිසා හොඳ තරගාවලියක් අපිට දැක බලා ගැනීමට හැකියාව තිබෙනවා ශ්‍රී ලංකාව පැත්තෙන්. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා විදිහට චරිත් ආසලංක නම් කර තිබෙන්නේ. ඊයේ දවසේදී අපි දැක්කා කමිදු මෙන්ඩිස් උපනායකයා විදිහට සර්වාගමික වතාවත්වලට තමන්ගේ කණ්ඩායමත් එක්ක මුහුණ දෙනවා. චරිත් ආසලංක, දසුන් ශානක, වනිදු හසරංග වැනි ක්‍රීඩකයන් ලංකාවේ නැහැ. ඔවුන් බටරින්දිය කොදෙව් දේශයේ පැවැත්වෙන තරගාවලියකට මුහුණ දෙමින් සිටිනවා. ඒ නිසා ඔවුන් ඊයේ දවසේදී සහභාගී වුණා ක්‍රිකට් ආයතනයේ සංවිධානය කර තිබුණු සර්වාගමික වැඩසටහන සඳහා. නමුත් අනිත් ක්‍රීඩකයන් සියලු දෙනා මේ අවස්ථාවට සහභාගී වෙලා හිටියා. ඔවුන් එංගලන්තයේ බලායිය දවසේදී පිටත් ගියා. පළමු තරගය සැප්තැම්බර් මාසේ 15 වෙනිදා, ඒ වගේම 17 වෙනිදා සහ 19 වෙනිදා T20 තරඟ පැවැත්වෙනවා. එක්දින තරඟ පැවැත්වෙන්නේ සැප්තැම්බර් 22, 24 සහ 27 කියන දිනවල. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව අපි මතක් කළේ එංගලන්ත සංචාරයේ තොරතුරු. අපේ ඊළඟ අවධානය චමරි අතපත්තුගේ දක්ෂතාවයන් පිළිබඳව ආසියානු කුසලාන තරගාවලියට එක්වී සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම. එහිදී විශිෂ්ට දස්කම් මතරට එන්නට චමරි අතපත්තු සමත් වුණා පසුගිය දා පැවති ඉන්දුනීසියා තරගයේදී. ඇය T20 ඉතිහාසයේ 5 වෙනි හොඳම පන්දුයම ඇගේ නම ඉදිරියේ සටහන් කරගත්තා. ඒ වගේම ඇය ශ්‍රී ලංකා නාමයේ ඉදිරියේදී හැට්‍රික් ලබාගත් පළවෙනි ක්‍රීඩිකාව ලෙසට පත් වුණා චමරි අතපත්තු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව බවට. එයත් ඇගේ නම ඉදිරියේ සටහන් කරගත් වාර්තා පොත් අතරට එකතු කරගත්තා. කඩලු 7ක් දවා ගන්නවා ලකුණු 5කට පන්දු අර 3යි පන්දු 3කදී ඉන්දුනීසියානු ඉනිම සුණු විසුණු කර දමන්නට චමරි අතපත්තු පසුගිය දා සමත් වුණා. ඒ අනුව ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම දැන් ඉදිරියෙන් සිටින්නේ B කොටසේ. ශ්‍රී ලංකාව මුහුණ දෙන්නේ B කොටසේ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියට පැමිණ තිබෙනවා. බංග්ලාදේශයේ එක්සත් අරාබි එමිරාජ්ය, ඉන්දුනීසියාව අපේ කොටසේ තරගවාදින්නේ. ශ්‍රී ලංකාව තරග දෙකකට මුහුණ දෙනවා කාන්තාව. තරග දෙකම ජයග්‍රහණය කරනවා ප්‍රසාද් ලකුණු 4ක් ලබාගෙන ඉදිරියෙන් සිටිනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට වැඩි අවස්ථාවක් තිබෙනවා. අදත් බංග්ලාදේශ කණ්ඩායම සමග ශ්‍රී ලංකාව මුහුණ දෙනවා. රාත්‍රි 8ට ඒ තරගයේ ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සතු ආසියානු කුසලානය රැගෙනෙන්නට කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට වාසනාව ලැබෙන්න කියලා අපි ස්පෝර්ට්ස් ෆ්ලෑෂ් තුලින් සුබ ප්‍රාර්ථනා කරනවා. ඊළඟට අපේ අවධානය යොමු වන්නේ ශ්‍රී ලංකා තායිලන්ත ඓතිහාසික ක්‍රිකට් සම්බන්ධතාවයට වසර 100ක් පිරීම නිමිත්තෙන් විශේෂ සැමරුම් තරගාවලියක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ලබන වසරේ ජනවාරි මාසයේ තායිලන්තයේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකාවේ මහකොම සාදිස් ඩේවිඩ් සයින්ස් ප්‍රකාශ කර තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා. මේ ඓතිහාසික තරගාවලිය නැරඹීම සඳහා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාටත් ඇරයුම් කර තිබෙන බවට තමයි තොරතුරු වාර්තා වන්නේ. අපි ඊළඟට අවධානය යොමු කරන්න සූදානම් වන්නේ ඉන්දියා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු වන විරේන්ද්‍ර ෂෙවාග්ගේ පුත් ආර්යවීර ෂෙවාග් සහ හිටපු නායක මෙන්ම හිටපු ප්‍රධාන පුහුණුකරු රාහුල් ද්‍රාවිඩ්ගේ බාලපුතා අන්මේ ද්‍රාවිඩ් ඉන්දියා 19-15 කණ්ඩායමේ ඉන්දියා සංචාර සඳහා තෝරාගෙන තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ තොරතුරත් එක්ක අපි සමුගන්න සූදානම් අද දවසේදී යලි ලබන සතියේ හමුවීමේ බලාපොරොත්තු වෙන. එතෙක් ඔබට සුවදායි සතියන්තයක්.
5: ජයග්‍රහණී රිද්මේ සොයා යන ක්‍රීඩා පෙළගැස්ම ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: ලක්කඩ හගෙන වෙලාව තවල් 10යි විනාඩි 20යි.

0: ලක් හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්කර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 44,000ක්, පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 12,800ක්, ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 0111 286131 0111 286 11 ශනිගමතුම් 19,600.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: රටට වග කියන රේඩියෝ.
1: ඇසේ සුද ඇවිල්ලද? ඩයබටිස් ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල, බත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
0: ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍ය අංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
4: ඩෙංගු මාරාන්තිකයි.
5: ලකනාගනින වෙලාව දවල් 12:46.
6: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
7: අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3-wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: රටට වග කියන රේඩියෝ
1: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
2: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද?
1: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
3: කලාවක් කලාවක් සොයා ගත්තමං දිනු වෙන්න ඕනේ නම්
2: සතියේ දිනවල උදේ 10ට
1: 18 වංගුව
2: හැම වංගුවකම අලුත් කතාවක්
1: 18 වංගුව
2: දසුන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
1: 18 වංගුව
4: සම අනුග්‍රහය
5: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
6: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
7: දශක තුනක අක්හඬ අභිමානීය සමගි නවතම රේඩියෝ රියැලිටිය
8: ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
9: අපි සොයන්නේ නුඹේ හඬයි.
7: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
8: ලක්හඬ ගෝල්ඩන් වොයිස්. The channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමකෙන් මම සුලක්ෂණ යුදේශික ඇතිරිවීර ප්‍රවෘත්ති සංස්කරණීය මනෝජ් කොඩ විතාරණ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්මුන සමට දන් දීමයි ඉවත් වෙන
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: සූර්ය බලශක්ති තාක්ෂණික ශිල්පීන් 5000ක් උපදේශකවරුන් හා පරීක්ෂකවරුන් සිය දෙනෙකු මතවා ගැනීමේ වැඩසටහනක් මෙවැනි විට ප්‍රියත්මක බව ශ්‍රී ලංකා මහජන උපගිතා කොමිසමේ සභාපති මාචාර්ය KPL චන්ද්‍රලාල් මහතා පවසනවා. මෙවැනි විටත් සූර්ය බල තාක්ෂණ ශිල්පීන් 1500ක් පුහුණු කර සේවයට මතවාගෙන ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.
6: සූර්ය බල ශක්තිය ලබා දෙන ආයතන තියෙනවා 1000කට ප්‍රමාණයක්. ඒ සමාගම ආශ්‍රිතව වෘත්තිකයන් 10000ක් ප්‍රමාණයක් දැන්ට කර්මාන්තයේ තමන්ගේ සේවාව සපේනවා. තාමත් ඒගොල්ලන්ව පිළිගන්න සුදුසුකමක් නිල වශයෙන් අපිට ක්‍රමවේදයන් නැතිකම්. ඒ අනුව අපි මාධ්‍ය මුදකරුන් සභාවේ ඉලක්කයක් තියෙනවා ආම් වශයෙන් සූර්ය බල ශක්ති තාක්ෂණ ශිල්පීන් 5000ක් පුහුණු කළා කර්මාන්තයට ලබා දීමට. ඒ වගේම පුහුණු කරුවන් ඇගියුම් කරුවන් 100ක් දාල ශ්‍රේෂ්ඨයන්ට පුහුණු කළා ලබා දීම සඳහා. දැන්ටමත් ශිල්පීන් 1500ක් පමණ පුහුණු කළ ඒ සේවාව අපේ කර්මාන්තයට ලබා දීමට අවශ්‍ය කටයුතු කළා තියෙනවා.
0: ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය හෝමුස් සමුද්‍ර සද්දය දෙසට මිසල් ප්‍රහාර තුනක් එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිරික් ප්‍රදේශයේ සිට මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි. ඉරාන තෙල් දවකා තුනකට ඇමරිකාව පසුගියදා ප්‍රහාරයක් එල්ල කළා. ඊට පළගැනීමක් ලෙසයි ඉරානය හෝමුස් සමුද්‍ර සද්දය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට මිසල් ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ. ඉරාන මාධ්‍ය වාර්තා කළේ ඇමරිකාවේ දවකා තුනක් සහ තෙල් නෞකා තුනක් මෙම ප්‍රහාරයේ ඉලක්කය වූ බවයි. මිලක ලක්ඛඬ ප්‍රවෘත්ති පස්වරු දෙකට.
5: 24 පෑම සිරුවෙන් ලක්ඛඬ ප්‍රවෘත්ති.
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

රත්තරන් කෙන්ඩියේ සිංහ තෙල් වගේ. රත්තරන් කෙන්ඩියක් ඇදුවොත් ඒකට දානවන සිංහයන්ගේ වගේ තෙල්. ඒක තමයි කියන්නේ. ඒ වගේ තමයි මිනිස් ගුණෙත් ඒ වගේ තමයි කියලා තමයි ලෙලුම් ඒ ගීතෙන් අපිට කිව්වේ.

සුදි මෙන්න සිතුවිලි වලට නිදහසකුත් මනසට සැරසරන සොඳුරු ගීතයක් අපි තෝරා ගත්තා. ගයනවා ලෙලුම් රත්නායක ෆ්ලෑෂ්බැක් සමගින්.

සවනට මීර එකතු කළ සොඳුරු ගීතයක්. ආදරේ වේදනාව පිළිබඳවයි ගීතේ පුරාවට කියවුනේ සුදී ලෙලුම් රත්නායක සොඳුරු පැරණි ගී මතකයේ යලි යලි ආවර්ජනය කිරීම ගැන.

0: රටට වග කියන රේඩියෝ
1: දවලකයි විනාඩි 31යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
4: මම නම් දැන් මානම රිලැක්ස්.
5: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
6: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්.
7: David Peers Motor Company within Rajya Sevaka Opata Pidana DPMC Rajya Pranama Amatanna 01114 600 600.
8: Nisalikimat gamanakin obē mulu paulama dukata patthuna bawa sitanna avidimatwa asihien riyadavane kirimen walakinna.
9: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 01112861031 01112611. ශනිගමතුම් 19:16.
10: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය නුතරයි. රටේ සංවර්ධනයේට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු
7: වන්නේ. David Peers Motor Company within රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රී රෝද රථ සහ මෝටර් සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම. අමතන්න 01114 600 600.
11: සතියගේ

0: සේවක ඔබට පිදෙන DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600
1: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
2: සුපිලිපන් රටක් පසුගිය දවසර තුලදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයන්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනු වෙමින් දඬුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
3: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
4: ඔසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි
5: අතුල අධිකාරී සමග නෙළු අධිකාරී ෆ්ලෑෂ්බැක්

ගීත ගැන විශේෂයෙන් කියන්නනේ. මොකද මේ නංගිත් එක්ක මම වේදිකාවේ පළවෙනි වතාවට මේ ගීත ගැන ගන්නේ එලිමාන වේදිකාවේ තාරකාපේ එලිමාන වේදිකාවේ තාරකා පිළින්න ප්‍රථම වතාවට සම්පතයක් ගැරෙන්න මේ නංගිත් එක්ක ඉස්සර ගන්න හැරේ. හොඳ නැහැ මේ ගීත අලුත් ගීතයක් ගවලා අතර ජනප්‍රිය වෙච්චා.

প্রচুরই অলঙ্কিতা করলেন গানে করে। గీత

0: දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවිනි රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමහ ්‍යාපාරවිතුන්ගෙන් අපි අහරන දැන් නවනිමාවකින් එන ඩෝමස්වන්ට්‍රී වී කිටිමියන්ත්‍ර

දවලේඛයි විනාඩි 54 වෙලාව සුපිරි සින්දු ටිකක් කහන ගමන් ගී රශ්මියක නටනවා කියලා කට්ටියක් කියනවා. ගී රශ්මිය හැරගොඩ නටන සෙට් එක කෝ බලන අතුස්සන්න. අදිස්වර ඉතින් පේන්නේ නැහැ නේද? හැබැයි මට මැසේජ් එකක් දාලා තියෙනවා අපි නම් නටනවා කියලා. තරිඳු රුක්ෂාම් ආවේගද කරගෙන ගොඩක් ආදරෙන් මේ වෙලාවේ ගී රශ්මි වලට. ඊට පස්සේ ලක්ෂ්මන් ඉන්න මරපාතේ දාන් තමරා නිශානි චේතනා. චේතන වගේම තේජාවෝර් එතකොට භාග්‍ය අවිෂ්ක මේ හැමෝම එකතු කරගන්නව මම. දැරණියන් ගල ලාභ කඩේ පැත්තට යමුනේ. අදත් කඩේ අරගෙන වගේ ඉන්න බිස්නස් සරුදා. දැරණියන් ගල ලාභ කඩේ හැමෝම එකතු කරගන්න මේ වෙලාවේ. ඊට පස්සේ මදගම පැත්තට යන්න හදන්නේ මදගමින් පසන් සඳ කැලුම් ඉන්න. ඊට පස්සේ රුවන් වැඩ කරන තැන හැමෝම එකතු කරගෙන අපිටත් දෙන්න ලස්සන සින්දු වගේ රශ්මියක කියලා තියෙන. අද වැඩනේ. ඊට පස්සේ සමීර ඉන්නවා ගීත්මා ප්‍රභාෂි අටලගමෙන් සම්පතත් එකතු කරගෙන අපිට සින්දුවක් දෙන්නක් කියලා තියෙන්නේ. ඕකේ මේ කටිය මම එකතු කරගෙන ගීරශ්මිත් එක තවත් සින්දුකට යන්න හදන්නේ. ඒ සින්දුවෙන් පස්සේ අපි යනවා අපේ ප්‍රවෘත්ති වලට. ඊට පස්සේ තවත් පුලංකම තියෙන ගීරශ්මිත් එක එකතු වෙන්න 0703 93 5 93 7 ට වාගේ WhatsApp මැසේජ් එක දාලා මේ පැත්තට එකතු වෙන්න කියලා මතක් කරනවා. දවල් 1:55

0: துணை தசமபா அனு துணை தசமஹத லக்கண்ட ரேடியோ ITN சபே ஸ்ரீலங்கா ஹண்ட
1: விலவு பஸ்வர தேகை
2: விலாவு ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනට දහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිදහ

0: ලක්කඩ ප්‍රවෘත්ති සමකෙන් මම සුලක්ෂණ යුදේශිකා ඉදිරිපිට ප්‍රවෘත්ති සංස්කරණීය මනෝජ් කොට විතරණ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මොහොතෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ුණ සමට දැනුම් දීමයි ඉබන්
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: පොලිසිය ඊයේ දිවයින පුරා ක්‍රියාත්මක කළ මෙහෙයුම් වලදී සැකකරුවන් 536 දෙනෙකු අත්අඩංගුවට තිබෙනවා පරීක්ෂාවට ලක් කර ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 27100ක්. එහිදී අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් 17 දෙනෙකු ඍජුව හඳුනාගත් බව පොලිසිය පවසනවා. වරින්තුකරුවන් 220 දෙනෙකු වෙන්ව විවෘත වරින්තුකරුවන් 117 දෙනෙකුද අත්අඩංගුවටගෙන තිබෙනවා. ඊට අමතරව බීමත් රියදුරන් 50 දෙනෙකු සහ අපරීක්ෂාකාරී රිය පැදවීම සම්බන්ධයෙන් 117 දෙනෙකුද අත්අඩංගුවටගත් බවයි පොලිසිය සඳහන් කළේ. වෙනත් රට වාහන වැරදි සම්බන්ධයෙන් 4599 දෙනෙකුද අත්අඩංගුවටගෙන තිබෙනවා. ඉරානය හා ඇමරිකාව අතර ඊයේ යළි ගැටුම් හටගත්තා. මාසික පමණ සටන් විරාමයකින් අනතුරුව පසුගිය සතියේදී ඇමරිකාව ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ අතර ඊට ප්‍රතිචාර ලෙස ඉරානය ඇමරිකා හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමටයි කටයුතු කළේ. අනතුරුව ඊයේ දිනේදී යළි දෙපාර්ශ්වය අතර ගැටුම් හට ගැනීමත් සමග ඉරානයේ කාක් දූපත අසලදී ඉරාන ඉන්ධනරුවගත් නෞකා දෙකක් සම්පූර්ණයෙන්ම අක්‍රිය වන ලෙස ප්‍රහාර එල්ල කළ බවත් ඕමාන් බුක ප්‍රදේශයේදී තවත් නෞකාවක් සම්පූර්ණයෙන්ම විනාශ කළ බවත් ඇමරිකා හමුදා පවසනවා. ඉරානයේ රාජ්‍ය මාධ්‍යෙන්ද ප්‍රහාරයන් තහවුරු කර ඇති බවයි වාර්තා වන්නේ. එම ප්‍රහාරයන්ට ප්‍රතිචාර ලෙස ඇමරිකාවට අනුබද්ධ යාත්‍රා තුනකට හා හෝමු සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ ඉන්ධන රැගත් නෞකා තුනකට ප්‍රහාර එල්ල කිරීමට ඉරානය කටයුතු කළා. මේක ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරු තුනට.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: දවල් දෙකයි විනාඩි 20යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව ඒක දින එළිය කරයි. David Peters Motor Company within Rajya Sevaka Upada Pidana DPMC Rajya Pranama Amatanna 0114 700 600
2: NLP Hadahana Lankave Wedima Tæki Dena Tæki Avastha Wedima Lutraya NLP Hadahana Obath Adama NLP Hadahada Bala Ganna
3: Wangu Gahala Challi Allala Salli Hoyela Æthi Velada
4: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද?
3: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
5: කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
4: සතියේ දිනවල උදේ 10ට
3: 18 වංගුව
4: හැම වංගුවකම අලුත් කතාවක්
3: 18 වංගුව
4: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
3: 18 වංගුව
1: සම අනුග්‍රහය
6: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
7: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
8: වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩේ.

0: රයිට් ඕකේ දවල් දෙකයි විනාඩි 22යි වෙලාව. ගී රශ්මිත් එක්ක අපි දෙවනි පැයට ඇවිල්ලා තියෙනවා. අඩු බලංගම දිනෝ මේ පැයත් හොඳ සින්දු සෙට් එකක් මහන්න. ඒ වගේම කට්ටියක් එකතු කරගෙන මේ පැත්තට දුවගෙන ඉන්න අඩු බලංගම දිනන. මැසේජ් එකක් දාන්න 0703 935 937 0703 935 937 අඩු බලංගම දිනනවා. එක්කෙනෙක් විතරක් එක්කගෙන නැතුව කට්ටියක් එකතු කරගෙන ඇවිල්ලා ගීරශ්මි අහන්න පුළුවන්කම තියෙනවා. මම යන්න හදන්නේ ගීරශ්මි වලට එකතු කරගන්න කට්ටියක්ව. කෑගල පැත්තෙන් තරුණ ඉන්නව මේ වෙලාවේ. තරුණව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ ඇහැලිය ගොඩ විනීත ආයිරාගනේ ඉන්නවා. පානදුරෙන් මගේ සුදු පුතාවත් එකතු කරගන්න කියලා තියෙනවා. මගේ නෙවෙයි හොඳේ. විනීත ආයිරාගනේගේ පුතාව තමයි එකතු කරගන්න කියලා තියෙන්නේ. ඊට පස්සේ ලස්සන දවසක් නංගි අපිත් ඉන්නවා කියලා තියෙනවා. මැණිකේ දොරම් ගස්රන්දෙන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. කොහොමද මැණිකේ, ආ හොඳින් නේද? දුවල දෙන්න මෙත්නදී අමන්දි මහත්තයා හේමන්තද සිල්වා අම්මා අයියා නිමල් තිරක සිරේ සුදුවා කමේ හැමෝම එකතු කරගන්නවා. නෝමක එතකොට ප්‍රබානංගේ මේ හැමෝම එකතු කරගන්නවා. මම මුල්ලේරියාව සතුස පැත්තේ ගීරශ්මි සද්දට මහගෙන ඉන්නවා කියලා කියන ඔහොමම දිගට මහගෙන ඉන්න හොඳද? සතුසර යන කට්ටියට සද්දට බැහැන්න දාගෙන තියාගන්න ගීරශ්මි. ඉරවස්සේ යටි අඳුර පැත්තට යන හදන්නේ යටි අඳුරින් තීක්ෂණ ඉන්නවා. සුරන්යා ආවත් එකතු කරගන්නවා. මගේ හොඳම යාළුව මහේෂිවත් එකතු කරගන්න. අද යාගේ බර්ත්ඩේ එක කියලා තියනවා. හැපි බර්ත්ඩේ මහේෂි. ගීරශ්මිත් එක්ක ඉන්නකොට ඔන්නාට සුබ පතන. නුගාරිනෝ මේ වෙලාවේ. ඊට පස්සේ මම යන්න හදන්නේ කළුතර පැත්තට. කළුතරින් පැතුම් ඉන්නවා. සද්දටම ගීරශ්මි අහගෙන ඉන්න අපිට සින්දුවක් දෙන්නයි කියලා කියනවා. ඕකේ මං ආව එකතු කරගන්න. මතුගමින් තව කෙනෙක් ඉන්නවා. ඒ තමයි දෙව්මිනි. ගෙදර අක්කා නංගේ අම්මා තාත්තා මේ හැමෝම සද්දටම ගීරශ්මි අහගෙන ඉන්නේ අපිට සින්දුවක් දෙන්නයි කියලා කියනවා. ඕකේ මේ කටියවත් මං එකතු කරගන්න. ඔයරත් පුළංකම දිනවා මේ පැතරෙන්න හොඳද? තරහ වෙන්නේ නැහැ හිමාවට. 0703 935 937 මැසේජ් එකක් දාලා තියන්න.
1: ෆ්ලෑෂ්බැක් සමග පෙම් රස වැහෙන මංගල ගීති.
2: බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාටම ජයෙන් ජය වේවා. මොකද මගෙන් පස්සේ මම ආයෙ කතා කරන්නේ නැහැ. මම සින්දුව කියලා දුවනවා. නෙළුයි ලෙළුයි මේ මෙහවත් හම්බෙන පළවෙනි වතාව මේ. මෙහෙම සංගීතය හොඳට හදාරලා ඉගෙනගත්තු කෙනෙක් එක්ක සින්දුවක් කියන්න ලැබීමත් ලොකු භාග්යක් අත්තරම. හරි නෙළුවක් අපි පටන් ගමු.

0: විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් ආර්ඩීබී යූත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම.
1: ඇසේසු දැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.

දවල්දකයි විනාඩි 38යි වෙලාව. ගේ රශ්මිය හගෙනින් අතර මගේදී ආට පුලංකම තියෙනවා මේ පැත්තට මැසේජ් එකක් දාන්න. 07.03.93.5.93.5 ඒ නම්බර් එකට ආට පුලංකම තියෙනවා ගේ රශ්මිය හගෙන ඉන්නකොට මැසේජ් එකක් දාන්න. මට මැසේජ් කරපු කට්ටියක් ඉන්නවා ටක් ගාලා එකතු කරගෙනම සින්දුවකට යන්න කියලා බැලුවේ. ඔෂන්ද ඔයාව එකතු කරගන්නවා. පවුල හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්නේ කියලා තියෙනවා. ඕකේ ඔයාව එකතු කරගත්තා. නිල්මිණි ඉන්න කොටියා කුඹුරේ මහත්ය ජයලා දුව පියුමි පුතාල කාංචන සහ අසංග ඊළඟට චූටිදඟ අකේන්වත් එකතු කරගන්න කියලා තියෙනවා. රයිට් ඕකේ. ඊට පස්සේ මාගන්තුරේ මැසේජ් එකක් දාලා තියෙනවා. නදීර මහේෂ් එතකොට මෝක්ෂ ස්නේහ තුෂාරි අයිරාංගි මේ හැමෝම එකතු කරගන්නවා. ගුඩ් ආෆ්ටර්නූන් ලක්කන ගීරශ්මිය අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. රාගමිදන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඉනෝක ඔයාව ගොඩාක් එකතු ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ. අබිඩාබි වල ඉන්න මගේ නංගිවත් එකතු කරගන්න කියලා තියෙනවා. ඕකේ. ඊට පස්සේ මම යන හදාන්නේ කොහෙටද දන්නවද? අපේ ගෙදර කට්ටිය ගොඩාක් ඉන්නව හැමෝම එකතු කරගමු කියලා තියෙනවා. ලක්කඩ ගී රශ්මිත් එක්ක හවස 4 වෙනකම්.

0: දවල් දෙකයි විනාඩි 52යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරු තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
3: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
4: ඔබ කෝටිපති සිහිනය අද සැබෑ වේද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

ඔබේ ස්ථාවර සහ ඉතුරු තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.

ശക്തിയാക്കുമെന്ന് ഉപദിനവാർ ധന നിധ

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ යුදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොට විතරණ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: දූෂිතයන්ට පාතාලයට බද්‍රව්‍යවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම කුමන අභියෝග පැමිණියද නතර නොකරන බව නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික බේජෙන්රාල් අරුණ ජයසේකර මහතා පවසනවා. ඒ ජනබලයට පෙළ ගැසෙන රත්නපුර දිස්ත්‍රික් අදිටන යන තේමාවෙන් රත්නපුරයේදී පැවති විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ හමුවට එක්වෙමින්
6: මහත් දරුණුතම සංවිධානාත්මක අපරාධ මත්ද්‍රව්‍ය ජාවාරණ මංකොල්ල දූෂණය හොර ගනුදෙනු ටීම් මෙතෙර සහ එතෙර මහා කල්ලිවලින් සමන්විත දේශපාලන කල්ලි තොගයක් තමයි අපේ පෞගේ මැතිවරණ දෙකෙන් ඔබලා සහ අපි එකතු වෙලා පළවා හැරියේ. මෙතනින් අපි ඔක්කොම සන්තෝෂ වෙන්න ඕනි. ඒ අපි එකතු වෙලා පළවා හැරියේ ඒ තරම් මහා දරුණු භයංකාර අති බිහිසුණු දේශපාලන කල්ලි. අද බයේ ගස් ගල්වලට එහාට වෙලා හැංගිලා ඉන්නවා. දැන් නීතිය ඔවුන්ගේ පස්සෙන් එනවා. බුද්ධියේ අවබෝධයෙන් මේ රට කොහොමද හෙට ගොඩනගන්නේ කියන ඒ කාරණය මුදුන්පත් කරගෙන තමයි අපි වැඩ කටයුතු
5: කරන්නේ.
0: බංග්ලාදේශයට බලපෑ ඇති ඉන්ධන අර්බුදය හමුවේ එරට ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ඉන්ධන අර්බුදය හේතුවෙන් එරට බලශක්ති හා බලශක්ති අංශයෙන් ඔබට ආර්ථික ක්‍රියාකාරකම් වලට දැඩි බලපෑම් එල්ල වෙමින් නැති බවයි. කර්මාන්ත ශාලාවන්හි නිෂ්පාදන අවම කිරීම හෝ නතර කිරීම මෙන්ම ඉන්ධනහල්වල ඉන්ධන නොමැති වීමත් ගෘහස්ථ ගෑස් හිඟයට මුහුණ පෑමත් ආදී හේතු හරහා මෙම තත්ත්වය උද්ගත වී තිබෙනවා. විදුලි බල අර්බුදයේද උග්‍රතාවට පත්වෙමින් ඊයේ දිනේදී මෙගාවට් 300ක විදුලි උත්පාදන හිඟයක් හටගෙන ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. මේනක ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරු හතරට.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි
1: හවස 3:04 වෙලාව ගී රශ්මි එක අපි අන්තිම පැයේ අද බලංක මදිනා මේ පැත්තේ මැසේජ් එකක් දාන්න 0703935 93.7

0: පැය 3 27යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: ඔබේ ස්ථාවර සහ ඉතුරු තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම devices connect කරන්න, gaming වලට low latency, fast and stable unlimited තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber
4: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්කර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීම මණ්ඩලෙ මගින් ක්‍රියාත්මකයි. පළතරන පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 44,000ක්, පළතරන පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 12,800ක්, ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථනාංක 011-286-1331, 011-286-1011, ෂණික ඇමතුම් 19,600.
5: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
6: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
7: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB Youth Plus Youth එකටම set වෙන banking partner RDB Youth Plus කිනුමා
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය deep tech solar water pumps අදම අමතන්න 0.71 711 711 1
5: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
6: ලකන හගින වෙලාව හවස 3:31

හවස තුනයි විනාඩි 31යි වෙලාව. ඊ රශ්මිය අහගෙන ඉන්න වෙලාවේ ආටපලංකම දිනා මේ පැතරෙන්න. අපි ඉන්නේ අන්තිම පැය භාගෙ වගේ. ඔන්න ඔයාගේ chance එක miss කරගන්න එපා. ඊට පස්සේ දොස් කියන්න එපා හවස 4න් පස්සේ. කොහොම අපිව චාරු කිව්වේ නැහැ නේ කියලා. හවස 4න් පස්සේ ඉතින් යශෝ තමයි ඉන්නේ ආව මතක් කරන්න. ගී රශ්මිත් එක්ක එකතු වෙන්න ඕන නම් ආ දැන් message එකක් දැම්මොත් තමයි හොඳ. ඒ වගේ අපිට message එකක් දාලා තියෙනවා කෙල්ල ඕන තරම් දැකලා තිබුණාත්. ඔයාගේ සුපිරි කෙල්ලෙක් ලොවෙත් නැහැ කියලා අපිට කියනවා. අපිට නෙවෙයි මට. කවුද එහෙම කියන්නේ? ජගත් තමයි කියන්නේ. අල්බම් මුල්ලෙන් එකතු කරගන්න ජගත් ඔයාව ගොඩක් ආදරෙන්. ස්තුතියි ඒ කමෙන්ට් එකටනේ. අපිත් ඒ කියන්නේ සුපිරිනේ. ඊළඟට අවුරශ්මිය සමග ගී රශ්මිය අහගෙන ඉන්නවා කියලා තියෙනවා සරාචන්ද ඩයස්. රයිගමයිද? ඕකේ, ඔයාව එකතු කරගන්නවා. අකුරැස පැත්තට යන හදන අකුරැස්සේ මේ වෙලාවේ සුජීව ඉන්නවා. පවුල හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගෙන සින්දුව දෙන්නේ කියලා කියනවා. ලස්සන සින්දුකට අපිවත් එකතු කරගන්න පිළියන්දලින් සුසීල්, එතකොට ශේලි, සුභාන්‍යා මේ හැමෝම එකතු කරගන්නවා. ඊළඟට අපිවත් එකතු කරගන්න කියලා තියෙනවා තුෂාර මෝටර්ස්ගේ කට්ටිය. කෝ බලන්න මම අහගෙන ඉන්නේ ගිරශ්මිය අහගෙන ඉන්නා නේද සද්දෙම? තව ටිකක් තුෂාර මෝටර්ස්ගේ සද්දෙම වැඩි කරගෙන අපි ගිරශ්මිය හමුනේ. සින්දුකට එකතු කරගන්න කියලා තියෙනවා තුෂාර, කසු, නමිල, සංජීව, විශේෂයෙන්ම බස් මංජු අයියවත් එකතු කරගන්න කියලා තියෙනවා. ඔන්න මංජු අයියේ ආව එකතු කරගත්තා. ඊළඟට පල්ලි බැදෙන් එකතු වෙනවා අනුජ. මම සින්දුකට එකතු කරගන්න කියලා තියෙනවා. මල්ලිවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් මම දෙන්නා. ඉතාලිය පැත්තෙන් කපිල මුදලිගේ ඉන්නවා. බිරිඳ සුභාෂී, පුතාලා නවෝත් සෙනුර, මියුරී, ඒ වගේම ඉන්දීවරි මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ස්තුතියි මැසේජ් එකක් දැම්මද මේ පැත්තට. ආයි අද හදනේ පල්ලෙ බැද පැත්තට. මදුභාෂිනි හාව එකතු කරගන්න ගොඩක් ආදරෙන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. හයි, කොහමද අපිටත් ලස්සන සින්දුවක් දෙන්න? ඉතාලි වලින් එකතු වෙන්නේ නිලෝෂි, මහත්ය චින්තක දුව සවිද්‍යා, එතකොට පුතා සිතිජ. ලංකාවෙ ගෙදර හැමෝමත් එකතු කරගන්නවා කියලා තියෙනවා. Thank you මේ පැතර මැසේජ් එක කෙව්වට. අරිස්සම ඉන්න හොඳද? ඊට පස්සේ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. කමල්, එතකොට මාලන්, ශිරෝෂි, පහන්දිනි, දර්ශන, ඒ වගේම තුෂාරි ඉන්නවා. එකතු කරගන්නවා මම මේ වෙලාව ඔය කට්ටිය හැමෝම. ඉතින් ඔයා තාම මැසේජ් එකක් දැම්මේ නැත්නම් මැසේජ් එකක් දාගෙන යන්න. ඊට පස්සේ දොස් කියන්න එපා. ගිරශ්මිය අහගෙන ඉන්නේ. හවස 3:34.

0: හවස 3:47.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus. විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
3: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩේ.

0: සෑවට දිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න
2: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
4: ලක්හඬ ගෝල්ඩන් වොයිස්
5: අපි සොයන්නේ නුඹේ හඬයි
2: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
4: ලක්හඬ ගෝල්ඩන් වොයිස්
1: හවස 3 විනාඩි 49යි දැන්
6: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරු තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව හෙට දින එළිය කරයි
7: මම නම් දැන් මානම රිලැක්ස්
8: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
9: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්
2: ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගීර

0: Flashback.
1: Feedback.
0: Sunflower.
1: All right.
0: Seed of a Sakura.
1: Sahara Flash.
0: Bio.
1: Sanidapa. එදා ඉතිහාසයේ ප්‍රාසංගික වේදිකාව තුල රජකල පෙරලිකාරයෝ
2: දවල් 12:00 ගී රශ්මි

0: ඔබ වෙත ගෙන ආවේ
1: වාර්තා පිට වාර්තා කබනේ කෝටි යටේ NLB ධනනිධානය නතරයෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබ දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබ කෝටිපතියෙකු වන්න.
2: ලක්කඩ ප්‍රවෘත්ති සමකෙන් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණය මනෝජ් කොඩ විතාරණ
3: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
5: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි
6: සහයෝගීතා අනුග්‍රහය
7: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: ග්‍රාමීය ධාරී 2600 දෙනෙකුට වැඩි පිරිසක් බතවා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු යොදා ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් අලුක බණ්ඩාර මහතා පවසනවා ලබන මාසයේදී එම පතවා ගැනීම සිදු කරන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. ග්‍රාමීය ධාරී සේවයේ තුන්වන ශ්‍රේණිය සඳහා තෝරා ගැනීම වෙනුවෙන් පැවති සම්මුඛ පරීක්ෂණවලින් අනතුරුව ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළා.
8: සම්මුඛ පරීක්ෂණයන් සැප්තැම්බර් මාසයේ 4 වෙනිදා 5 වෙනිදා 6 වෙනි දිනයන්හිදී නරහින්පිට නිලමෙදුර පරිශ්‍රයේදී පැවැත්වෙනවා. මේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන්නේ 2025 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ ග්‍රාමීය ධාරී සේවයට පඳවා ගැනීමේ තරඟ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම සිදු කරනු ලැබුවා. ඒ අයදුම්පත් කැඳවීම අනුව 2026 වර්ෂයේ මාර්තු මාසයේදී තමයි මේ තරඟ විභාගය පැවතියේ. තරඟ විභාගයේ ප්‍රතිඵල අගෝස්තු මාසයේ නිකුත් වුණා. ඒ ප්‍රතිඵල මත තමයි මේ සම්මුඛ පරීක්ෂණයට කැඳවිලා තියෙන්නේ. ග්‍රාමීයධාරී සේවා ව්‍යවස්ථාව හඳුන්වා දීමෙන් පස්සේ ඒ සේවා ව්‍යවස්ථාවේ යටතේ පැවැත්වෙන පළවෙනි බඳවා ගැනීමේ තරඟ විභාගය ප්‍රතිඵල අනුව තමයි මේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන්නේ. එතකොට මේ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවලා තියෙනවා බඳවා ගැනීමට අපේක්ෂා කරන පුරප්පාඩු සංඛ්‍යාව වගේ දෙගුණයක සංඛ්‍යාවක් 3200කට ආසන්න විභාගයෙන් සමත් වුණු අපේක්ෂකයන් සංඛ්‍යාවක් අපි පිරවීමට බලාපොරොත්තු වෙන පුරප්පාඩු සංඛ්‍යාව 1605ක් අපේක්ෂකයන්ගේ තියෙන බාහිර කුසලතා නායකත්ව හැකියාවන් ඒ සම්බන්ධිත ඉදිරිපත් වෙන කරුණුත් ඒ මූලික සුසුකම් සපුරලා තියෙනවනම් ඒ අනුව සමග පරීක්ෂණයේදී ලබා ගන්නා ලකුණු අනුව ලැබෙන කුසලතාවයේ අනුව තමයි අපි බඳවා ගැනීම ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ මට්ටමින් බඳවා ගැනීම සිදු කරනු
9: ලබන්නේ.
2: 2023 වසරේ සිට මේ දක්වා ඊශ්‍රල ප්‍රහාරයන්ගෙන් ලෙබරනේ 9000කට ආසන සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ලෙබරනේ සෞඛ්‍යලධාරීන් පවසන්නේ පසුගිය වසර තුරේදී එල්ල වූ ප්‍රහාරවලින් මේ ගියේ සමස්ත සංඛ්‍යාව 8900ක් බවයි. 30600කට ආසන සංඛ්‍යාවක් තෝල් ලබා ඇති බවද සඳහන්. ඊශ්‍රායලයේ ලෙබරනේට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ 2023 වසරේ ඔක්තෝබර් මාසයේදී. ප්‍රහාර හේතුවෙන් 3,60,000ක පමණ පිරිසක් අවතෙන්ව සිටින බවයි ජගත් සංවිධානයේ සරණාගත ඒජන්සිය සඳහන් කළේ. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සවසහේදීට.
9: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
10: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
11: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව සතියක ලක්හඬ
1: හවස 4:04යි.

0: සතුටින් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
1: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්, පළතරණ පොල් වගාවට හා අවුරුදු තුනක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්, ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්, දුරකථනාංක 01 1 286 1 01 1 286 11, ෂණික ඇමතුම් 19,600.

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
3: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ. දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ.
4: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා. විකුණන ලොල්ලුන සැමට දැන් දීමයි.
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

දවස හතරයි විනාඩි 16යි වෙලාව. ඉතින් අද ඉරිද දවස නේද? මොකද වෙන්නේ? අද සැප්තැම්බර් මාසේ අද ඉරින් මම තනියම ඉන්නේනේ. සතිය දවස් පහේම ඔන්න තව එක්කෙනෙක් ඉන්න. අද ඉතින් ඔන්න තනියම ඇවිල්ලා තියෙනවා වෙනද වගේම. තනිකම හොඳයි නේද? තනිකම හොඳ වුණාට ආටුවම තනියෙන් ඉන්න දෙන්නේ. ඔන්න මං ඇවිල්ලා ඉන්නේ. ඉතින් ආටේ මටේ පුළුවන් ලස්සන සින්දු ගොඩාක් අහන්න. ඉතින් අද සැප්තැම්බර් මාසේ 6 වෙනිදා නේද? අපි ඔන්න දන්නේම නැතුව අලුත් මාසෙකට ඇවිල්ලා තියෙන්නේ නේද? මේ මාසේ පළවෙනි ඉරිදා තමයි අර දවස. ඉතින් ඔයාට මට ගොඩාක් දේවල් දිනව කතා කරන්න නේද? ඉතින් මේ මාසේ පටන් ගන්නකොට මාගේ ජීවිතේ අලුත් plans ඇති. ඉතින් අලුත් විදිහට පටන් ගන්න හිතාගෙන ඉතින් මේ මාසේ වැඩ ටික plan කරගන්න ඇති. ඒ හැම ප්‍රාර්ථනාවක්ම හැම plan එකක් මේ විදිහටම ඔයාට සාර්ථක කරගන්න පුළුවන් වෙන්න ඕනි හාද? ඉතින් කතා බහ කරමු නේ අපි දෙන්න. ඉතින් හවස 4:30 පිහු වෙනකන් ඉඳමු මේ පැත්තේ. ආඩ පුළුවන් මේ පැත්තට එන්න, ආදරේ බෙදා ගන්න, ආදරෙන් කතා කරන්න. මේ ඕන දෙයකට 0703 93 5 93 7 0703 93 5 93 7 මේ කියන ෆෝන් නම්බර් එකට ඉක්මනට මැසේජ් එකක් එවන්න. යෂිනෝ මේ පැත්තෙන් ඔයා එනකම් බලාගෙන ඉක්මනට එන්න. හවස 4:17.

0: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලකන මොවලින් ඒසල්
2: සම අනුග්‍රහය.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: යුත්තගේෙන් නොයාගේ ෆියචේකට ප්ලස් පයින්් එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම.
5: ඇසු දැවිල්ලද දියවැඩියාව බ්ලෝකෝමැනි රෝගනිසා පෙනම දුරුවල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබාගන්න රජී අනමත ලෙන්ස්ටික් අයිකෑරෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකෑරෝහල මත්තරමුල්ල දුරකතනාංක 0700 478 478
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩි මලුතරයිය. NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලාගන්න.
7: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයින් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වාදීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 767 679 579.
8: වේගයෙන් නැගී සිටින රටක් ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1% වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
9: අපේ ආණ්ඩුව වසර 2යි රටට සුබයි.

0: ಸತತ ವಾಗ ಕಿಯನ ರೇಡಿಯೋ ಸತ್ಯಾಗ ಲಖಂಡ
1: හවසහතර විනාඩි 26 වෙලාව ඔයාලට මේ පැත්තට එන්න පුළුවන් ලස්සන සිද්ධාක් තියෙනවා ඔයාට අහන්න දෙන්න මම ලෑස්ති කරගෙන ඉතින් පරක්කු වෙන්න නැතුව ඉක්මනට මේ පැත්තට එන්න FM 93.5 FM 93.7 බින්දුවේ 7.3 93.5 93.7 මේ BNS ලගේ ලස්සන සිද්ධාක්

0: சத்தியாக லக்கான
1: பாதித் சந்தோஷ் பிஎன்எஸ் එතනගේ ලස්සන සින්දුවක් අහලා තමයි අපි මේ පැත්තට ආවේ. හවස 4 විනාඩි 31යි වෙලාව. ජීවිතේ කොහොමද? සතුටින් ඉන්නවද මේ අලුත් මාසෙ පටන් ගත්තට පස්සේ? අපිට දැන් ජීවිතේ එක එක කාලවලදී එක එක මිනිස්සු හම්බ වෙනවනේ නේද? අපි චූටි කාලේ ඉතින් ඔන්න අම්මගේ පිරී පස්සෙන් ඉඳලා ටික ටික අම්මත් එක්ක දන්නේම නැතුව අම්මව මගේ හැරෙනවා, පවුලේ අයව මගේ හැරෙනවා. අපි ලොකු තැන් වල ඉන්නවා. සමහරක් වෙලාවට අපිට ඉගෙන ගන්නකොට ගෙදරින් මගේ හැරලා ඉන්න වෙනවා. එතකොට මේ දේවල් එක රසවත් එක මේ ගෙදර අය මගේ හැරෙනවා. මේවත් එක්ක සමහරක් වෙලාවට අපිට හිතෙනවා මොකද්ද මේ ජීවිතය කියලා නේ. සමහරක් වෙලාවට අතරතුරදී අපිට හම්බ වෙනවනේ සමහර මිනිස්සු. ඒ මිනිස්සු සමහරක් වෙලාවට අපිට හිතෙන්න පුළුවන් අපේ ජීවිතේම ළඟින්ම ඉන්න අයද කියලා. නෑ, සමහරක් වෙලාවට ඒගොල්ලෝ කියන වචනවලින් ඒ හැසිරෙන විදිහෙන් අපිට තේරෙනවා මේගොල්ලෝ ඇත්තටම අපි ගෙදර අය වගේම අපි ළඟින්ම ඉන්න අය නෙවෙයි කියලා. අපේ ජීවිතේ චූටි කාලේ අපි හිතන් ඉන්න කිසි ප්‍රශ්නයක් නෑ අපිට ජීවිත කාලෙම මේ විදිහට ඉන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ටික ටික අපි ලොකු වෙනකොට දන්නවා, හැබැයි මේ තියෙන කාල විදිහටම ඉස්සරහට ලොකු වෙනකොට මේ කියන තත්ත්වෙම නැති වෙනවා කියලා නේද? ජීවිතේ දුෂ්කර්ම කාර්තු පහු කරේ තනියම නේද? ඉතින් ජීවිතේ ලස්සනම දවසුත් තනියම ගෙවන්න ඔයාට බැරි නෑ නේද? සමහරක් වෙලාවට අපි හිතනවා මේ අය මේ විදිහටම අපිත් එක්ක ඉඳී කියලා. හැම නෑ. සමහරක් වෙලාවට සමහර කියන වචන වලින් ඔයාගේ හිත බින්දෝඩම රිදෙන්න පුළුවන් නේ. බලාපොරොත්තු වෙන දේවල් ඒ විදිහටම නොවෙන්න පුළුවන්. ඉතින් හයිය හිතක් තියෙනකොට ඔයාට මේ හැමදේම දරා ගන්න පුළුවන් නේ. ඉතින් හයිය හිත තියෙන කෙල්ල කොල්ල ටිකක බලන්න එන්න මේ පැත්තට. මේ අලුත් මාසේ සැප්තැම්බර් මාසේ 6 වෙනිදා ඔයාට පුළුවන් ලක්කන සත්‍යන්තය අහගෙන ඉන්න මාත් එක්ක යශින්නවා හවස 6:30 වෙනකම්. ඉතින් ඒ විදිහට ආදරේ විඳා ගන්න, ආදරෙන් කතා කරපු අය, මැසේජ් කරපු අය ගොඩාක් ඉන්නවා. එයා ඒ අයව එකතු කරගන්න තමයි මේ හදන්නේ. මුලින්ම මට මැසේජ් දාපු කෙනෙක් ඉන්නවා. අපිවත් සින්දුවකට එකතු කරගන්න මාකන්දරින් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. ලෙයාෂෝ ඉන්නවා, නදීරා, මහේෂ් ඉන්නවා, මොක්ෂෝ, ඒ වගේම සනේතෝ, තුෂාරි, අයරාංගනි, මේ හැමෝම එකතු කරගන්න කියලා තිනවා ලස්සන සින්දුවක් අහන්න. ඉතින් හැමෝම එකතු කරගෙන අපි ඉලක්කන සතියන් තිංගහමු නේද ලස්සන සින්දුවක්. ලස්සන දවසක් වේවා කියලා තිනවා. අර ලස්සනම ලස්සන දවසක වෙන ඕනි. අද ලස්සන සින්දුවන් අපිවත් එකතු කරගන්න කියලා තිනවා. දොර දෙනා මෙත්සදී යමන්දී ඉන්න ඔබවහගෙන, ඔය වගේම හේමන්ත සිල්වා, අම්මා, අයියා, නිමල් තිලකසිරි, සුදුවක්ක ඉන්නවා, මනෝහරි ප්‍රනාන්දු, අනෝමක්ක තින අපිවහගෙන, ප්‍රභානාංග ඉන්නවා. ඒ විතරක් නෙමෙයි, ගෞමිණී අයියත් ඉන්නවා. මට මැසේජ් එක දැම්මේ කවුද දන්නවද? දඩම් ගසලන්නේ ඉඳලා මැණිකේ තමයි මට මැසේජ් එක දැම්මේ. හරි, ආදරෙන් ඔයාව එකතු කරගන්නම්. ඊළඟ ලස්සන සින්දු අහන්න. මොකද කරන්නේ මේ වෙලාවේ? රස තේකක් බොන ගමන් ඉන්නේ. ඉරිද කියලා කියන්නේ පොඩ්ඩක් නිදහසේ මූඩ් එක ෆික්ස් කරගන්න තියෙන වෙලාව. මොකද හෙට ඉඳලා ආපහු වැඩ ටික පටන් ගන්න තියෙනවා නේද? ඉතින් වැඩ කරන්න කලින් පොඩ්ඩක් රිලැක්ස් වෙන්න මේ පැත්තට නමතක කරන්න එපා. හෙලෝ හෙලෝ කියලා තියෙන ආයෂ් වැනික කියලා කොහොමද අහලා තියෙනවා. මම ගොඩාක් හොඳින් ඉන්නවා. දෙලිනි, ඉතින් ආව ආදරයෙන් එකතු කරගන්න ඊළඟ සින්දුවට. අක්කියෝ, අද මගේ චූටි මැණික පහන්වගේ උපන්දිනේ. චූටි පහන්වි, ඔයාට සුබම සුබ උපන්දිනය කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එයාගේ අම්මා, තාත්තා, අයියා, අක්කා, ඒ වගේම ආච්චි, සීයා, මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා ලස්සන සින්දුවක් අහන්න. දිල් තමයි මට මැසේජ් එක දැම්මේ. ඉතින් ඒ විශ්යකත් එක්ක අපි යමු. තව මැසේජ් එකක් කියවන්න. අලව්ව පැත්තරේ යන තමයි හැදුවේ. අලව්වෙන් මඩවල ප්‍රියන්ති අපි වහගෙන ඉන්නවා සද්දටම. බොහොම ස්තුතියි සද්දටම මා වහගෙන ඉන්නවට. ඉතින් අපිවත් ලස්සන සින්දුකට එකතු කරගන්න කියලා තිනවා. මහත්ය සම්පත්තිනෝ, පුතා චොමි දූදු මන්දි, එවගේම තාත බණ්ඩාරු, අම්ම පේමාවති, නංගි සුදීප, නංගිගේ පුතා දහම්ස, දුව ඖෂධි, මහමත් එකතු කරගෙන මේ වෙලාවෙ ලක්කන්න අහන හැමෝමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහම කියලා තිනවා. අර ඉස්සල මං කිව්වනේ ජීවිතේ අපිට එක එක මිනිස්සු හම් වෙනවා කියලා. එහෙම හම්බුණ කෙනෙක් කියලා දින දොහා හරි ආඩම්බරයි කියලා. එහෙම කියන එකව බලන් ඉන්න මේ පැත්තට.

0: රටට වග කියන රේඩියෝ.
1: වීඩියෝ ක්‍රීඩාවක්සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.
2: වැඩියෙන් දෙනව නම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතුදින එළිය කරයි.

0: சத்தியாக லக்கான
1: සත්‍යාග ලක්කන හගෙන ඉන්න වෙලාව හවස 4 වෙනාඩි 41 මේ හින්දි සින්දුව හන්න කලින් මම එකතු කර ගන්නවා ලස්සන ගීතයකට එකතු කර ගන්න කියලා මට මැසේජ් එකක් දාලා තින අලව්වේ අලව්වෙන් මැසේජ් එක මට දාලා තින කැකුලාවල ඉඳලා මම හගෙන ඉන්න සොනිලා වෙන්න ඕනේ එකතු කර ගන්න කියලා තින තඹුරා කුමාරියවත් එකතු කර ගන්නම් ඊළඟ ලස්සන හින්දි සින්දුවට සත්‍යාග ලක්කන හගෙන ඉන්නවා කියලා තින වසන්තා කුමාරි ඔයාවත් එකතු කරගෙන අපි හමු මේ ලස්සන හින්දි සින්දුව.

0: පහයි සවස 4 විනාඩි 45යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි. සතියක ලකඳ
0: එකපාරට 5:45 වුණේ කොහොමද කියලානේ. චුට්ටක් මට ඇස් පෙනීමේ දුර්වලතාවයක් තියෙනවා. එක 4 ඉලක්කම 5 ඉලක්කම වගේ දැක්ක. ඊට පස්සේ මාත් කල්පනා කරා මේව වෙන්න පුළුවන්ද කියලා. නෑ නෑ නෑ, හවස 4 විනාඩි 46යි දැන් වෙනව. මට හොඳට ඇස් දෙක පේනවා. හරි, ඉතින් මම හගෙන ඉන්නවනේ සද්දටුම. මට වේන කෝල්ස් වලින් මේ ආදරේ විද්දටුම දැනෙනවා. අපේ ජීවිතවලට ඒ සමහරක් වෙලාවට අපි හැබැයින් දැකලා නැහැනේ. හැබැයින් දැකලා නැති වුණාට අපි මේ කතා කරන දේවල් එක්ක ඔගොල්ලොත් එක්ක ඉන්න විදිහත් එක්ක අපිට ගොඩාක් ආදරය කරන ශ්‍රාවක පිරිසක් ඉන්නවා කියලා තේරෙනවා. ඉතින් මේ කතා කරනකොට සමහර වචන එක්ක ඒ සතුටට සමහර වචන කියාගන්න බැරි තරම් සමහරක් වෙලාවට මටම පුදුමයි මේ තරම් අපිට ආදරේ කරන අය ඉන්නවද කියලා. ඉතින් බොහොම ස්තුතියි මේ තරමටම අපිත් එක්ක ආදරෙන් ළඟින් පරිස්සමට ඉන්නවට. දර්ශනී, ඔයා නේද මේ තරමට ආදරෙන් මට කතා කරේ. ඉතින් ඔන්න ගොඩාක් වෙලා කතා කර බොහොම ස්තුතියි. ආව එකතු කරගන්න කලතුරේ ඉඳලා තමයි අපි වහගෙන ඉන්නේ. ඉතින් වොයිස් එකට ආදරේ කරන තවත් එක්කෙනෙක් ඔයා කලතුරේ ඉඳලා මාට අහගෙන ඉන්නවා කියලා කිව්ව උදේ 5ට කිව්ව රේඩියෝ එක ඔන් කරන්නේ. නිවුරන් අමය වෙනකවම අපි වහගෙන ඉන්න. ඉතින් ඔය විදිහටම දිගටම අපිත් එක්ක ඉන්න මේ විදිහටම. එවාගේම මොරගහේනේ අයිය කෙනෙක් එකතු කරගන්නේ කොහොමද ලක්කන ලස්සන සින්දුවක් ගහන්න. ඔය දෙන්නමත් එකතු කරගෙන අපිට පුළුවන් ලක්සන සින්දුවක් ගහන්න. ඊට පස්සේ යන්න හිතුනා නාන්න ගල්නෑව පැත්තට. ගල්නෑව ඉඳලා අපි වහගෙන ඉන්න ශාන්ත නාරායන ඔයාව එකතු කරගන්න ඕනේ. දැන් රට හිටිය කිව්ව කලින් රටේ ඉඳලා දැන් ඔන්න නිවාඩුවකට පෙන්නෝනේ ලංකාවට ඇවිල්ලා තියෙන. ඉතින් ලංකාවට ආවට පස්සේ රේඩියෝ එක අහන්න පටන් ගත්තා කියලා කිව්වා. ඉතින් ලක්කන තමයි අහනවා කියලා කිව්වේ. බොහොම ස්තුතියි මේ විදිහටම අපිත් එක්ක දිගටම ඉන්න. ලස්සන සින්දු ටිකක් ආට අහන්න දෙන්නම්. ඉතින් වැඩ කරනකම පාළුව මහන්සි නැති වෙන. ඉතින් ආඩ පුළුවන් ලක්කන ළඟින්ම තියාගන්න. නෝමල් මැසේජස් සේවපු කට්ටියව තමයි මේ එකතු කරගන්න හදන්නේ. අපිවත් හොඳ සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. ඇහැලිය ගොඩින් තමයි තුසරෝ මැසේජ් එක දාලා තියෙන්නේ. අම්ම ඉන්නවා, සිරියාවති වගේම නංගි, චමිලා ඉන්නවා, පුතා බොමි දූ ඉන්නවා, තුෂාත් තුසාරා වෙන්නෝනේ. ඉතින් ආව එකතු කරගන්නම් ඊළඟ ලස්සන සින්දුවට. ලස්සන සින්දුවක් දෙන්න කියලා තින අලව පැත්තට තමයි යන්න හදන්නේ. ටෙක්නෝවලින් මැසේජ් එක දාලා තිනේ රත්න, ඔයාව එකතු කරගන්නම්. සදියක ලක්කන අගෙන ඉන්නවා කියලා තිනවා වසන්තා, ඔයාවත් එකතු කරගන්නම්. ගම්පොලේ ඉඳලා තොපයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. පියමු WhatsApp එක පැත්තට 0703935937 මේකේ ෆෝන් නම්බර් එකට ඔයි මනට මැසේජ් එකක් එවන්න. ඔන්නේ තින් ඔය පරක්කු වෙලා මැසේජ් එකක් එවලා මං නම කිව්වේ නෑයි කියලා මාත් එක්ක ප්‍රශ්නයක් ඇති කරගන්න බෑ හාද? සම සන්ධ්‍යාවක් ක්‍රෂ් ගර්ල් කියලා තියෙනවා. ඔන්න මාත් වැඩ පටන් ගත්තා. ආ නෑ නෑ නෑ, ඔන්න මම වැඩ ටික පැත්තක දීලා ආවා මාව අහන්න කියලා තිනෝ. බොහොම ස්තුතියි ප්‍රියංකා. අම්මා කලින් හිටියේ හරි. එයාගේ අම්මා කලින් ඉඳලා දින නංගිලාගේ ගෙදර. දැන් අපේ ගෙදර එක ගෙදර ඇවිල්ලා තියෙනවා. ඉතින් එයා ආදරෙන් අම්මව බලා ගන්නවා කියලා තිනවා. ඉතින් එහෙම තමයි දුවලා ඉන්න ඕනේ නේද? එක ගෙදරක දැන් වයසට ගියාම අම්මලා හැමෝම ඔන්න එක දුව එක ගෙදර මාසයක් විතර ඉන්න. ඊට පස්සේ ඔන්න හිටිය ඇටි කියලා හිතලා ඔන්න නම් පොඩි එක්කෙනාගේ ගෙදර යනවා. ඊට පස්සේ එහෙත් ඉඳලා ඇටි වෙලා අන්න ආපහු ලොකු දුවගේ ගෙදර යනවා. එහෙම තමයි තින්නේ දම්මලා. ඉතින් හැමෝ ගාවම ඉන්නෝනේ, දරුවෝ ඔක්කොම ගාවේ ඉන්නෝනේ. එතකොට තමයි සතුටින් ඉන්න පුළුවන් නේද ප්‍රියංකා? ගියාගේ ආදරණීය අම්මවයි ෆැමිලි එකේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. අයාටත් පුළුවන් ආදරය කරන මේ කට්ටියව එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න මේ පැත්තට එන්න. ඉතින් ලස්සනට ඉන්නකට අපි මොකද ලස්සන සින්දුවක් අහන්න යතු ඉන්නේ? ෂනෝත්‍රගේ ලස්සන සින්දුවක් තමයි මේ තින්නේ ප්‍රියේ. අපි අහලා මුද ප්‍රියේ. හවස 4 විනාඩි 50යි.

වලවසෝස් පහයි. ඔයාලගේ බොඩි මීනෙත් මිසිස් පෙරේරා කෙනෙක්ද? අපිට කතා කරන්න පුළුවන් මේ අලුත් දෙවෙනි පය තමයි මේ විදිහට පටන් අරගෙන තියෙන්නේ. ඔයා මේ පැතර ඉක්මනට 0.7.93 93.5 93.7ට ඉක්මනට මැසේජ් එකක් එවන්න.

0: சத்தியாக லக்கண்ட
1: සුභහයි විනාඩියටයි වෙලාව මේ තමයි ඔයාගේ මගේ දෙවැනි පැයෝ මේ විදිහට පටන් ගන්න. ඔයාට පුළුවන් මේ පැත්තට එන්න ලස්සන සින්දුකට ඇක් ගහන්න. ඔයා කැමති කෙනෙක්ව එකතු කරගන්න මේ ආන දෙයක් බලමන් හවස 6:30 වෙනකම්ම. ඉතින් තරකු වෙන්න නැතුව මේ පැත්තට එන්න. ශෂිකා නිසංසලාගේ ලස්සන සින්දුක විහලාවේ හුස්මත් තරමටවත් දුරෙන් ඉන්න බෑ කියලා. එහෙම ඉන්නවද මේ ලෝකේ? ඉන්නවනම් කියන්න බලන්න. ඒ වගේ වැඩක් නෑ නේ දනි ලස්සන සින්දුවක්නේ අපි ඇහුවේ. ඕ සින්දුවෙන් පස්සේ වගේ තුවා යන්න ලක්කඳ මා වහගෙන ඉන්නේ කවුද කියලා බලන්න FM 93.5 FM 93.7 සද්දරම ලක්කනාගෙන ඉන්නවා මේ වෙලාවේ. හවස් වරුව කවදාවත් මිස් කරන්න එපා. ආදරෙන් අහගෙන ඉන්නේ ඇගේ මිහිරිවස්. මේ කෙල්ලව නොදකින්න අපි කුමටද මේ ඇස්? රසික ලොවට පැයු සඳ ඔබයි අපේ යශ්. හනේ සින්දු එලස්සන හරි ලස්සන පද පැලි හතරක් හරි ලස්සනට අමුණ නම් මේ පැත්තට වෙලා තියෙනවා. ජගත් රෝහණුවව ආදරෙන් එකතු කරගන්නවා. ලස්සනම ලස්සන ආදරේ පිරුණු සින්දුවක් ඕනි කියලා තියෙන. ඉතින් ඔහොම කිව්වහම කොහොමද ඉතින් ලස්සන සින්දුවක් නදීන්නේ නේද? අකිමාතහගෙන ඉන්න වා කියලා තිනවද? කලවල් දෙලියේ අමාෂා උමන්දි තමයි මාව ආගෙන ඉන්නේ. අමාෂා ආව එකතු කරගන්න හරිම ආදරෙන්. ලස්සන ආදරණීය දවසක් ඔබට කියලා තියෙන මේ වරත ආදරණීය දවසක් වෙන්โดනේ. මාදලේ රම්මුතුගම ඉන්න තමයි මාව ආගෙන ඉන්නේ. එෂ්මී කොටුවේ ගෙදර ආව එකතු කරගන්න ලස්සන සින්දුවක් අහන්න. අනුවත් එකතු කරගන්නකෝ කියලා තියෙනවා. ඉනෝකා තමයි කණ්ඩලෙ මිදල මැසේජ් එකක් මට දාලා තියෙන්නේ. එයාගේ ඒ පුංචි කඩේ ඉඳලා තමයි අපි වහගෙන ඉන්නේ. මට තවසේ දවසක ඇවිල්ලා යන්න. ඉතින් ආව එකතු කරගන්න කඩේ සද්දරම ලක්කන දාලා තියන්න. එතකොට බලයි කාගිට මේ ලස්සන කටහඬක් ඇහෙන්නේ කියලා. එහෙම දිනවක. එතකොට ආඩුල ලස්සන සින්දුවක් අහන්න දෙන්න අපිව කඩේට එනකොට. ඉතින් කඩේ වැඩ කයි ගහන නැමිලනේ. කඩේට ඇවිල්ලා එකපාර යන්නේ නැණි කත්ටි. එතකොට ලස්සන සින්දුවක් කියන සද්දේ වැඩි කරලා තියාගෙන ඉන්නෝ. අරත් බලන් FM 93.5 93.7 මේ විදිහට ලස්සන සින්දුවහන මේ පැත්තට එන. ඒ විතරක් නෙමෙයි අද ඉතින් වීකෙන්ඩ් එකනේ නේද? වීකෙන්ඩ් එක කියලා කියන්නේ සතුටින් ඉන්න දවස. සතුටින් ඉන්න දවසක් වගේම සතුටින් ඉන්න වෙලාවක් නේද? ඉතින් තාම චුටි වෙලාවක් ඉන්නේ රා වෙනවා. ඊට පස්සේ රාට කැම්ප ටිකක් හදන්න ඕනේ. හෙට දවසේ වැරඩි ක්ලාස්ටි කරගන්න ඕනේ. එම නැත්තම් හෙට වෙන කැම්ප ටික ක්ලාස්ටි කරගන්න ඕනේ. මේ හැමදේම ඉතින් අද දවසේ තමයි ඉතින් කරගන්න තියෙන්නේ. අවුව ටිකක් පායපු ගමන් ඉතින් රෙදි ටික හොදලා ගෙදර පුරාම වනලා තියෙන්නේ. ඉතින් එහෙම තමයි ඉතින් ඉරිදා කියලා කියන්නේ. ගෙදර වැඩ ටික කරගන්න තියෙන වෙලාව, රසකෑමක් හදන්න තියෙන වෙලාව, කාදරේ බෙදා ගන්න තියෙන වෙලාව. ඉතින් මේ ගමම ඔයාලට පුළුවන් මේ පැත්තට එන ලස්සන සින්දුවක් අහන්න. හවස 5 වෙනාඩිය කළා 6.

0: FM 93.7 Lakhana Radio ITN
1: Mamanande Manam relax
2: అనమ్మనంగా వదువునా లేదు మీ ఎక్స్పర్ట్ హరియడం హరిని
3: ఓనము సంధి వేదన వకట ప్రబలము విద్యానుకూల విసనము ఓతుశీల్ యాక్టివ్ ప్లస్
4: వెడియన్ దినవనం ఎయి అడువెన్ గాన్ని ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.

0: විදේශ ව්‍යාපාර ලොකු ආර්ථිකයකට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දවසර තුල ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
1: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: සවස 5 විනාඩි 10යි.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරු තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
4: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN.

0: ගතට වග කියන රේඩියෝ.
1: ඔය වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ.

0: ഇടവിട്ട് ഹിനാ ബേബി സിന്ധു ആണ് ഇവി ഡ്രൈവിംഗ് ചം ആൻഡ് ചാരു
1: സതിയെ ദിനവല സമസ ഹതരട
0: സമ അനുഗ്രഹായ
1: മാർക്സ്മൻ സമൂഹ വ്യാപാരി വിതുങ്കേൻ വബിതാഹരന ദ നവനിമാവകിൻ എന്ന ഡോമാസ് വാൻട്രി വികെടി മിയന്ത്രക സാദംബർ ഹിമികരുവക വണ്ണ അതുമാമ തന്ന 01177579
0: സഹയോഗീത അനുഗ്രഹായ රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනු දෙනුවයි රත්තරන්. පල්ලිය ගුරුගේ රන් අය.
2: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කෙරේ. දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
3: ඇසේසු දැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
4: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් youth එකටම set වෙන banking partner RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම

0: තිබී හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLB හදහන ඔබත් අදම NLB හදහන බලාගන්න.
1: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.

0: பிரதத்தை வாக கியன ரேடியோ சத்தியாக லக்கண
1: சசு பஹை வினாடி 24 ஹே.

0: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්
1: සෞසුපහයි විනාඩි 36.

0: Olympian hatali he alut me tampa te avo
1: Lakhanda Radio ITN Satyaga Lakhanda
2: ලස්සන සින්දුවක් තියෙන හන්න ඉතින් ලස්සන සින්දුවක් අහන්න ලස්සන හිතක් තියෙන කෙනෙකු එකතු කරගන්න ඔයාට පුළුවන් මේ පැත්තට එන්න FM 93.5 න් 93.7 න් මාව අහගෙන ඉන්න පුළුවන් තව හරියටම පැයක් වගේ තමයි තියෙන්නේ ඉතින් පරක්කු වෙන්න නැතුව මේ පැත්තට එන්න 07.03 93.5 93.7 මේකේ ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් තියන්නත් අමතක කරන්න එපා ඒ විදිහට මේ පැත්තට ආපු කෙනෙක් ඉන්නවා ගිනිගත් එනිසා නුවව එකතු කරගන්න මේ ලස්සන සින්දුවට ඒ වගේම නුවරින් සංජීව කතා කරලා යාවත් එකතු කරගන්න කියලා ආ මේ කියන යාළුවෝ සෙට් එකමත් එකතු කරගෙන මේ අහන සින්දුව මගෙන් ඔයා

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Inil bihad hana, Lankawe vedima tagi dena tagi avastha vedimalutraya. Inil bihad hana, obat adama inil bihad hana balaganna.
2: Mama nan dem maram relax.
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
5: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් tempතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ tempතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව එතුදින එළිය කරයි
6: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
7: ලක්හඬ Golden Voice
8: අපි සොයන්නේ නුඹේ හඬයි
6: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා

0: சத்தியாக லக்கண்ட
1: සුපහයි විනාඩි 40 වෙලාව ආරවල ලස්සන සින්දහන ඔබ පැත්තරේම දැන් ඔන්න හෙට ගෝල්ඩන් වොයිස් තරගය පටන් ගන්නවානේ හෙට තුන්වැනි දවස. ඉතින් ආගේ ආදරණීයම් දෙන්න පුළුවන් හෙට තනග වදින්න. ඉතින් ඒගොල්ලන්ට සපෝට් එකක් දෙන්න ලෑස්ති වෙලා ඉන්න හෙට 12 දෙනෙක් ඉන්නවා ලකන ගෝල්ඩන් වොයිස් වේදිකාවේ තරග කරන්න කරට කර තරගයක් තියෙනවා අනිවාර්යයෙන්ම. ඒක බලන්න ලෑස්ති වෙලා ඉන්න. අපි මේ ගැන කතා කරමු මේ සින්දුවෙන් පස්සේ. මැසේජ් එකක් තිබ්බ නැත්තම් ඉක්මනට මැසේජ් එකකුත් තියන්න 0703 93 5 93 7.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: අපේ ආණ්ඩුවට වසර දෙකයි රටට සුභයි බුලත් සිංහල වේරුවල ජන හමුවලට මහා ජනකගක්. රොවේෂ් හෙල්ලේ ඉලක්කෙන් ඩයිමන්ඩ් ලීග් තරගවලදීනු පළමු ශ්‍රී ලංකිකයාවේ. සජීව මන්ත්‍රී අජිත් සජීව ප්‍රාදේශීය මන්ත්‍රී හිවිකෙන් විරෝධය. එජාපේ සිරිකොතදී 80 සමරයි. ග්ලැසිර් වෙල් නවයක් ගැන ඉන්දියාවෙන් අනතුරු ඇගවීම.
2: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

හයි විනාඩි 48 මේ අන්තිම පැය තමයි පටන් අරගෙන තියෙන්නේ. ඉක්මනට එන්න මේ පැත්තට තව චුටි වෙලාවයි මම ඉන්නේ. 0703 93 5 93 7 ට ඔ මැසේජ් එකක් එවන්න.

0: ලබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
2: ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝම වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: සුපිලිපන් රටක්. පසුගිය දවසර තුළදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයින්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනුවෙමින් දඩුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
5: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.

සතියක ලක්හඩ. සතියගේ ලක්කන හැගෙනින්න්නකොට යා සද්ද අඩිකරෙන ලක්කන හැගෙනින් වනේද. මන්දන්නවානේ තිංගවාගැන අනු පහයි දශම පහෙන් අනුතුන දශම හතෙන් වාම හැගෙනින්දිකම ගාට පුළුවන් යා කැමති සින්දුවක් මේ පැත්තට කියන්න. ඇයට මටයි පුළුවන් ඒ ලස්සන සින්දුවහන්න හැම නැත්තු ගෝ කැම්බති කෙනෙක් එකතු කරගෙන ඒ සින්දුවහන්නත් පුළුවන්. හව ඉතින් චූටි වෙලාවයි තියෙන්නේ. පරක්කු වෙන්න ඇතුවෝ මේ පැත්තර ඉක්මනට එන්න හවස 6:30ට කලින්. දැන් මං ඉස්සෙල්ලා කිව්වනේ ලක්කන ගෝල්ඩන් වොයිස් තරගය ගැන. ඔන්න හෙට දවල් එකේ ඉඳලා රේඩියෝ එකට කන තියාගෙන ඉන්නෝ. කවුද අද සිං කරන්නේ කියලා දැනගන්න පුළුවන්. ඒ වගේම හෙටයි බදාදයි ඒ දවස් දෙකේ මේ විදිහට ප්ලේ වෙනම ඕගොල්ලෝ කියපු සින්දු. ඉතින් ඔයාට සිකුරාදා දවසේ තමයි දැනගන්න පුළුවන් වෙන්නේ කවුද හරියටම දෙවෙනි වටේට සිලෙක්ට් වෙන්නේ කියලා. දැන් ලක්කන ඔෆිෂියල් ෆේස්බුක් එක පැත්තට ගියොත් එහෙම ලක්කන ගෝල්ඩන් වොයිස්ම තමයි දියේ. දැන් ලක්කන ගෝල්ඩන් වොයිස් තනෙකට ආපු අය ඒගොල්ලන්ගේ මොන වගේ කතාද කිව්වේ, ඒගොල්ලන්ගේ මොන වගේ හිතේ සතුටක්ද තියෙන්නේ, මේ වගේ රේඩියෝ එකක පළවෙනි වතාවට තමයි මේ වගේ වැඩක් වෙන්නේ. ඉතින් ඒ ගැන තියෙන අදහස් කොහොමද මේ හැම දෙයක්ම වාට දැනගන්න පුළුවන් ලක්කන ඔෆිෂියල් ෆේස්බුක් පේජ් එක ෆලෝ කරලා තිබ්බොත්. දැන් ඔය ෆලෝ කරලා නැත්නම් ඉක්මනට ගිහිල්ලා ෆලෝ කරන්න. ඉතින් අලුත් අලුත් දේවල් ඔයාලට දැනගන්න පුළුවන් මේ විදිහට දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක. අපි අමුද බලන්න FM එකේ කවුද මේ වෙලාවේ මම අහගෙන ඉන්නේ කියලා ලක්කන සතියන්තේ. මොකද කරන්නේ මේ වෙලාවේ රසක හැම ටිකක් හදනවද නැත්නම් රස තේක ගිහිලා යම පොඩක් රෙස්ට් කරනවද? කොහොම හරි කොමක් නෑ මාව අහගෙන ඉන්න අවසායදී වෙනකම් අභිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්නවා කියලා තියෙනවා. අලවෙන් තමයි ගුණසිරි. ඔයාගේ ෂොපින් අපි වහගෙන ඉන්නවා කියලා තියෙන උපාලි තමයි මට මැසේජ් එක දැම්මේ. කට්ටියව එකතු කරගන්න කියලා තියෙනවා. ඉන්නව නේද පත්මිනි? පත්මිනි ඉන්නවා. අධිපතිතුමා උදේ කුමාරව එකතු කරගන්න කියලා දෙනවා. සොන්තා ඉන්නවා. සමන් ඉන්නවා. අතුල සමිත අපි වහගෙන ඉන්නවා. නිලන්ති එකතු කරගන්න කියලා තියෙනවා. මේ සිල දෙනාම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි තියෙන්නේ. ඉතින් කඩේ සද්දේ ලක්කන දාලා තියන්න. ආගේ කඩේට එන අයද කඩේ ළඟින් යන අයද මේ හැමෝටම අහන්න පුළුවන් ලක්කන. අපි වහගෙන ඉන්න තව කෙනෙක් ඉන්නවා දරණීගල පැත්තේ. අපිව සද්දේම ලක්කන දාලා තියෙනවා කියලා තියෙනවා. ඔයාගේ ෂොප් එකේ මේ වෙලාවේ කඩේ වැඩ කරන අයව දරණීගල සිරු දෙනෝමයි ලක්කන අහන හැමෝමයි එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. ආදරේ ලක්කන කියලා තියෙනවා. කෑගල්ලෙන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. කන් කිරි හෙටුමලේ චන්දිමා පත්තා චන්දිමා ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. ලාලනී රේනු ඒ වගේම සුදු කුවෙටල චන්දි නංගි එකතු කරගන්න කියලා තියෙනවා. ඊළඟට සින්දුවක් අහන්න ඉතාලිය පැත්තර යන්න ඕනේ කියලා හිතන ඔයත් එනවා. දැන් මාත්ගේ ඉතාලිය පැත්තර වුමක් ගන්න. කපිල මුදලිගිය අපි වහගෙන ඉන්නවා මේ වෙලාවේ. විරින්ද සුභාෂී ඒ වගේම පුතල සුන්දනන් නවෝත් සෙනුර මියුරු දුහ ඉන්දීවරු මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙන ලස්සන සින්දුවක් අහන්න. අපි ඔක්කොම එකතු කරගෙන ලක්කන තෝ දීර්ඝායුෂ වේවා කියලා තියෙන ඉතින් ආට සුබ වෙන්න ඕනේ අපි වහගෙන ඉන්නවට. මේ විදිහට ඕනත් පුළුවන් ලස්සන මැසේජ් එකක් මේ පැත්තර තියන්න. ඒ වගේම නෝමල් මැසේජස් එහෙම නැත්නම් WhatsApp එක පැත්තෙන් එන්න පුළුවන්. ජය කලනි කොහලේන ඉඳලා අපි වහගෙන ඉන්නවා. සිංගවර එකතු කරගන්න කියලා දෙන උපාලි චිත්‍රාණි මාධව ඉඳවා කසුන් ඒ වගේම මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. සින්දු ගොඩක් තියෙනවා. මට හිතාගන්න බැහැ ආට මොන සින්දුවද මම අහන්න දෙන්න ඕනි කියලා. ඔයාලට කියලා තියෙනවද ඔයා හරියට ඇපල් මලක්කගේ හරියට ලස්සනයි කියලා. අමරසිරි පිරිස් මහත්මයාගේ ලස්සන සින්දුවක් මම ලෑස්ති කරන් ඉන්නේ. ඔයාට මට පුළුවන් මේ ලස්සන සින්දුව හෙට නිදහසේ අහන්න හවස 6:00 8:00.

0: ලාංකික විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011 6769 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: යුත්තකෙන් ඔයාගේ ෆියුචෙක්ට ප්ලස් පයින්ට එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රැසක් සමගින් යුත්තකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
0: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහර මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අවතන්න 011 6769 579
3: ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
4: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත

0: pratite Vaga Kijene Radio. Satyaga Lakhana.
1: ජයි මාම ඇවිල්ලා ඉන්නවා මේ පැත්තට. ඉතින් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා අදත් වැඩ නේද? කොටව වැඩ කරන තැන සද්දරම ලක්කන දාලා තියෙනවා කියලා දිනවා. ලොකු බස් පුල්ල ඉන්නවා, පොඩි බස් වරුණ, ලක්ෂ්මී මිස් අපි වහගෙන ඉන්නවා, චම්පා මිස් ඉන්නවා. ජය මාම තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. අද විසි ආද වැඩ. අද විසි නිසා චුට්ටක් විතර පරක් වුණා කියලා තියෙනවා මැසේජ් එක වන්. කමක් නැහැ, ඉතින් කොහොම හරි වෙලාවක් වෙන් කරගෙන මම පැත්තට ආවනේ නේද? ඒකම ඇතිනේ. අරතුලක් මේ විදිහට එන්නේ මං හිතලා ඩුබයි පැත්තට යන්න ඕනක කියලා. ඩුබයි වලින් ලක්මාල් මාම හගෙන ඉන්න මේ වෙලාවෙ යාගේ ආදරණීය ගර්ල් ෆ්‍රෙන්ඩ් එකතු කරගන්න කිව්. ඉතින් එදන්නවත් එකතු කරගෙන අපිට පුළුවන් ලස්සන සිද්ධාක් ගන්න. ඒක කලින් අනුරාධපුරේ පැත්තට යන්න ඕනේ. ඒවා එහෙන් ඉන්න මා කවුද දන්නවද කියන්න බලන්න. ඔයා කොහොමද දන්නේ නේද? ඉතින් මට මැසේජ් එකක් එවුව කෙනෙක් සමීතු ආව එකතු කරගන්න ඕනේ. ඔයා අනුරාධපුරේ ගල්නම් විදිහට තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. ඔයාවත් එකතු කරගෙන අපි යමුද ලස්සන සිද්ධාක් ගන්න. නෙලන්න බැරි දුයි. මේ සින්දු හල අපි ඉක්මනටම

0: විශේෂ පොල්ලෙඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොල්ලෙඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011-286-1031 011-286-1011 ශනිගමතුම් 19:06.
1: ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

සවස් 6යි විනාඩි 26යි වෙලාව. එයාට පුළුවන් ඉතින් මේ පැත්තට එන්න. තව චූටි වෙලාවක් තියෙන හැබැයි මේ වෙලාවේ මේ පැත්තට ආපු කෙනෙක් එකතු කරගෙන යන්න තමයි මේ හදන්නේ. අනුෂාව එකතු කරගන්න ඕනේ. දෙවියෝ මිට ඉඳලා තමයි මට මැසේජ් එකක් දාලා තියෙනවාවත් එකතු කරගෙන සමන්ති ඔයවත් එකතු කරගන්න ඕනේ. කලතුරින් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. ඔය දෙන්නව එකතු කරගෙන මම ඇන්දර ගිහිල්ලා එන්නත් මට කියා විතර තියාගන්න. මම යෂ් හෙට උදේ 10 දෙනවා.

0: എൻഎൽപി ഹദ്ഹന ലങ്കാവേ വെടിമ തേകി ദിന തേകി അവസ്ഥ വെടിമലു തരയ എൻഎൽപി ഹദ്ഹന ഒബത് അദമ എൻഎൽപി ഹദ്ഹന ബലാ ഗന്ന
1: youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB youth plus youth එකටම set වෙන banking partner RDB youth plus කිනුවා
2: ප්‍රවෘත්ති සිරස්තල
3: මින් ඉදිරියට කළු රාජ්‍යයකට කිසිදු ඉඩක් නැහැ ජනපති බේරුවලදී මහ ජනගහ අමතමින් කියයි රුමේෂ් හෙල්ලේ ඉලක්කෙන් ඩයමන්ඩ් ලීග් තරගාවලිය දෙනු පළමු ශ්‍රී ලංකිකයා වේ. හෙරොයින් සමග ගිඩියාවියකුත් ජීව උඩත් සමග දෙනෙක් අත්තරංකුවට. සජීව මන්ත්‍රී අජිත් සජීව ප්‍රාදේශීය මන්ත්‍රී හිමිගෙන් විරෝධයක්. එජාපය සිරිකොතදී 80ව සමරයි. 73 වන ලෝක රූ රජින කිරුළ ඩොමිනිකන් ජනරජයේ ජොහෙරි මෝලාට. ග්ලැසියුවිල් නවයක් ගැන ඉන්දියාවෙන් අනතුරු
2: එකවීමක්.
3: ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණිය දේශිකා ඉදිරිවීර. ප්‍රවෘත්ති සංස්කරණය මනෝජ් කොඩ විතාරණ. ද්වීපාශ්වීය සබඳතා තවදුරටත් ශක්තිමත් කළ සාර්ථක භූතාන සංචාරයේ ඩිබකොට අග්‍රභාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය යළි දිවයිනට පැමිණියා. මෙම සංචාරයේදී සමිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවටද එක් වූ අග්‍රභාත්‍යවරිය භූතාන රජතුමා අග්‍රාමාත්‍යවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරිය ඇතුළු එරට ඉහළ පෙළේ නියෝජිතයන් සමග ද්වීපාශ්වීය සාකච්ඡා කිහිපයකටද සහභාගී වුණා. අගෝස්තු 31 වනදා ආරම්භ වූ සංචාරය සැප්තැම්බර් 5 වනදා දක්වා සිදු කෙරුණා. සංචාරය අතරතුර භූතානයේ විශේෂ ස්ථාන රැසක් නැරඹීමටද අග්‍රාමාත්‍යවරිය එක් වුණා. භූතාන අග්‍රාමාත්‍ය කාර්යාලය සහ එක්සත් ජාතික ගේ සංවර්ධන වැඩසටහන සංවිධාන කළ භූතාන නවෝත්පාදන විද්‍යාකාරය පිළිබඳ වැඩසටහනකටද අග්‍රාමාත්‍යවරිය සහභාගී වුණා. නවෝත්පාදන වෛසායිකත්ව සහ තාක්ෂණය උපයෝගී කරගත් රාජ්‍ය පාලන පරිවර්තනයක් තුළින් ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම එම වැඩසටහනේ අරමුණයි. මාතර වෙදබුල්ල ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 214ක් සමග සැකරුවන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ වැටලීමකදී ලද තොරතුරක් මත සිදු කළ වැටලීමේදී සැකරුවන් සතුව තිබී රිපීටර් වර්ගයේ ගිනිඅවයක් T56 ජීවුණ්ඩ 56ක් සහ පිස්තෝල ජීවපතුරුම් 47ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගෙන ඇති සැකරුවන් අවුරුදු 24 සහ 25 යන වයස්වල පසුවද මාතර ප්‍රදේශයේ පදිංචිකරුවන්. මාතර පොලිසියයි වැඩිදුර විමර්ශන සිදු කරන්නේ. මජ්ජා වරම සඳහා කිසිදු සහයක් ලබා නොදෙන ලෙස අගිරතගුරු අතීතුම් මැල්කම් කාදිල රංජිත් හිම්පාණන් ධීවර ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ධීවර බෝට්ටු යොදාකර මේ සිදු කෙරෙන එම ජාවාරම් තුළ විනාශ වන්නේ අපගේ සුන්දර දිවයින බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ. ඒ බේරුවල බණ්ඩාරවත්ත ශුද්ධ වූ ලාස මුනිදුන්ගේ දේවස්ථානයේ පැවති 150 වන ජුබිලි මහා මහෝත්සවයට සහභාගී වෙමින්
4: අවාසනාවන්ත ලෙස අද ලංකාව විනාශ කරන මේ කුඩු මත්ද්‍රව්‍ය වැඩි හරියක් ලංකාව ඇතුළට ගේන්නේ නැව් වලින් බෝට්ටු වලට දාලා බෝට්ටු වලින් තමයි මුහුදු සීමාවල් පන්නලා මේ රටට ගේන්නේ. අපේ තරුණ පරම්පරාව මේ කුඩු වලට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා බොහෝ දෙනෙක් අද විනාශයට පත්වෙමින් පවතී. ශ්‍රී ලංකාව තුළ ඇතිවෙච්ච සමාජය ගිල ගැනීමේ මේ නිදහස් වෙළඳ ආර්ථික ක්‍රමය ලංකාවට හඳුන්වා දුන්නට පස්සේ දූෂණය සහ මේ වගේ ප්‍රතිපත්තියක් නැති මනුස්ස ජීවිතය විනාශ කරලා හරි මුදල් හම්බ කිරීම සඳහා යම් දෙයක් කරන්නට ඕනේ කියන චින්තනය එන්න එන්නම බලගතු වුණා මේ රට තුළ. විශේෂයෙන්ම මේ පාතාලය කියන එක ඉතාමත්ම දරුණු ක්‍රමවේදයක් බවට පත් වෙලා තියෙනවා. සමාජ ව්‍යසනයක් බවට පත් වෙලා තියෙනවා. මේක තුළින් මනුෂ්‍ය වර්ගයා ශීලාචාර අන්දමින් ජීවත් වීම තර්ජනයකට ගොදුරු වෙලා තියෙනවා. මේකේ ප්‍රතිඵලයක් තමයි මේ සමාජයේ ඊටාම කුඩාම දරුවන්ගෙන් පටන් අරන් මේ කුඩු වලට ඇබ්බැහි වීම, මුදල් හම්බ කිරීමේ ව්‍යාපාරයක් ලෙස සමහර ධනවතුන්, සමහර බලවතුන්, ඒ වගේම සමහර පාතාලයේ නායකයන් මේවා මේ ලංකාවට හඳුන්වලා දීලා තියෙනවා. මෙවැනි අය නිසා අද සමාජයේ ලොකු ව්‍යසනයකට ගොදුරු වෙලා තියෙනවා. කරුණා කරලා ඔබගේ බෝට්ටු වලින් ඔය කුඩු මේ පොළවට ගේන එක නතර කරන්න. ඒක මේ සමාජයට කරන වැරැද්දක්. ඒක කරන්න එපා.
3: ප්‍රදේශ කිහිපයක මිලිමීටර 75ට වැඩි තරමක තදවැසි ඇති විය හැකි බව කාලුකුඩ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ අනුව ඌව සහ නැගෙනහිර පළාත්වල එම තත්ත්වයේ පවතින බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. ඊට අමතරව බස්නාහිර සහ සබරකබූ පළාත්වලත් ගාල්ල මෙන්ම මාතර දිස්ත්‍රික්වලත් වැසි ස්වල්පයක් හට ගැනීමේ හැකියාව පවතිනවා. ඉගුරුම් සහිත වැස් සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළන් සහ අකුණු අනතුරු ඔබ කර ගැනීමට අවශ්‍ය පීවර ගන්නා ලෙසයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ. මේ අතර මැදිරිගිරිය ප්‍රදේශයේ පවතින දැඩි ඉන්දියන් තත්ත්වය හේතුවෙන් වැව් සිතියාමත් සමග ගම්මාන රසක ජනතාව පීඩාවට පත්ව තිබෙනවා. එමෙන්ම ගවයින් ඇතුළු සතුන්ටද කෑම සහ ජලය හිඟවීම හේතුවෙන් එම සතුන් විශාල පීඩාවකට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. වේලි කලගුණයත් සමග ජලය සොයා ගම් වදින වන අලින් නිසාද එම ගම්මානවල ජනතාව දැඩි භීතියකට පත්ව සිටිනවා. සියබලාණ්ඩුව ප්‍රදේශයේද දැඩි පානීය ජලහිඟයක් මතුව ඇති බවයි වාර්තා වන්නේ. එම තත්ත්වය මගහරවා ගැනීම සඳහා නලලින් අලුත් වැඩියා කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති අතර ඒ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 48ක ක්‍රියාත්මකයි. සියබලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහන් කළේ සියබලාණ්ඩුව ප්‍රාදේශීය සභාව සහ ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ එක්ව විශේෂ වැඩසටහන් රසක් ක්‍රියාත්මක කර ඇති බවයි. දැඩි නියගේ හේතුවෙන් පඩුකාට්ටු කුළුම් වැව සම්පූර්ණයෙන්ම සිදී කොස් ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. එම ප්‍රදේශවල කුඩා වැව් රසක්ද සිදී කොස් තිබෙනවා. මේ අතර ත්‍රිකුණාමලය වෙල්ගම් විහාර පුදුමිමි ගම්මානයේ පවුල් 180ක් පීඩාවට පත්ව සිටින්නේ ජල බූලාශ්‍ර සිදී යාම හේතුවෙන්. සබකී ජනපල වේගී බතුගබ ප්‍රාදේශීය සභාපති පූජ්‍ය සම්බිදවර්ෂ ස්වාමීන් වහන්සේ සහ සම්බකී ජනපල වේගී කළුතර දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා අතර අද අර්බුදකාරී තත්වයක් මතුවුණා. ඒ සබකී ජනපල වේගී කළුතර දිස්ත්‍රික් තරුණ බලවේග මහසභා රැස්වීමට ප්‍රාදේශීය සභාපතිත්‍රී පූජ්‍ය සම්බිදවර්ෂ ස්වාමීන් වහන්සේ පැමිණි අවස්ථාවේදී අජිත් පී පෙරේරා මාත්‍රිවරයා විසින් උන්වහන්සේට එම අවස්ථාවට එක්වීමට ඉඩ ලබා නොදීමත් සමගයි. ඒ සම්බන්ධයෙන් මතුගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී පූජ්‍ය සම්බිදවර්ෂ ස්වාමීන් වහන්සේ අජිත් පී පෙරේරා මාත්‍රිවරයාට මෙසේ චෝදනා කළා.
5: අජිත් පෙරේරා මට ඇතුළට එන්න එපා කියලා. ඉතින් එතකොට ඔබතුමාලම දන්නවනේ. එවැනි නායකයෙක් නෙමේ දිස්ත්‍රික් නායකයින්. අපි සුවාදීනව පත් වෙලා අපි මතුගම පාලිසාව මන්ත්‍රු හැදියට අපි සභාව බිහිදෙව්වා. මේ සභාපතිතුමා ඉන්නවා. එතකොට අපි සජවේ සමාජිකත්වය ගත්තා. එතකොට ඒ තැන අපිට අද නැත්තම් අපිට පුළුවන් නේ මන්ත්‍රීවරු අපිට සභාපතිතුමාගෙන් අහලා අපිට පුළුවන් ඉතින් සුවාදීන මන්ත්‍රු හැදියටම ඉන්න පුළුවන් ඉස්සරහට.
3: එක්සත් ජාතික පක්ෂයේ 80 වන සංවත්සරය අදටදී තිබෙනවා. එවෙනුවෙන් සංවත්සර උත්සවය පැවැත්වුණේ සිරිකොත පක්ෂ බුලස්ථානයේදී. පක්ෂ නායක රණ වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සංවත්සර උත්සවය සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහ සම්බකී ජනබල වේගය ඇතුළු දේශපාලන පක්ෂ නායකින්ද එක්ව සිටියා. ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍ය මහමාණ්‍ය ඩී සේනානායක මහතාගේ පිළිරුවට පුෂ්පපහර දැක්වීම රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරුණා. එක්සත් ජාතික පක්ෂයේ හිටපු දේශපාලඥයින් වෙනුවෙන් උපහාර දැක්වීම සිදු කෙරුණේ ඉන් අනතුරුවයි. වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා අපේ ආණ්ඩුවට වසර දෙකයි රටට සුභයි මෙන් ජනරලි මාලාවක් දිවින පුරා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. එම ජනරලි මාලාව ආරම්භ කරමින් සමාරම්භක ජනරලි පැවැත්වුණේ බුලත් සිංහලදී. ඒ ජනාධිපති අනු කුමාර සනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊට අතිවිශාල පිරිසක් එක්ව සිටියා. අපේ ආණ්ඩුවට වසර දෙකයි රටට සුභයි ජනරලි මාලාවේ බුලත් සිංහල ජනරලියට සහභාගී වීමෙන් අනතුරුව බේරුවල ජනරලි සඳහාද ජනාධිපති අනු කුමාර සනායක මහතා එක්වුණා. එදී ජනතාවගෙන් හිමි වූයේ උණුසුම් ප්‍රතිචාරයක්. බේරුවල ජනරලිය අමතවෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් තෙල්වින් සිල්වා මහතා අදහස් පළ කළා.
6: ඡන්දෙ දුන්නට වඩා වැඩි ප්‍රමාණයක් අද වෙනකොට මාලිමාවට එකතු වෙලා ඉන්නේ. දැන් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය අපි ආවට පස්සේ නැති කරලලු විශාල මර්ධනයක් තියෙනවලු. කවුද මේ කියන්නේ? ජනාධිපතිවරයාගේ කාලේ වැඩි කරගෙන ඒකාධිපතිත්වයේ හදාගත්තු මහත්රෝ දැන් අපට කියනවා මේ ආණ්ඩුව ඒකාධිපති ගමනක් යන්න හදනවා. ඔය අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන මහත්රු මගදි නඩු හපු කට්ටිය මේ කියන්නේ මතක තියාගන්න. ඔය මහින්ද රාජපක්ෂලා පොහොට්ටුවේ කට්ටිය නඩුවගේ අධිකරණේ නෙමෙයි. තමන්ගේ විරුද්ධවාදීන්ට වැඩ දුන්න නඩුවගේ මහපාරේ. ලසන්තගේ පත්‍රේ ලිපි කීපයක් කිව්වකලා මගදි නවත්තලා මරලා දැම්මා. එක්නැලි කොට අතුරු දහම් කරා ඒගොල්ලෝ. උසාවි ගෙනාවේ නැහැ. මාධ්‍ය ආයතනවලට ගිනි තිබ්බා. නඩු අහලාද? දැනුත් කියනවා මොකද්ද? අපි බලයට ආවම බලාගම්. ආවොත් නේද? ටීවී එකේ එන්න බැරි නිසා ඔහොම කියන්න පුළුවන්. හැබැයි දැනුත් කියන්නේ එහෙම. ආවොත් බලාගම්. ඒගොල්ලෝ ඇවිල්ලා කාලෙත් අපි බලාගත්තා නේද? ඒ නිසා ඒ වෙනනම් අපි බය කරන්න බෑ. ඔබට කටහරලා කියන්න පුළුවන් කමක් තියෙනවා මේක කාගේ ආණ්ඩුවද? අපේ ආණ්ඩුව වචනේ පරිස්සමතරතේම මේක අපේ ආණ්ඩුව ඔබේ ආණ්ඩුව. ඒ නිසා එක රකින්නේක ඒකත් එක්ක ඉස්සරහට යන එක ඒ ආණ්ඩුවත් එක්ක තුල රට හදන එක අපි කාගේත් වගකීම. එවැනි අවබෝධයක් සහිතව ආණ්ඩු කරනට දායක වෙන්න ඕන අපේ සහෝදර සහෝදරියන් දෙනා. අද අපි ගත්තොත් එම ලෝකයේ හොඳම ජාත්‍යන්තර සමගම් පවත්වන ආණ්ඩු බවට අපේ ආණ්ඩුව පත් කරගන්න අපට පුළුවන් වෙලා තියෙනවා. හොඳම ජාත්‍ය සම්බන්ධකම්. දකුණු ආසියාවේ හැම රටක්ම ආදරය කරන එකම රට බවට ශ්‍රී ලංකාව පත් කරගන්න අපට පුළුවන් වෙලා තියෙනවා. දකුණු ආසියාවේ. ජයග්‍රහණ නෙවෙයිද? ජයග්‍රහණ. ලෝකෙ පිළිගන්නවා දැන් අපේ රටේ වංචා දූෂණ නැහැ. ඇමතිතුරු පගා ඉල්ලන්නේ නැහැ කියලා පිළිගන්නේ ඒවා ජයග්‍රහණ. අපිට දැන් බයක් නැති යොත් මොකද අපට උඩින් අපිව බයවත් දන් ඉන්න කවුරුවක්වත් දැන් නැහැ. දේශපාලන ඡන්දි දැන් නැහැ. ඒගොල්ලෝ ඉවරයි. දැන් අපි සමගියෙන් ජීවත් වෙනවා. අපේ සමගිය බිඳින්න කවුරුවක්වත් නැහැ. ආණ්ඩුවයි. සමගිය බිඳින්න කට්ටියක් ඉන්න විපක්ෂී. ඔය විපක්ෂයේ ඉන්න ඒකාබද්ධ කියා ගන්න ඔය සම්බුම් විපක්ෂයේ ඉන්න කිසි පක්ෂයක් අපේ ආණ්ඩුවට කිසි විදිහක අභියෝගයක් නන් නෙවෙයි කියන එක සහතික කරලා කියන්න. ඒගොල්ල අපට අභියෝගයක් නෙමෙයි. අපට අදාළම නැහැ. ඒ නිසා මාලිමාට ඡන්ද දීපු උදව් කරපු හැමදෙනාටම අදත් සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා. අපි දීපු ඡන්දයට වටිනාකමක් ලැබිලා තියෙනවා, ප්‍රතිඵලයක් ලැබිලා තියෙනවා. අපි හොරකම් නොකරන ආණ්ඩුවක් හදලා තියෙනවා. සතුටුද නැද්ද? සතුටුයි. අන්නේ ජයග්‍රහණ කරා යන්න හැමදෙනාම අපි එකතු වෙමු, සංවිධානය වෙමු, මහන්සිලා වැඩ කරමු.
3: අබාත කෙලි ලාල්කන්ත මහතාද අදහස් දක්වුවා.
7: රටක් වෙනස් කරනකොට ජනතාවත් එක්ක සම්බන්ධ වෙලා සමගියෙන්, සහෝදරත්වයෙන්, ආදරෙන් එකට එකතු වෙලා වැඩ කරන හැටි උගන්වලා තියෙනවා. එසා විනයක් හදලා, සංවිධාන පුරුද්දක් හදලා, ක්‍රමයක් හදලා, ජනතාවට ආදරය කරන්න පුරුදු වෙලා, පුරුදු කරලා, ඈත් වෙලා ඉන්න ලං කරගන්න ක්‍රම කියලා දීලා, එහෙම කරලා තමයි මේ ව්‍යාපාරයේ ගොඩනැගුවේ. ඒ ගොඩනගපු ව්‍යාපාරය තමයි ජනතාව බලයට ගෙනාවේ. ඒ නිසා තමයි මේ දේශපාලන සංස්කෘතිය මේ රටේ හදන්න ශක්තිය ධෛර්යය අපි කාටත් ලැබුණේ. ඒකට අපි වෙනුවෙන් කැපවීම කරපු, දිවි දීපු, පරිත්‍යාග කරපු, දේපල විනාශ කරගත්ත මේ රටේ ජීවත් වෙච්ච ඒ ජ්‍යෙෂ්ඨ අපි අතර දැන් නැති සහෝදර සහෝදරයන්ටත් අපේ කෘතගුණයක් තියෙන්න ඕන. ඒ කරපු ට්‍රේනින් එක, ඒ කරපු පුහුණුව, ඒ වෙච්ච මැදිහත් වීම, ඒ කරපු කැපකිරීම විසින් තමයි ආණ්ඩු බලයක් අරගෙන ජනතාවට ආදරය බෙදලා දෙන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. වෙන මොකක්වත් ඉඳ නෙමෙයි. එහෙම පක්ෂායි නෑ.
3: බේරුවිල ජනරැලි ඇමතු ජනාධිපති අනුර කුමාර සනායක මහතා.
8: ඇත්තටම දිගු කාලයක් අපේ රට තිබුණේ කළු රාජ්‍යයක්. කළු රාජ්‍ය. හොඳට මතක තියාගන්න. කළු රාජ්‍යයක් හොඳ. ඒ කියන්නේ රාජ්‍ය දේශපාලනය කළුයි. කළු නැද්ද? කළුයි. ආර්ථිකය කළුයි. නීතිය කළුයි. වංචා දූෂණ අපරාධ බහුලයි. කළුයි. ජාත්‍යන්තර පිළිගැනීම කළුයි. නිසා අපේ රට තිබුණේ කළු රාජ්‍යයක්. දැන් අපි මොකද්ද කරමින් තිබෙන්නේ? අපි මේ කරමින් තිබෙන්නේ අපේ රට සිසාරා පැතරමින් තිබෙන මේ කළු රාජ්‍ය අපි බිඳවට්ටනවා. බිඳවට්ටලා ජනතාව විසින් තෝරා ගන්නලද ආණ්ඩුවට, ජනවරම සියන ආණ්ඩුවට මේ රටේ සියලු ශේත්‍ර පාලනය කිරීමේ බලය ආරම්භ දෙනවා. එකයි කරන්න ඕන. හැබැයි එතකොට මොකද වෙන්නේ? අර කළු රාජ්‍ය ගත්ත ප්‍රතිඵල ගත්ත අය කලබල වෙනවා. කළු දේශපාලනේ බිඳවැටෙනකොට ඒ දේශපාලකයක වරප්‍රසාදා හිමි වෙනවා. ඔහු කලබල වෙනවා. කළු ආර්ථිකය බිඳවැටෙනකොට කළු ආර්ථික ප්‍රතිලාභ ගත්ත අය කඩා වැටෙනවා. එද උන් කලබල වෙනවා. නීතිය ක්‍රියාත්මක වෙනකොට නීතියෙන් කට්ටි පැනපැන හිටපොයේ කලබල වෙනවා. එද ඇයි? ඔන්න නීතිය රැහෙන්ට අහු වෙන නිසා. එනිසා මොකද වෙන්නේ? දැන් මේ කළු රාජ්‍ය බිඳවට්ටනකොට ඒ කළු රාජ්‍යයෙන් විවිධ ආකාරයේ වරදාන වරප්‍රසාද ගත්ත අය, ඒ කළු රාජ්‍යම කොටස් වලට පත් වෙච්ච අය, ඒගොල්ලෝ කලබල වෙනවා. ඒගොල්ලෝ උත්සාහ කරනවා යලි ඒ කළු රාජ්‍යයට පණපවන්න. ඒගොල්ලෝ උත්සාහ කරනවා යලි ඒ කළු රාජ්‍ය ස්ථාපිත කරන්න. දැන් පැති ගොඩක් නැ දෙකයි තියෙන්නේ. එකක් මොකද්ද? කළු රාජ්‍ය යලි ස්ථාපිත කිරීම සඳහා පොරබදන කණ්ඩායමයි, කළු රාජ්‍යට ඇරෙහිව මේ රටේ සුජාත ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා පොරබදන ජාතික ජනබලයේ ප්‍රමුඛ ආණ්ඩුවයි. ඔච්චරයි තියෙන්නේ. දැන් කළු රාජ්‍ය බිඳවැටෙනකොට මොකද වෙන්නේ? අට කොච්චර කලබල වෙනවද? කලබලවා කියන මොකද්ද? මොකද බන්ධක මන්ත්‍රීවරයෙක් කියනවා, හොරා කෑවට කමක් නැ, අපරාධ කරාට කමක් නැ, වංචා කරාට කමක් නැ, අපි ඔක්කොම එකතු වෙන්න ඕන මුන් නෙලවන්න. ඒ කවුද? ඒ කවුද? කළු රාජ්‍යයෙන් යැපෙන අය, කළු රාජ්‍ය වරදාන වරප්‍රසාද ගත්ත අය. මන්දක තව මන්ත්‍රීවරයෙක් කියනෝ, නයි මුගටි පොළොංගු නේද? මේ ඔක්කොම එකතු වෙන්න ඕන මුන් නෙලවන්න. දැන් නයි කියන්නේ කවුද? මේ කළු රාජ්‍යයෙන් යැපුණු අය. මුගටි කියන්නේ කවුද? මේ කළු රාජ්‍යයෙන් යැපුණු අය. පොළොංගු කියන්නේ කවුද? මේ කළු රාජ්‍යයෙන් යැපුණු අය. දැන් ආරාධනා කරන මොකද්ද? මේ කළු රාජ්‍යය යපුනායට ආරාධනා කරනවා මුන් එලවන්න දැන් එකතු වෙන්න ඕන. තීරණ සංඥාව. දැන් මේ දවස්වල මම දැක්ක එක එක පක්ෂවල සම්මේලන තියෙනවා. සම්මේලනවල මුල් ටික බලන්න. මුල් පුටු ටික. එකම ෆොටෝ එක. සමුළු තියෙනවා, සෙට් එක වාඩි වෙනවා, සමුළුවක් තියෙනවා. සමුළුවක් තියෙනවා කියනවා මුන් එලවන්න එකතු වෙන්න ඕන. කවුද මේ එකතු වෙන්න හදන්නේ? මේ කළු රාජ්‍යයේ විවිධ වරදාන වරප්‍රසාද ගත්ත අය. මේ කළු රාජ්‍ය ආරක්ෂකයෝ. මේ කළු රාජ්‍යය යපුන අය. මතක තියාගන්න. කවුරු කොහොම කලබල වුණත් අපි මේ ආණ්ඩුව මේ කළු රාජ්‍ය අහෝසි කරනවා සහතික වශයෙන් එක බිඳවට්ටනවා. මේ කරන්න ඕන.
3: ග්‍රාමීය දහරෙන් 1600 දෙනෙකුට වැඩි පිරිසක් බතවා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු යොදා ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ආලෝක බණ්ඩාර මහතා පවසනවා. ලබන මාසයේදී එම බතවා ගැනීම සිදු කරන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. ග්‍රාම නිලධාරී සේවයේ තුන්වන ශ්‍රේණිය සඳහා තෝරා ගැනීම වෙනුවෙන් පැවති සම්මුඛ පරීක්ෂණවලින් අනතුරුව ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළා.
9: සම්මුඛ පරීක්ෂණයන් සැප්තැම්බර් මාසේ 4 වෙනිදා, 5 වෙනිදා, 6 වෙනි දිනයන්හිදී නරහින්පිට නිලමෙදුර පරිශ්‍රයේදී පැවැත්වෙනවා. මේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන්නේ 2025 වර්ෂයේ ඔක්තෝබර් මාසේ ග්‍රාම නිලධාරී සේවයට බඳවා ගැනීමේ තරඟ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම සිදු කරනු ලැබුවා. ඒ අයදුම්පත් කැඳවීම අනුව 2026 වර්ෂයේ මාර්තු මාසයේදී තමයි මේ තරඟ විභාගය පැවති. ඒ තරඟ විභාගයේ ප්‍රතිඵල අගෝස්තු මාසයේ නිකුත් වුණා. ඒ ප්‍රතිඵල මත තමයි මේ සම්මුඛ පරීක්ෂණයට කැඳවිලා තියෙන්නේ. ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව හඳුන්වා දීමෙන් පස්සේ ඒ සේවා ව්‍යවස්ථාව යටතේ පැවැත්වෙන පළවෙනි බඳවා ගැනීමේ තරඟ විභාගය ප්‍රතිඵල අනුව තමයි මේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන්නේ. එතකොට මේ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවලා තියෙනවා බඳවා ගැනීමට අපේක්ෂා කරන පුරප්පාඩු සංඛ්‍යාව වගේ දෙගුණයක සංඛ්‍යාවක් 3200කට ආසන්න විභාගයෙන් සමත් වුණු අපේක්ෂකයන් සංඛ්‍යාවක් අපි පිරවීමට බලාපොරොත්තු වෙන පුරප්පාඩු සංඛ්‍යාව 1605ක්. අපේක්ෂකයන්ගේ තියෙන බාහිර කුසලතා, නායකත්ව හැකියාවන්, ඒ සම්බන්ධිත ඉදිරිපත් වෙන කරුණුත්, ඒ මූලික සුදුසුකම් සපුරලා තියෙනවනම් ඒ අනුව සමග පරීක්ෂණයේදී ලබා ගන්නා ලකුණු අනුව ලැබෙන කුසලතාවේ අනුව තමයි අපි බඳවා ගැනීම ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ මට්ටමින් බඳවා ගැනීම සිදු කරනු ලබන්නේ.
3: 73 වන ලෝක රූ රජින කිරුළ මෙවර හිමිකර ගැනීමට ඩොමිනිකන් ජනරජයේ ජොහයිරි බෝලා සමත් වුණා. හැතැතුරුවන ලොකරු රජින අවසන් තරගය ඊ පැත්තුනේ වියට්නාමේ නා ට්‍රැංකානා හෝවා හිදේ. ඊට ලෝපුරා රටවල් 120කට අධික සංඛ්‍යාවකෙන් රූ රජනියන් එක්ව සිටියා. මෙවර තරකාවලිය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රතිපා ලේනාරච්චි සහභාගී වුණා. ඇය තරකාවලිය අභ්‍යුගාත්මක වටකිහිපයක් වන ස්පෝර්ට් චැලෙන්ජ් හි අවසන් 24 දිනාට එක්වීම විශේෂත්වයක්. ටොප් මොඩල් හි අවසන් තරකරුවන් 60 දෙනා අතරටද ප්‍රතිපා ලේනාරච්චි එක් වුණා. ටැලන්ට් අංශි අවසන් 23 දෙනා අතරටද එක් වූ ඇය බියුටි විත් පර්පස් හි අවසන් 24 දෙනා අතරට එක්වීමටද වරම් ලැබුවා. ලෝක රුරජින ෆාස්ට් ට්‍රැක් අංශ හතරකින් අවසන් වටින තේරීපත් වූ පළමු තරංකාරී ලෙසද ප්‍රතිභා ඉතිහාසයට එක්වීම විශේෂත්වයක්. අති උත්කර්ෂවත් ලෙස පැවති ලෝක රුරජින අවසන් තරගය නැරඹීම සඳහා විශාල පිරිසක් එක්ව සිටියා. මැලේසියාවේ තාරුසියා ට්වීට් හිදී එහිදී තුන්වන ස්ථානයට පත්වුණේ ස්පාඤ්ඤයේ එලිසබෙත් රේඩස් දෙවන ස්ථානය හිමි කරගත්තා. පළමු ස්ථානයට පත්වෙමින් 73 වන ලෝක රුරජින කිරුළ ඩොමිනිකන් ජනරජේ ජොහරි බෝලා හිමිකර ගැනීමට සමත් වුණා. වේගින් විශාල වන ග්‍රැසිය වෙල් නවයක් පිළිබඳව ඉන්දීය තාක්ෂණ ආයතනය අනතුරු අඟවනවා. ඒ හරහා විල්බලට පහලින් පිටා ඇති ජනවාසයන්ට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බවයි ඔවුන් කළ අධ්‍යයනයේදී හෙළි වී තිබෙන්නේ. ඉන්දීය තාක්ෂණ ආයතනයේ පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය හේතුවෙන් හිමාචල් ප්‍රදේශ ප්‍රාන්තයට බරපතල ගංවතුර තර්ජනයක් එල්ල වී ඇති බවයි. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හමුවේ හිමාල කඳුවැටිය හරහා ග්ලැසියර දියවීම වේගවත් වන බැවින් විල්බලට පහලින් ජීවත් වන ප්‍රජාව බරපතල අවදානමකට පත්වන බවයි එම ආයතනයේ සඳහන් කළේ. ඒ අනතුරුදායක තත්ත්වයේ පවතින ග්ලැසියර වෙල් නවය ජල බෝම්බ ලෙසද හඳුන්වමින්. බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති ඩයමන්ඩ් ලීග් අවසන් මහතරගයේ පිරිමි හෙල්ලවිසි කිරිමේ සව්වේ ප්‍රථම ස්ථානයේ දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුබේෂ් තරංග සමත් වුණා. ඒ අනුව ඩයමන්ඩ් ලීග් අවසන් මහතරගයක් ජයගත් පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙසයි රුබේෂ් තරංග වාර්තා පොත් අතරට එක්වන්නේ. අවසන් මහතරගයේ පිරිමි හෙල්ලවිසි කිරිමේ සව්ව අද අලුයම පැවැත්තුණා. එහිදී රුබේෂ් තරංග ජයග්‍රහණය හිමි කරගත්තේ මීටර් 89.04ක දක්ෂතාවක් දක්වමින්. සිය ජයග්‍රහණය පිළිබඳව රුමීෂ් තරංග මෙසේ අදහස් දක්වුවා.
10: අතරම මගේ ලොකු ත්‍රෝ එකකට යන්න බැරුණා. මොකද අද වෙදේ කන්ඩිෂන් එක ගොඩක් අමාරුයි. මොකද ගොඩක් සීතලයි වෙදේක. ඉතින් ඒකෙන්ද මට ලොකු ත්‍රෝ එකකට යන්න බැරි වුණා. ඉතින් අතරම ගොඩක් සතුරුයි. මට මීටර් රෙකෝඩ් එක මිස් වුණා මේක. ඉතින් ඒ ඊළඟ පාර මගේ එකම ටාගට් එක ඊළඟ පාර මේ ඩයිමන්ඩ් ලීග් එකේ තියෙන රෙකෝඩ් එක කොහොම හරි බ්‍රේක් කරන්න. අතරම ගොඩක් සතුරුයි. මොකද විශේෂයෙන්ම ස්තුතියන් දෙන්නුනේ ශ්‍රී ලංකාවේ ජනතාවට. ඔයගොල්ලෝ තමයි මගට එක මට ඉන්න එකම හයිය.
3: රුමීෂ් තරංගේ පියාණන්ද සිය පුත්‍රයාගේ ජයග්‍රහණය පිළිබඳව අදහස් පළ කළා.
11: ගොඩක් සතුටුයි. මොකද ඉතිහාසයේ පළවෙනි වතාවට ලංකාවට වූ විශිෂ්ට වූ ජයග්‍රහණයක් අරන් දුන්නා පුතා විසින්. මේක ඇත්තටම පහසුවෙන්ම ලබාගත් ජයග්‍රහණයක් නෙමෙයි. මොකද ඩයමන්ඩ් ලීග් පහක් හයක්ම ක්‍රීඩා කරන්න වුණා පොයින්ට් ටේබල් එකේ රැඳිලා ඉන්න. ඒක වූ අකුරට කළා. විශේෂයෙන්ම කියන්න ඕනේ 2025 අගෝස්තු මාසයේ තිබ්බ වර්ල්ඩ් චැම්පියන්ෂිප් එකේදී මගේ පුතා ලබා ගන්න ස්ථානය 7 වෙනි ස්ථානය. එතෙන්දී මමත් පුතත් මගේ කෝචත් කලමනාකරුත් අපි කතා කරා ඊළඟ දවසේ ඊළඟ තියෙන තරගදී කොහොමද අපි මුව වෙන්නේ කියලා. මම ඒ වෙලාවේ පුතාට කිව්වා පුතේ අපිට ආයි පරදින්න බෑ කියලා. ඔහු එදා ඒ දුන්නු පොරොන්දු අද වෙනකොට මටත් මගේ නෝනාටත් අකුරට මිස්ට කරලා තියෙනවා. ලංකාව ඇත්තම ඔහු ලංකාව ඉස්සරහා තියාගෙන තමයි හැම තරගයක්ම කියලා කරන්නේ. ඉසිත ඔහු තරගයක් අවසන් කළා. ඒත් එකම යුරෝපා රාජ්‍යයේ හැම තැනටම යන්න උනා. දැන් ඩයිමන්ඩ් ලීග් පහක් තරඟ කරද්දී පුහුණුකරු ටෝනි ප්‍රසන්න ඒක ගොඩාක් මැනුවල් කරා. ඇත්තම පුහුණුකරුට මගේ හෘදයාංගම ස්තුතිය මේ අවස්ථාවේ පුද කරන්න ඕනේ. මොකද පුහුණුකරුගේ අතේ තමයි මේ කැන්සර් ටෙස්ට් එක තිබුණේ. ඔව් මගේ පුතාව ආරක්ෂා කරගෙන ඇවිල්ලා ඇත්තම අද හෙට උදේ වෙනකොට ලංකාවේ මගේ ආදරණීය ජනතාවට හැමදාම කියන වගේ 2 කෝටි ගාණක් වස්සන ජනතාවට ලොකු සතුටක් ලබා
3: දුන්නා. අවසන් මහතරගයේදී රුබේෂ්ට ප්‍රබල අභියෝගයක් එල්ල කළ පොලන්තේ ඩේවිඩ් වෙග්න දෙවනි ස්ථානයට පත් වුණා. ඒ මීටර 87.47ක දක්ෂතාවක් පෙන්නුම් කරමින් මීටර 83.99ක දක්ෂතාවක් දක්වූ ට්‍රිනිඩැන් ඇන්ඩ් ටොබැගෝ ක්‍රීඩක කේෂු වෝල්කඩ් තරගයේ තුන්වන ස්ථානය හිමි කරගත්තා.
2: මුල්ම
3: මින් ඉදිරියට කළු රාජ්‍යයකට කිසිදු ඉඩක් නැහැ. ජනපති බේරුවලදී මහා ජනගහ අමතමින් කියයි. රොමේෂ් හෙල්ලේ ඉලක්කෙන් ඩයමන්ඩ් ලීග් තරගාවලියේ දෙනු පළමු ශ්‍රී ලංකිකයා වෙයි. හෙරොයින් සමග ගිනි අවියෙකුත් ජීව උඩත් සමග දෙදෙනෙක් අත්අඩංගුවට. සජීව මන්ත්‍රී අජිත්ට සජීව ප්‍රාදේශීය මන්ත්‍රී හිමිගෙන් විරෝධයක්. එජාපයේ සිරිකොතදී 80 සමරයි. 73 වන ලෝක රුරජින කිරුළ ඩොමිනිකන් ජන් රජේ ජොහයිරි මෝලාට. ග්ලැසියර්වෙල් නවයක් ගැන ඉන්දියාවෙන් අනතුරු ඇඟවීමක්.

0: මේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
1: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: விரஹாவே வேதனாவ
1: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
0: ආදරණීය ජෝතිරණීය ජෝති ඉරිදා රාත්‍රියේ හදට හිමාලික
1: ජෝතිරාදාය සහයෝගීතා අනුග්‍රහය
2: හිසට සිසිලසක් මෙන්ම සුවපර නින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේශාධීතයිඩය වැඩි විස්තර සඳහා 0776 325 25 අමතන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: එයාද දැක්ක වෙලාවේ
2: ආදරේ හිතෙනවා දැක්කම දෙවඳන වාගේ ලස්සනයි
1: එයාගෙන ආදරේ හිතෙන වෙලාවේ
2: කයිකයි මහල්ලා කන්නවන්නේ මට
1: ජීවිතේ දුකේදී සතුටේදී හැම වෙලාවකදීම ඇහෙන එයාගේ හඬ

රාත්‍රී 7යි විනාඩි 6යි වෙලාව. අවසෝයා ආදරේ. මොන ආදරණීය ජෝතිගේ ආදරේ අරන් ඇවිල්ලා තියෙනවා රාත්‍රී 9 වෙනකන් අපිත් එකතු වෙන්න ඉතින්. කොහොමද ජීවිතේ? හරියටම සතියකට පස්සේ ඉතින් ගෙවුණු සතිය දිහා අවසෝ හැරලා බලන්න ඕන අද. ඇයි එහෙම කියන්නේ? අලුත් සතියක් හෙට පටන් ගන්නවා. අපි අලුත් සිතුවිලි, අලුත් බලාපොරොත්තු, අලුත් දේවල් එක්ක අලුත් දවසකින් හෙට අපි අලුත් සතියක් නේද? මොන දේ පාසල් නිවාඩු එහෙම ඉවරයි. ඉතින් අලුත්ම සතියක අලුත් බලාපොරොත්තු මේ සාර්ථක කරගන්න නම් ජීවිතේ උත්සාහවන්තව කටයුතු කරන්න ඕන. එහෙම නේද? හරි. ඒ උත්සාහය ඉතින් ඔන්න ආදමීය ජෝතිගේ ජීවිතේම ආදර්ශයක් කරගත්තොත් ඔබට මට ඕනම කෙනෙක් තමන්ගේ ජීවිතේ ජය ගන්න පුළුවන්. ඉතින් මේ ආදරේ බෙදා ගන්න ඉන්න වෙලාවේ අපි කතා කරමු 011-2-775-766 011-2-775-285 සුපුරුදු දුරකථන අංක දෙකම විවෘතයි. රාත්‍රී 9 වෙනකන් ඉතින් කතා කරන්න පුළුවන්. කතා කරලා අපිට ආදරේ කරන අයගේ නම් ටික කියලා යව ආදරෙන් එකතු කරගෙන අතරේ ඔබ ආදරණීය ජෝතිගේ ආදරණීය ගීත කොටසක් කියන්නත් ඔන්න ඔබට අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි ඉතින් 07.3.93.5.93.4 WhatsApp message එකක් එවන්න ආදරණීය ජෝති වෙනුවෙන්. ඉතින් ක්‍රීඩේ විදිරේ වන්න ඕන ආදරණීය ජෝතිට දෙන ආදරේ ඉතින් කවියක් එහෙම ඔන්න අද දවසේ එවන්න පුළුවන් ඔබට ආදරණීය ජෝති වෙනුවෙන්. මේ හැමදේම රාත්‍රී 9 වෙනකන් අපිට තියෙන වෙලාව. මේ ආදරේ ජීවමාන ආදරේ ආදරණීය ජෝතිගේ.

0: 105 FM 93.7 Lakhana Radio ITN
1: Mamanande manam relax
2: ඔබත් අදම NLP හඳහඳ බලා ගන්න.

0: Radio ITN.
1: යුත්තකයි නොයාග ෆියචේකට ප්ලස් පයින්් එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම
2: ශ්‍රී ලංකාව තුළ දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දළ වශයෙන් 150ක්. මේ අනතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දළ වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දළ දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.
3: අශෝකහතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ විනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
4: වේගයෙන් නැගී සිටින රටක් ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1%ක වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
5: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
6: ඒෂා අධ්‍යක්ෂණය නිමන්ත ප්‍රසාර
7: අනිත් හැපින්න මේ දුල්මිය ළමතන ගහමරා ගත්තට මට උඹ ලොක්කොම එකයි හොඳද ඇයි හොරෙන් බලන් අම්ම ගියාම පාලුයිනි මෙහෙන්න කෙල්ලෙ
8: මේ ලෝකෙ මට පව් කියලා තියෙන දෙන්නයි
9: ඒ කවුද
8: එක්කෙනෙක් මගේ නංගි මල්මි
9: අනේ ඔයා නංගිට ගොඩක් ආදරේ නේද
8: මම පුංචි කාලේ මගෙන් කවුරු හෙවොත් එම් මගේ පණ කවුද කියලා මං කියන මගේ නංගි කියලා
6: සතියේ සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න
10: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
11: රාත්‍රි 7 විනාඩි 24 වෙලාව ආදරණීය ජෝතිගේ උණුහුමේ ඉන්න වෙලාව. ඉතින් අපි ආදරණීය ජෝතිට ආදරය කරන කෙනෙක්ගේ කතා කරන්නත් ඕන. ඊට කලින් මතක් කරන්න ඕන මේ වෙලාවේ ආදරණීය ජෝතිව ආදරෙන් අහන් ඉන්නවා ලංකාවේ වගේම අපේ පිටරට යාළුවෝ සෙට් එකත් ඉතින් නේද? ජපානෙන් දුලාත්ලායා ඒ වගේම සුරංගිලා අපි වහන් ඉන්න වෙලාවේ ඔස්ට්‍රේලියාවේ අපි සුජාතා කියලා අපි වහන් ඉන්නවා. ඒ වගේම තමයි ඉතාලියේ වුණ හේමන්ත කියලාත් අපි අද ආදරෙන් අහන් ඉන්නවා කියලා තමයි මෙසේජ් එකක් දාන්නේ. ඉතින් ඔන්න යාළු ටික කලින් එකතු කරගන්නවා ආදරෙන් ආදරණීය ජෝති වෙනුවෙන්. ඉතින් දිගටම අහන් ඉන්නවා ආදරණීය ජෝතිව ලක්කණින්. එහෙම නේද? හරි. ඔන්න අපි යන්න හදන්නේ ආදරණීය ජෝතිට ආදරය කරන කෙනෙක්ගේ කතා කරන්න. අයිබෝවන්.
12: අයිබෝවන් මල් මහත්තයා.
11: කොහොමද ඉතින් ජීවිතේ මුලින් මේක කියලා එමු බලන්න.
12: ජීවිතේ නම් සුන්දරයි. ඉතින් අපි ජෝති පාල මහත්තයාට පණවගේ ආදරය කරනවා. අදත් එකයි එයාගේ කටහඬ තමයි අපි නිතරම බලාපොරොත්තු වෙන්නේ. අපිට අනිත් කට්ටිය කටහඬ වල නම් වැඩක් නැහැ. ඇත්තම කියනවනම් මම ජෝතිමාල මහත්තයා පුංචි කාලේ ඉස්කෝලේ යන කාලේ ඉඳලම හරිම ලෙන්ගතු ආදරය කරනවා. ඉතින් එහෙම තමයි ජීවිතේ ගෙවිගෙන යන්නේ.
11: හරි දැන්
12: හැටියට මම හරිම ආදරේ.
11: දැන් රටටම එහෙනම් නම කියන්න ඕන.
12: මම ඇවිල්ලා කොටියංගුරේ ජයමාන්න.
11: ඉතින් ජයමාන්න අය කවද අපි ආදරෙන් එකතු කරගන්නේ ආදරණීය ජෝතිගේ ඊළඟ ගීතයට?
12: ආදරෙන් එකතු කරගන්නවා අපේ මගේ ගෙදර බිරිඳ ඇවිල්ලා සුධර්මා විජේරත්න, දුව සුජීවා, ලොකු පුතා මහේෂ්, දෙවනි පුතා දමිත් නිසංග, පුංචිම පුතා ඇවිල්ලා නිමේ සිඳුවර, ඒ වගේම අපේ වාල්පාරම් පන්සලේ හාමුදුරුවෝ දෙදෙනත්, ලොකු පුංචි පුතා ඉන්න පන්සලේ නුවර පන්සලේ හා ස්වාමී ඒ හාමුදුරුවෝ ලොකු හාමුදුරුවොත්, වෑවිල ගමේ සියලුම දෙන අපේ ඉස්කෝල මහත්තයා, ගමගේ මහත්තයා, කුසුම අම්මා, ඒ වෑවිල සියලුම දෙනත්, කොටි අපේ ගැට ඇත ට්‍රීල් පාත්‍ය සියලු දෙනත්, කොටිය කුඹුරේ සියලුම දෙනත්, ඒ වගේම මං දැනට වැඩ කරන සේව කරන තලංගමඩි පොයකේ සියලුම සේවක පිරිස, ආයුෂාලයේ දීපෝගේ සියලුම සේවක පිරිසත් අම්පාර දීපෝගේ සියලුම සේවක පිරිසත් එකතු කරගෙන ජෝතිපාල මහත්මයාගේ අනිත ඔබතුමාගේ කාර්ය මණ්ඩලයත් එකතු කරගමු. ශ්‍රී ලංකා වාසී සියලු දෙනාමත් එකතු කරගමු. මේ අවස්ථාවේ ජෝතිපාල මහත්තයාට ආදරය කරන හැම දෙනාම
11: දැන් ඔබට අපි අවස්ථාව දෙනවා ආදරණීය ජෝතිකේ කීතගේ කොටසක් ගායනා කරන්න.
12: ආන්තිම් නිල් අහසේ උමතු වල ගොළු වී දුකසේ පාවෙනවා ගිම්හානේ හිරු නැගලා පිපුණු කුසුම් පෙති පරවෙනවා තන පලසේ පිණි කඳුළු සලා ලොවට වියෝ දුක පතල කලා ඔබගේ ආදර මදු ගීතේ වෙනදා මෙන් සවනට නැසේ ඇයි මේ මිහි කට වැළපෙන්නේ ගිම්හානේ හිරු නැගලා පිපුණු කුසුම් පෙති පරවෙනවා ඔබතුමාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් මම ලංකාවේ පුළුවන් ඉන්න තාක්කල් මම කතා කරන අවස්ථාවක් බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් විදේශ ගතුණත් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබතුමාට ගොඩාක් ස්තුතියි. වගේම පින්
11: එහෙනම් ඉතින් අපි ආයෙත් මේ ආදරය බෙදා ගන්න. තව ඉරිදාවක කතා කරමු නේද?
12: හරි මල් මහත්තයා බොහොම සුදුයි.
11: ජෝතිමත් රාත්‍රියක් වේවා. ඉතින් ඔන්න ඔහොම තමයි ජීවිතේ නේද? ඔන්න කොහොම හරි නෝනායි මහත්තයයි දෙන්නම එකතු වෙලා ආදරණීය ජෝතිට තියෙන ආදරේ හින්නම අද වැඩසටහනේ පළවෙනි දුරකතන නේද? හරි අපි ඔන්න ආසාවෙන් ඉන්න වෙලාවේ ආදරණීය ජෝතිගේ ගීතයක් අහන්න. ආසාවෙන් පිරිච්ච ජීවිතය ගැනම ගීතයක් තෝරගෙන තියෙනවා. මේ ආදරේ ජීවමානයි. ඒ ජීවමාන ආදරේ ආදරණීය

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බි. දනඩ දහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
0: ආදරණීය ජෝති
3: රත්‍රි හතයි විනාඩි 40 වෙලාව අපි ආදරණීය ජෝතිගේ ආදරේ උණුහුමයි විඳින වෙලාවේ අපි ඔන්න මැසේජස් කීපයක් කියන තමයි යන්න හදන්නේ හම්බගමු පැත්තෙන් තමයි ඔන්න මැසේජ් කියවල තියෙන්නේ සේපාලිකා තමයි මේ මැසේජ් එක එවන්නේ නේද හැමදාම තමයි තාත්තා එක ආදරෙන් එකතු කරගන්නවා ජෝති රත්‍රි අහන්න ඉතින් හිමාලයයේ ඔන්න අදත් අපි 7 ඉඳලා රෑ 9 වෙනකන් ආදරෙන්ම ඉතල හැමෝම එක්ක එකතු වෙලා ආදරණීය ජෝති වාදරෙන් අහන් ඉන්නවා කියලා තමයි සේපාලිකා නේද සේපාලිකා ඔන්න හම්බෙගමු ඉඳලා අපිට මැසේජ් එකක් කියලා දෙන සේපාලිකා ඔයාගේ මැසේජ් එක තමයි ආවන්න අපි එහෙම කිව්වේ අය අපි හැම ඉරිද වගේම අදත් ඔයාව අහගෙන ඉන්නේ සුරේකා අක්කා ඒ වගේම රේණුකා ඇන්ටි සල්තු අයියා ජෝති රාත්‍රි යන හැමෝම ආදරෙන් එකතු කරගෙන ලස්සන ගීතයකට එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ කොහෙන්ද කියලා ඔන්න කියලා නැහැ කමක් නැහැ සුන්දර ජෝතිමත් රාත්‍රියක් වේවා. තෙරුවන් සරණයි. හිමාලට සහ ලක්කන කාර්ය මණ්ඩලයට. යෞවනයන් ගී කැයුවත් මේ මනුලොව පුරවන්න. සවියක් නොමැත මට ජෝතිගේ ගී නොවසා ඉන්න. දුක්බර අතීතය ඔබ හරවත් ගී වලින් පුරවන්න. ජෝති ඔබේ ගී හඬින් අතීතෙන් වර්තමානයත් සරසන්න. රත්නපුරෙන් එරත්නේ තමරා කුමාරි හාමි තමයි එහෙම කියලා තින්නේ. ඉතින් අදත් වර්තමානයත් අතීතයත් අනාගතයත් තමයි ඉතින් ජෝතිර සරසන්න වෙන්නේ මෙහෙම නේද? හරි. ඉතින් බොහොම ස්තුතියි ආදරයට. අපි තමිරදම නවරදවම ජෝතිරාත්‍රියේ සද්දරු මහනවා. අපිවත් ජෝතිරාත්‍රියේ ලස්සන ගීතේ එකතු කරගන්න තාත්තයි තාත්තා තමයි වැඩිපුරම ජෝතිරාත්‍රිය අහන්න කැමති. අවිදත් ජෝතිපාල මහත්මයාගේ ලස්සන ගීතයක් දෙන්න තාත්තා මහින්ද ඉදිරිසිං අම්මා ප්‍රියන්ති නංගි හංසිනී තාරිකා ඉදිරිසිං මැසේජ් ගෙවන්නේ අචිනී තාරිකා කපුකම දෙවුනුවර ආරච්චි ගෙදරින් තමයි මැසේජ් ගුණ ආරච්චි ගෙදර මැසේජ් එක තමයි අපි ඉදිරි කිව්වේ ඉතින් ආරච්චි ගෙදර හැමෝම අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝතිගේ ඊළඟ ලස්සන ගීතේ වෙනද වගේම අදත් අපි ජෝතිරාත්‍රි අහන ගමන් අපි ලස්සන ගීතේ එකතු කරගන්න කියලා තමයි ඉබ්බාගමෙන් මැසේජ් ගෙවන්නේ පීයේ හේමතිලක නෝන දමයන්ති ලොකුදුව නිලෝපමා පුතා ලක්මාල් පොඩිදුව නිමේෂ් අය වගේම බමුණුගම එච්.එම්. ජයරත්න මහත්තයාත් පවුලේ සිද්ධානමත් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි ඔන්න අපිට ඉබ්බාගමුවෙන් කියලා එවලා තියෙනවා. ඉතින් ඉබ්බාගමුවේ යාළුවට අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන්. ඉබ්බාගමුවෙන් ඉඳලා යන්න හදන්නේ පස්සේ යාළ මදිගැල්ල වැත්තට සුමුදුගේ මැසේජ් එක කියන්න. ඔන්න සුමුදු අදත් ඉතින් වෙනද වගේම යුග ගීතයක් තමයි ඉල්ලන්නේ. සුමුදු අපි ඉතින් යුග ගීත කිහිපයක්ම දුන්න තව දෙන්න. හරි. බිරිඳ දරුවන් තුන්දෙනා එවැගේම කම්මල් පිටින් සුරංජි අක්කා නිහල් අයියා තුෂාර අක්කා එවැගේම ස්නේහයියා සුනිල් අයියාවත් රත අක්කවත් ජයතිලක මහත්තයවත් ඉන්ද්‍රාණි අක්කවත් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි සුමුදු කියන්නේ. ඔන්න සුමුදු වාගේ යාළුවෝ ටික අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝතිගේ ඊළඟ ලස්සන ගීතයට. ප්‍රීතිමත් ජෝතිගේ ගීතමත් රාත්‍රියට ගීතයකට අපිවත් එකතු කරගන්නවද? මේ මැසේජ් එක එවන්නේ වටරද්දරින් ගීතානි හේම කුමාරය එවැගේම මිනිබිරියන් ආන්‍ය පවුලේ සිවුදනම ආදරෙන් එකතු කරගෙන ජෝතිරාජ් ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඉතින් ඔන්න අපි පවුලේ හැමෝම අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝතිගේ ඊළඟ ගීතයට. කොච්චිගරේ පැත්‍ර තමයි යන්නේ ඩෙරික් ස්ටෝස් එකෙන් මේ වෙලාවේ සද්දරම ජෝතිරාත්‍රිය හංගින්න ඉන්නවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. එවල තියෙන්නේ උපුල් ඒ වගේම ගයානි චාමර නිර්මාණි අවිෂ්ක ඒ වගේම සඳුන්වත් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ෂෙල්ඩන් අයියා එවගේම ලක්ෂ්මන් අයියවත් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි උපුල් කියන්නේ. උපුල් ඉතින් සද්දනම අහන් ඉන්නුන ආදරණීය ජෝතිව ආදරණීය ජෝති වෙනුවෙන් ඉතින් ඊළඟ ගීතේ නම් අපි ඔයාලු හැමෝම ආදරෙන් එකතු කරගන්න අතරේ මතක් කරන්න ඕන 0112 775 766 0112 774 606 0112 775 766 0112 774 606 අපේ සුපුරුදු දුරකථන අංක 2 රාත්‍රී 9 වෙනකම් එවගේම තමයි 0112 නෙමෙයි නේද 0703 93 5 93 4 ඔන්න WhatsApp එකට මැසේජ් එකක් එවන්න ආදරණීය ජෝති වෙනුවෙන් ඉඳලා ලස්සන කවියක් ක්‍රියේටිව් විදිහට මැසේජ් එකක් එවන්න ආදරණීය ජෝතිට තියෙන ආදරේ හිඳම රාත්‍රී 9 වෙනකන් අපිට මේ ආදරේ බෙදා ගන්න පුළුවන් මේ ආදරේ ආදරණීය ජෝතියේ

0: Anda Radio ITN.
1: Warta pita warta kabin kuti ate NLB dana nidahane lutrayin prati sangvardhane ta tenant shaktiyak vemin obat dinawa ratat dinawata dana nidahane biladi gena obat kotipati ekuwan.
2: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප්ටෙක් වේස්ට් මෝටර් පම්ප් අමතන්න 077 777 7374.
3: මම නම් දැන් මානම රිලැක්ස්.
4: අනම්මනම් ගාල වදුණා නේද මේ එක්ස්පර්ට්? හරියටම හරිනේ.
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලාගන්න.
7: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
8: ලඛන මොනින් දෙසල්
9: සම අනුග්‍රහය
10: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
11: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
12: ආදරණීය ජෝති.
13: රාත්‍රී 7:54 වෙලාව. ඉතින් ඔන්න දැන් ටික ටික වෙලාව යනවා. තව ටික වෙලාවකින් හෝරාවක් ඉවර වෙනවා. එහෙම තමයි ජීවිතේ. කොහොමද අපි ඉක්මනට යන්න හදන්නේ බලන්න රූප ඇත්තට. ඉතින් ආයුබෝවන්.
14: ආයුබෝවන් හතේ.
13: කොහොමද ජීවිතේ?
14: ජීවිතේ ඉතින් මේ පොඩි කඩයක් කරන ඒක ඉඳගෙන ඉතින් ඔය හැමදාම හිරිදට අහනවා මේ ජ්‍යොති රාත්‍රිය. ඉතින් මට අද හිතුණා කතා කරන්න.
13: දැන් මේ වෙලාවේ කඩේ දින්නේ.
14: ඔව් කඩේ ඉන්නේ.
13: හරි. කඩේ හැමෝටම ඇහෙන්නයි රටේ හැමෝටම ඇහෙන්නයි නං ආදරණීය ජෝතිගේ ගීතේ කොටසක් ගායනා කරමුද?
14: හා හොඳයි කියන්න.
13: කියන්න.

0: බොහොම ලස්සනයි බොහොම ලස්සනයි. ඉතින් කවදා ආදරෙන් එකතු කරගන්න අපි ඊළඟ ගීතයට?
1: එකතු කරගන්න මගේ දුව ඉන්නවා, බෑනා ඉන්නවා, පුතාල දෙන්නෙක් ඉන්නවා. ඒ ගම්පලින් පුතා එකතු කරගන්නවා. ලක්කඳහන හැමෝම ආදරෙන් එකතු කරන ඔබතුමාත් එක්ක.
0: එහෙනම් කඩේ ඉන්න අයත් අපි ආදරෙන් එකතු කරගෙන ආදරණීය ජෝති ලස්සන ගීතයක් අහමු. ආයෙත් දවසකින් මේ ආදරය බෙදා ගන්න අපිට කතා කරන්න ඕන.
1: හරි හරි.
0: ජෝතිමත් තාත්තියක් වේවා. ජෝතිරාත්‍රියේ කතා කරපු සතුට හින්දම කතා කරගන්නත් බෑ කියලා තමයි මට නම් හිතුනේ. කොහොමද කමන්නේ අපි ඉක්මනම චැට් එක පැත්තට තමයි යන්න හදන්නේ. කොහොමද හිමාල් මල්ලි, අපි චමල්ස ජෝනිත් මේ වෙලාවේ ජෝතිරාත්‍රිය අහන් ඉන්නවා. දූතමයි කිව්වේ අද නම් මැසේජ් එකක් දාමු අම්මේ කියලා. මැසේජ් එකේ එවන්නේ කටුකොල නදී. උන නදී ඔයාවයි දුවෝයි අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන් ඊළඟ ලස්සන ගීතයට. සුපුරුදු විලස ඉරිදා දින හමු වෙන්න. හමු වී සුපෙම් සුමිහිරි ගී විඳගන්න. ජෝතිරාත්‍රිය සමගින් එක්වන්න. ආවාදත් ඔබ හාදුර මළු වෙන්න. මනහර මధుර පදවැල් සවනට පිදු. සුමිහිරි හඬින් පසිඳුර අගනට පිනවු. රණබර ලෙසින් හදවත්

රාත්‍රිය අහගෙන ගෙදර අයත් හැමෝත් එක්කම ඉතින් මහත්තයා මහින්ද දුව සිත්මි දරණිය කළ පොලිසියෙන් පුතා සජිත් ඒ වගේ මැසේජ් ගෙවන්නේ පොළොන්නරුවෙන්ම තමයි මයන්තියක්ගේ පොළොන්නරුවේ මැසේජ් එක තමයි ඒ විදිහට කිව්ව ඉතින් කෝල් එකත් පොළොන්නරුවෙන් මැසේජ් එකත් පොළොන්නරුවෙන් කොහොම වුණත් ජෝතිගේ නාමය බැබලෙයි අනිවාර්යෙන්ම හිරු සඳු වගේ නේද එහෙම තමයි වෙන්න ඕන ඉතින් ඒ උපමාව හරිම ලස්සනයි. අපි යනදන්නේ තවත් මැසේජ් එක කියන්න දිනිසි කඩෙන් තමයි මැසේජ් එක එවලා තියෙන්නේ මේ වෙලාවේ සද්දරම ජෝතිරාත්‍රිය අහගෙන ඉන්නවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. කඩේ වැඩ කරන අයයි කඩේට ඇවිල්ලා ඉන්න අයයි හැමෝම ආදරෙන් එකතු කරගන්න වැඩසටහනට ලක්කඩ කාර්යමල එකතු කරගෙන ඒ වගේම මේ වෙලාව ජෝතිරාත්‍රිය අහගෙන ඉන්න හැමෝමත් එකතු කරගෙන ලස්සන ගීතයක් අහමු කියලා තමයි වන්න අපිට මැසේජ් එකේ වෙලින් දින් ඔන්න අපි හැමෝම ආදරෙන් එකතු කරගන්න ආදරණීය ජෝති වෙනුවෙන් එම කිරේ අපි යන්න හදන්නේ ගලගොමේ රැයන්න පාන පැත්තට මැසේජ් ගෙවන්නේ ලෝචනා අපි හැමදාම ඔයාලව අහනවා අම්මලා අරණේ නංගි විහාරා ඔන්න අම්මවයි නංගිවයි ලෝචනාව අපි ආදරෙන් එකතු කරගන්නවා ඊළඟ ලස්සන ගීත ආදරණීය ජෝතිගේ සුබ සන්ධ්‍යාවක් වේවා අදත් අපි ආවේ ජෝතිවල මහත්මයාගේ ලස්සන සින්දුවක් අහන්න එන්න අය ලස්සන සිඳුර අපිවත් එකතු කරගන්න අම්මා ප්‍රියන්ති තාත්තා වොෂින්ටන් ඉස්සල සෙව්වන්දි ශානු චමිත් දෙවුලි යුතිකා අපි වයිකාලෙන් කියලා තමයි මැසේජ් එක එවදී නොන්න වයිකාලේ යාළුවෝ ටික අපි ආදරෙන් එකතු කරගමු ආදරණීය ජ්‍යෝති වෙනුවෙන් අයියේ අද තාත්තා අදත් අසනීපෙන් ඒත් එයා සද්දෙනම ඔයා එක්ක ආදරේ විදා ගන්නවා විදා ගන්න එකතු වෙනවා හරිම සතුටින් තාත්තගේ ආසම් ප්‍රෝග්‍රෑම් එක ඉතින් අම්මා මැණිකේ බාලසූරිය පොල්ලි මාමවත් එකතු කරගෙන ලස්සන ගීතයක් දෙන්න කියලා තමයි තියෙන්නේ. ඉතින් ඔන්න තාත්තගේ නම නම් ඉවල නෑ නේද? කොහොමවත් කමක් නෑ. ඉතින් ලබුක්කන ඉඳන් සද්දටම අහන් ඉන්නවා කියලා මැසේජ් එකේ තියෙන්නේ. ඉතින් ඊළඟ දවසේ අනිවාර්යෙන් තාත්තේ නමත් එවන්න ඕන. කොහොමවත් අපි තාත්තට ඉක්මනින්ම සුව ප්‍රාර්ථනා කරනවා ආදරණීය ජෝති වෙනුවෙන්. ඉතින් ඔන්න ටික ටික වෙලාව ගිහිල්ලා අපිට තව හරියටම පැයක් තියෙනවා මේ ආදරේ විදා ගන්න. කොහොමවත් දැම්ම මැසේජ් එකක් එවන්න. 07.03.93.5 93.7 මේ ආදරේ ආදරණීය ජෝතිගේ

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
4: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය.
5: ආදරණීය ජෝති.
6: රාත්‍රී 8යි විනාඩි 6යි වෙලා ආදරණීය ජෝතිගේ උණුහුමේ ඉන්නන දෙවෙනි පැය අපි ආරම්භ කරන්න හදන. ඉතින් ඔන්න දෙවෙනි පැය මුලින්ම අපි යන්න හදන්නේ කුලියා පිටියේ පැතර. අයබවන්
7: සඳවති මං කතා කරා.
6: සඳවති, ඉතින් කොහොමද ජීවිතේ?
7: ජීවිතේ හොඳේ, සතුටින් ඉන්නවා.
6: සතුටින් හොඳින් ඉන්නවා නම් එච්චරයි වෙන්න ඕන නේද? හරි, ඉතින් අපි කවද ආදරෙන් එකතු කරගන්නේ ආදරණීය ජෝති වෙනුවෙන්?
7: අපේ පොළු කොහොමද කරගන්න ඔක්කොම ආදරේ ජෝතිට ආසයි. ඉතින් අන්කල කන්දහන හැමෝමත් එකතු කරගන්නවා. අනේ මහත්මයා වට දෙන්නේ මේක මං ගුවන් විදුලිය අහලා නැහැ. මේ දැසින් කින් හෙන්නේ නාඳුනා සුදතලියේ කියන ගීතේ.
6: මොකද ගීතේ තවර කියන්නේ?
7: මේ දැසින් කින් හෙන්නේ නාඳුනා සුදතලියේ මට මතකයි ඔබ වුණා අප විදුහල් සැරකෙළියේ. ඒ ගීතේ මම තේ දෙක අහලා
6: නැහැ. හරි.
7: නැද්ද දන්නේ?
6: අපි මේ ගීතේ බලමු ලබන සතියේක කොහෙන් හරි අපි හොයලා.
7: අද දෙන්නේ නම් මේ ගීත කර මං අසයි. මුතුමාල ගැලිය සංගම්බරන නැතුවට මැණිකේ කියන ගීතේ.
6: හරි, අපි මේ ගීත දෙකම ඉදිරි දවසක අනිවාර්යෙන්ම ඔබතුමියට අහන්න අවස්ථාව සලසලා දෙනවා. ඉතින් දිගටම අහන් ඉන්නවා ආදරණීය ජෝති වාදරෙන්. ඉතින් ගෙදරයිවත් අපි ආදරෙන් එකතු කරලා ලස්සන ගීතයක් අහමු. එහෙනම් ආය දවසක මේ ආදරේ බෙදාගෙන අපි කතා කරන්න ඕන.
7: කතා කරමු.
6: ජෝතිමත් රාත්‍රියක් වේවා.
7: එහෙම
6: තමයි. අනේ, ඉතින් අපි ආදරෙන් එහෙම අහපු නැති ගීතත් අහන්න ඕන. එහෙම කියලා අපි චැට් එක පැත්තට තමයි යන්න හදන්නේ. සුබ දවසක් ලක්හඬ. ඉතින් ඔනතත් හතේ ඉඳලා හත වෙනතුරුම අපි ජ්‍යොතිරාත්‍රි සූදානම් වෙලා හිටියේ. ඉතින් ගිය සතියේ අපි මැසේජ් එක කියුවේ නැහැ. එහෙනම් මේ සතියේ නම් කොහොම හරි ඔන්න කියන්න ඕන. අපි පවුලේ සියලු දෙනාම එකතු කරගන්න. අනුගුල වැලස්සෙන් තමයි මැසේජ් ගෙවන්නේ නේද? නැහැ. මැසේජ් ගෙවන්නේ බිබිලේ. අනුගුල පැසේ තමයි නංගි ඉන්නේ, පුෂ්පා. ඒ වගේම පුතාලා දෙනා ලෝචන ආකාශ. ඒ වගේම බිබිලේ රෝහිත, අක්ක සුනීත. ඒ වගේම දුව සඳරේකා. ගිය සතියේ උපන්දිනේ තිබිලා දින 46 වෙනි උපන්දිනේ. ඉතින් ඔන්න අපි ගිය සතියේ උපන්දිනේ තිබිච්ච හින්දා කල්යاني දීප්තිකාර ජ්‍යොතිමත් සුබ උපන්දිනයක් ඒ වගේලා ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා. ජ්‍යොතිරාත්‍රියේ සවන් දෙන සියලු දෙනාම ආදරයෙන් එකතු කරගන්න කියලා තමයි කල්යاني දීප්තිකා අපිට කියන්නේ. ඉතින් ගිය සතියේ නොකියුවාරුන්න මේ සතිය අපි මේ මැසේජ් එක ආදරෙන් කිව්වා. සුබම සුබ ජ්‍යොතිරාත්‍රියක් වේවා. හලාවතින් තමයි මැසේජ් එක වෙන්නේ. හලාවත කටුපත තිරිස් තෙරස්. ඉතින් ඒ වගේම තෙරස් පුතා සුසන්ත, ඒ වගේම පවුලේ සියලු දෙනාමත් දුව සුජාත, ඒ වගේම පවුලේ සියලු දෙනා දෙනත් ගොඩක් මේ වෙලාව ජ්‍යොතිරාත්‍රිය අහන සියලු දෙනාමත් ආදරෙන් එකතු කරගෙන විලසන ගීතයක් අහමු. අද නම් මැසේජ් එක කියවන්නම ඕන හොඳේ කියලා ඔන්න මැසේජ් එකේ තියෙනවා. ඉතින් ඔන්න අද නම් කොහොම හරි මැසේජ් එක කියුවා නේද?
8: හරි.
6: ජෝති, ඔබේ කටහඬ නම් මිහිරි භවයේ සංකේතයකි. නොමැකෙන මෙලොවේ ගැයුමට නැතත් ඔබ අද දිනවේ දින මෙලොවේ සක්විති රචකී ඔබ හට කලාලොවේ. සක්විති රචකී ඔබ අප හට කලාලොවේ. කොරණින් තමයි මැසේජ් එක යවන්නේ. කටුනායක දයානන්ද මහත්මයාගේ අදහස තමයි ඇත්තටම සක්විති රජ තමයි ආදරණීය ජෝති කලාලෝවේ. එහෙම නේද? ඒක අපේ හදවතට දැනෙනවා. හරි. හයි අයියේ, මමත් ඔන්න දරණියගලින් සද්දරම ජ්‍යොතිරාත්‍රිය අහන් ඉන්නෝ. තරුව බස්නායක තමයි මේ මැසේජ් එක යවන්නේ. තරුව, යාවත් අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන් ඊළඟ ලස්සන ගීතයට. ඒ වගේම වාද්‍ය කෝපියාවත් වෙන හැරිසන් අංකල්, ඒ වගේම ලක්ෂ්මී ඇන්ටි, ගංගා නංගි, උපුල් මල්ලේ ඇතුළු පවුලේ සියලු දෙනා මත ආදරෙන් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු. මැසේජ් එක යවන්නේ ජනකයියා. ඔන්න ජනකයියා වගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කිව්වේ ආදරණීය ජෝති වෙනුවෙන්. අද ජීවමානව ජෝති හඬ සමග අලුබෝබුල්ල සචින්, එවගේ මෝෂදී සමග විජය විජයබාපුර ලක්ෂාන් අයියා දිනක්ෂි උලංගමුවෙන් උලංගමුව එවගේම දමයන්ති මාමා නැන්ද අප්පච්චි චන්දසිරි එක්ක ජෝතිරාත්‍රියේ ආන හැමෝම අපි ආදරෙන් එකතු කරගමු. ඉතින් ඒ අපි ආදරෙන් එකතු කරගෙන ආදරණීය ජෝතිගේ ලස්සන ගීතයක් අහන්න තමයි හදන්නේ. ඉතින් තම මැසේජ් එක කියපු ප්‍රතිහලුවන්ට මේ කියන 07.03.93.5.93.7ට ක්‍රීඩේ විදිර මැසේජ් එකක් එවන්න. මේ ආදරේ ආදරණීය ජෝතිගේ.

0: Thunder Radio ITN.
1: මම නම් දැන් මාරම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝ ෂීල් ඇක්ටිව් ප්ලස්.
4: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus. විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම. Youth.

පුංචි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දවසර තුල ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා. අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011767679479 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber
3: ජීවිතයක් නැතිකර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න.
4: තේකියා සුරකින් මගතොට.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
6: වංගු ගහලා, චල්ලි අල්ලලා, සල්ලි හොයලා ඇති වෙලාද?
7: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද?
6: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
8: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
7: සතියේ දිනවල උදේ 10ට
6: 18 වංගුව
7: හැම වංගුවකම අලුත් කතාවක්
6: 18 වංගුව
7: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
6: 18 වංගුව
9: සම අනුග්‍රහය
10: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ NLB දනට නිධානය නුතරයින් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
11: ඉබදියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
12: ආදරණීය ජෝති
13: රාත්‍රිය 8 විනාඩි 24 වෙලාව ආදරණීය ජෝතිව අපි ආදරෙන් අහන් ඉන්න වෙලාවේ අයිබෝවන්
14: අපේ සීමල් මාත්මයා
13: කොහොමද
14: ඉතින් නියත්ත වර්ධක් මාත්මනේ ඔබතුමා ආදරෙන් අහගෙන ඉන්න මාත්මයා
13: බෙලියත්ෙන් කවුද කියලාත් කියන්න ඕන නේද නැත්තම් බෑ
14: ඔව් මම බෙලියත්ත කහවත්ෙන් හැමදාම ජෝතිමත්රා ප්‍රියහන ජෝතිපාල මහත්තයාත් ඔබතුමාට ආදරය කරන ප්‍රේමසිරි
13: ඉතින් ප්‍රේමසිරි කොහොමද ජීවිතය හොඳින් ඉන්නවා කියපු වෙලාව අපි කවද ආදරෙන් එකතු කරගන්නේ ඊළඟ ලස්සන ගීතේද
14: මම හොඳින් ඉන්නවා මත මුලින්ම මහත්තයා ජෝතිමත් මගේ නෝනා මගේ නම කියාගන්න ප්‍රේම අමතකුණා මගේ නෝනා කමලා ලියනගේ මුලින්ම මහත්තයා මම ආදරය කරන බන්දුර ජයසේකර මහත්තයා එතුමාගේ නෝන මෙලලා අපි නිතින් ඉන්නේ එතුමාට ලක්හඳ වෙන මාසේ අපි ජෝතිරාත්‍රියේ තේරුම් දෙනාම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ඒ වගේම මේ අපේ කොට්ටාවේ පන්නේ සිටියේ සිටියයවත් එයාගේ නෝනවත් ඒ වගේම මගේ ගමේ ඉන්න මාසේ මාර මේ රටේ කරක් ඉන්න ඔබතුම ආදරෙන් මහාන ජෝතිපාල මහත්තයාගේ මේ වැඩසටහන අහන මුලින්ම මතක් කරගන්නවා මාත්මය මෙලියත්ත ගල්ලව මේ තමල් දෙකරියේ අපේ පායි ආර්ලත මහත්මයාත් ජයසිරි මහත්මයාත් එතකොට දයාශීලි රාමසිංහ මහත්මයාත් එයාගේ නෝනා ඩිංගි මහත්මයාත් ඒ වගේම බෙලියත්ත පොත්දාගොඩින් අපේ කරුණාලියවත් ලයිට් ඉමලියවත් එක්කව කරගෙන ඔබතුමාවත් එක්කව කරගෙන සීල්දුවම දෙනාම ජෝතිරාත්‍රි විකාගොන් මහත්මයා ඔබතුමා දෙන්න ඕනම ගීතයක් අහන්න කැමති මහත්මයා ඒ තරම් ජෝතිපාල මහත්මගේ සින්දු ජනප්‍රියයි ඉතින් අපි මහත්ය සින්දුවක් අහමුද
13: එහෙනම් ඉතින් ආයෙත් දවසක මේ ආදරේ බෙදා ගන්න අපිට කතා කරන්න ඕන
14: අනිවාර්යම ජෝතිපාල මහත්මගේ මේ වැඩසටහන ඔබතුමා මේ ලස්සනට මේ වැඩසටහන කරලා මුළු රටම මහත්වරු ඇතුළම මේ වැඩසටහන ආදරේ අපේ දකුණු පළාත මහත්මෝ මේ ජෝතිරාත්‍රි අහන ඒ තරම ආදරේ මහත්මය. ඉතින් මට බොහොම සතුටුයි කියන්න. ඒ වගේම බෙලියත්ත කහවත්තේ විදුලි හාර්දිය රාජ්‍යයේ සියලු දෙනාත් එක්කව කරගෙන අපි ඔබතුමා දෙන ඕනම සිංහයක් අහන්න කැමති. බොහොම ස්තුතියි ඔබතුමා මට අවස්ථාව දුන්නල් මහත්මය.
13: ජෝතිමත් රාත්‍රියක් ඔබතුමාට. ඉතින් මොනින් මුළු ගමක් පලාතක් වෙනුවෙන් නියෝජනය කරනවා. එහෙම තමයි ආදරණීය ජෝති වෙනුවෙන් නේද? හරි. ඉතින් අපි යන දකුණු පළාතේ ඉඳලා යන්න හදන්නේ මැදිරිගිරිය පැත්තට. අපිට ලස්සන සින්දුවක් දෙන්න. ආදරණීය ජෝතිට ගොඩාක් ආදරේ. තලාකොලෙන් තමයි මැසේජ් එක එවලා තියෙන්නේ. සඳුන්. ඔන්න සඳුන් වාගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කියන්නේ. යාළුවා. කපුවත් එක්ක කවුද මේ මිලාවේ? කවුද යාළුවා කපුවත් එක්ක මේ වෙලාවේ ජෝතිරාත්‍රි අහන ගමන්. ඉතින් ජෝතිරාත්‍රි අහන හැමෝම අපි ආදරෙන් එකතු කරගමු කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඉතින් ඔන්න සඳුන් ඔයාගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කිව්වේ. ඉතින් යාළුවාත් එක්ක අපි ඊළඟ ලස්සන ගීතේට ආදරෙන් එකතු කරගන්නවා. ඔන්න අපිට රුවන් චමින්ද මැසේජ් එකක් කියලා තියෙනවා. සුබ ජෝති රාත්‍රියක් වේවා. හිමාල ඔන්න අපිට ලස්සන සින්දුවක් දෙන්න. ගයානි සචිනු එයාගේම වෙනිත් ඔවින් බෙන්ගොමේ ධර්මසිරි මාවලෙන් රම්යක්කා මල්ලිකා අයියෝ ලියනගේ මහත්මිය ජෝති රාත්‍රිය යන සිරු දනාමත් හිමාල ඔයාවත් එක්ක ආදරෙන් එකතු කරගෙන ලස්සන ගීතයක් අහමු කියලා තමයි අපිට 50 කඩුවෙන් රුවන් කියලා ඒවල දෙනුන් රුවන් වාගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කිව්වේ. පනාකඩු ඉඳලා අපි යන්න හදන්නේ අහංගම පැත්තට. ශසිකලා තමයි මැසේජ් එක එවන්නේ. හරිම ආසාවෙන් තමයි අයියේ ජෝති රාත්‍රිය අහන්නේ. ඉතින් මහත්තයා අනිෂ්ක නේද? කොහොමද අම්මා අමිතා තාත්තා දිලීප් එවැගේම දුව සිත්මි අච්චි විමලා නාචියත් අපි ආදරෙන් එකතු කරගන්නවා. සී ආර්යදාස මල්ලි තරිඳු මහත්තයාගේ අම්මා කල්යාණි තාත්තා සුරාජ් මල්ලි කවිස් කිකතුන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි අපිට ශසිකලා මැසේජ් එකක් දාලා. ශසිකලා ඔනවාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. ජෝති ඔබ මිය ගියේ නැහැ. ඔබ සදා අමරණීයයි. ඔබට සම කරන්න කිසිවෙකු මේ පිට තවම ඉපදී නැහැ. එව කියන්නේ අලබෝමුල්ලෙන් ජගත් රෝහණ. ජගත් රෝහණගේ හදවතට හිතට දැනිච්ච අව්‍යාජ සිතුවිල තමයි අපිට ඒ විදිහට එවලා තියෙන්නේ. ඉතින් ඒක තමයි ඇත්ත. හරි, ලස්සන ජෝති රාත්‍රියක් වේවා. අපි රජගම පල්ලිපිටිය රෝහල් පාරෙන් නන්දසිරි ලොකු තාත්තා එවැගේම ආදරෙන් එකතු කරගන්න ලොකු අම්ම සමිලතා සචින්දු අමීර් ස්වර්ණ එවැගේම ජෝතිපල මහත්මයාගේ වන්දනම ගීතයක් අපිට ලබා දෙන නන්දසිරි ලොකු තාත්තගේ උපන්දිනයේ අදට එදී දෙනවා. ඉතින් ඔන්න ලොකු අම්මගේත් උපන්දිනයේ ඊයේ දිනට එදී තිබුණා. ඉතින් දෙපළටම නිරෝගීමත් සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා මැසේජ් එකේ තියෙනවා. ඉතින් අපිත් ජෝතිමත් සුබ උපන්දිනයක් වේවා කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා ආදරණීය ජෝති වෙනුවෙන්ම. අපිත් හැම ඊරදම ජෝති රාත්‍රිය අහනවා. අපිට ලස්සන සින්දුවක් දෙන්න පවුලේ හැමෝම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එක තියෙන්නේ. එවන්නේ මොරටුවෙන් රංග. ඔන්න රංග ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට අද ඔන්න කිව්වා. රංගගේ මැසේජ් එක කියලා අපි යන්න හදන්නේ මීදිර කියලා ගීතානගේ මැසේජ් එක කියලා ලස්සන සින්දුවට අපිවත් එකතු කරගන්න බේරත්න සහන් ශානිකා ආදර ඉලක්කන කියලා තමයි ඔන්න හට් පේජ් එකක් මෙවල් තියෙනවා. මීදිර කලින් ගීතානේ තමයි මැසේජ් එක එවන්න ඕන. ගීතානේ වාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. ඉතින් තාම මැසේජ් එකක් කියවපු නැති යාළුවන්ට මේ කියන්නේ 0703935093 අතර ක්‍රීඩි විදිර මැසේජ් එකක් කියවන ආදරණීය ජෝති වෙනුවෙන් මේ ආදරේ ආදරණීය ජෝතිගේ

0: Lakhanda Radio ITN
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞබිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: සුපිලිපන් රටක් පසුගිය දවසර තුලදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයන්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනු වෙමින් දඬුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
0: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
1: ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
0: ඩෙංගු මාරාන්තිකයි.

0: රාත්‍රී 7ට ලක්කනෙන්
1: සමනුග්‍රහය
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන්පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011 7679 579.
3: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
4: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය.
5: ආදරණීය ජෝති. ආදරණීය ජෝති.
6: ආදරණීය ජෝතිගේ උණුහුමේ ඉන්න ලව රාත්‍රී 8 විනාඩි 41. ඉතින් ටිකෙන් ටික වෙලාව යනවා නේද? අපි ඉක්මනට යමු රදාවඩුන්න පැතර. ආයිබුවන්.
7: ආයිබුවනි මල් මාත්‍යා, මම රදාවඩෙන් ගාමිණී සිංහ.
6: ඉතින් කොහොමද?
7: අස්සම ගීතරියක් දෙන්න ඔබතුමාට බොහොම ඉක්මනට අපිට මේ ජෝතිෂ්‍යය හැම සියලුම දෙනාට අපිට හතරෙන් අපි ඉන්නේ.
6: මේක ඇත්තටම ඉතින් හිමාල්ගේ තනි මහන්සියක ප්‍රතිඵල විතරක් නම් නෙමෙයි නේද?
7: ඔව් අනිවාර්යයි.
6: ඉතින් කොහොමවත් අපි ඉක්මනට ආදරණීය ජෝතිගේ ලස්සන ගීතේ කොටසක් ගායනා කරමු.
7: හරි වාස්. ඉතින් පොඩ්ඩක් හිටින්න දුවන්නේ ඇයි ඔයා පනින්න ඉස්සර බලන්න පනින්නේ කොයේ කියා ඔච්චර කීන්ති ජීවිතින් වයසට යයි ඔයා ලස්සන හාමිනේ පොඩිත් නාකියේ ඔයා හිතින්න පොඩ්ඩක් හිතින්න දුවන්නේ ඇයි ඔයා
6: ඒ කාලේ
7: පනින්න ඉස්සර බලන්න පනින්නේ කොයේ කියා
6: ඒ කාලේ ඔය ගීතේ කාටද කිව්වා නේද?
7: පත්මකාන්ති මන්දනායක මාතලි කුමාරී රමදුගොල්ල පල්ලෙලි නයනි නංගි සසින් අයිද රාජවස්ස මාතලි මාතර කිත්ලි දසිල්වා නික්ෂම දිසානායක අයියා අලවෙන් සුභාසිනී මුහන්තිරන් ඉඹුල් ගස්වර රදාවඩනේ රූපවති රෝහිණි සසික කම්මල් පිටියෙන් ගුණරත්න සහ කුමාරි දංගෝටින් සඳුන් ප්‍රභාත් එනම් තිත්තල් මංකඩ සුමිරි සහ කුමාරි ඒ සංගම ඉබුල් ගස් වෙනින් නැවත එකතු කර ගන්නවා සිරානියක්වත් නිමල් අයියා ඒ සංගම චන්ද්‍රිකා සියලු දෙනා එකතු වෙනවා. අපි ලස්සන ගීත ටික අහගෙන ඉන්නවා. බොහොම පුදුමාට අපට අවස්ථාව ලබා දෙනවා.
6: අතීතේ හරිම සුන්දරයි හැමෝගෙම ජීවිතවල නේද? අපිට ඒ අතීත සිදුවීම්
7: අර සියලු දෙනා මහත්ය අහගෙන ඉන්නේ. ඔබතුමාත් ලස්සන ගීත ටිකක් දෙනවා. ඉතින් ජෝතිරත්නයට සියලු දෙනා කැමැත්ත ඉන්න ගමී.
6: ඉතින් බොහොම ස්තුතියි ආදරයට. අයිත් දවසක මේ ආදරේ බෙදා ගන්න අපිට කතා කරන්න ඕන. ජෝතිමත් රාත්‍රියක් වේවා.
7: ජෝතිමත් වේවා මාත්‍ය. ඇත්තම සුබ රාත්‍රියක් ඔබතුමාට. ජෝතිරත්නය අපිට හැමදාම
6: අහනවා. එහෙම තමයි. ඉතින් මේ ආදරේ ඉතින් ගමක් වෙනුවෙන්. හරි අපි ඉක්මනටම chat එකේ පැත්තට යමු. හිමාල් මාමේ කොහොමද? ගිනිගත් තියෙන නිද්මිතුව තමයි මේ message එක ගන්න. මේ වෙලට අපේ ගෙදර මොනද තිබුණා සද්දෙම ජෝතිරත්නය අහනවා. අපේ අම්මා හතනෝ රේඩියෝ එක දානවා. එයා හරි මාසාවෙන් තමයි මේ ප්‍රෝග්‍රෑම් එක අහන්නේ. එයා කැමති මෙයාගේ හදවතේ ගායකයා ජෝති. එයා ජෝතිපාල මහත්මයාගේ ගීත නිතරම අහනවා. ඉතින් මමත් එයා එක්කම ඉඳලා ඒ හඬට හුරු වෙලා ඒ හඬ හරිම මිහිරි. ඉතින් ජෝතිපාල මහත්මයාගේ හඬ හැමදාම හදවතේ රැඳිලා තියෙනවා. මගේ අම්මා පුෂ්ප කුමාරී, අයියා සඳුන්, තාත්තා සමන්, ලොකු මාමා, ඒ වගේම පවුලේ අක්කා ආලෝක, මල්ලි, අසිරු ඇතුළු එයාගේ පවුලේ සියලු දෙනාම සහ පවුලේ අයත් මගේ අම්මගේ හොඳම මිතුරියක් වන නාලිකා නැන්දත් එයාගේ පවුලේ අයත් ආදරෙන් එකතු කරගෙන ලක්කන කාර්යමල්ල හැමෝම ඒ වගේම ලක්කන හන සියලු දෙනාම ආදරෙන් එකතු කරලා ලස්සන ගීතයක් අහමු. එහෙම කියලා දිග ඡේදයක් වගේ මැසේජ් එකක් තමයි රිද්මිදු වෙලා තියෙන්නේ. හදවතට දැනිච්ච අම්මා ගැන කියවිච්ච ඒ තමයි ආදරේ ඇත්ත. ආදරණීය ජෝතිර තියෙන ආදරේ අලුත් පරම්පරාවෙන් නැගිච්ච අදහසක්. කොමිසුදියේ හදවතට එදින ඔන්න අපි හැලිගුඩ පැත්තර තමයි යන්නේ. හැලිගුඩ කවුද? රංජන් ඒ වගේම ගංගා මේ වෙලාව ජ්‍යොතිරාත්‍රිය අහනවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ආදරෙන් එකතු කරගන්න කියලා තමයි ඔන්න කියලා තියෙන්නේ. ඇලිගොඩ යාළුවෝ ටික අපි ආදරෙන් එකතු කරගමු ආදරණීය ජ්‍යොති වෙනුවෙන්. ඇලිගොඩ ඉඳලා අපි යන්න හදන්නේ වාද්දුව පැත්තට. වාද්දුව ගෝපියාවතෙන් අම්මයි තාත්තයි මල්ලි දෙන්නමයි අනෝමනන්දා ඒ වගේම ජනක මාම හැරිසන් සීයා ලක්ෂ්මී ආච්චි සහ ලකාවාසී ලෝකවාසී ජ්‍යොති සියලුම රසිකයන් ආදරෙන් එකතු කරගමු කියලා තමයි ඔන්න අපිට වාද්දුවෙන් කියලා එවලා තියෙන්නේ. ඉතින් වාසනාවන් සොයුර හිමාල් මොහමඩ් රාෆි මන්නාඩේ මුකේෂ් රත්න එල්විස් ප්‍රෙමිස් ජිම් මයිකල් ජැක්සන්ට ලෝ පූජිත මේ වගේ ගායකයන්ට වඩා වටිනවා අපේ ජෝති ජෝතිගේ රුවන් නිතර නොඇසෙන ගීතයක් දෙන්න. මටත් කුලේ අජිත් රේණුක තමයි මේ මැසේජ් එක එවලා තියෙන්නේ. ඇත්තටම මුළු ලොවක් අගයන මුළු ලොවක් ලෝකට වටින ගායකින්ට වඩා අපේ ජෝතිව අපිට වටිනවා නේද? ඉතින් එහෙම තමයි. ලෝකෙම හොඳම රට වගේම ලෝකෙම හොඳම ගායකයත් අපේ රටේ ඉන්නේ. ඒක තමයි ඇත්ත. ඉතින් වැඩසටහනට ගොඩක් ආදරෙයි ජෝති රාත්‍රියේ. ජෝති ගී කියන්නේම මගේ ජීවිතේ වගේ තමයි. මැදිරිගිරියෙන් තමයි මැසේජ් එක එවන්නේ. අඹවස්සව බණුමලී දෙමී නදීෂා බණුමලී වෙන්න ඕන. නදීෂා වගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. අපිටත් හිමාල් මල්ලි ලස්සන සින්දුවක් ඕනේ. ආදරණීය ජෝති රාත්‍රිය ආදරෙන් අහනවා. පුතා මදුවන්ත දුව චතු විදුලිපුරෙන් මල්කාන්ති තමයි මැසේජ් එක එවන්නේ. ඉතින් ඔන්න ඉතින් විදුලිපුරේ යාළුවෝ ටික අපි ආදරෙන් එකතු කරගමු ආදරණීය ජෝති වෙනුවෙන්. ඒ වගේම තමයි ආදරණීය ජ්‍යොතිරාත්‍රිය ආදරෙන් අහන් ඉන්න වෙලාවේ ආච්චි අම්මා අම්මා ආච්චි සමග දුව ආවින්දි අම්මා ආයේෂා ආච්චි ප්‍රේමවතී චූටි දුව ආවින්දි ආදරෙන් එකතු කරගන්න කියලා ඔන්න නම් ටිකක් ආයි දාලා තියෙන මෙසේජ් එකේ. ඉතින් ඒ පවුලේ අපි හැමෝම ආදරෙන් එකතු කරගෙන ආදරණීය ජ්‍යොතිගේ ලස්සන ගීතයක් අහන්න හදන්නේ. මේ ආදරේ ජීවමානයි. ඒ ජීවමාන ආදරේ ආදරණීය ජ්‍යොතිගේ.

0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
1: Youth-ekin innoyag future-ekata plus point ekak. RDB Youth Plus. Vishesha pratilabha rasak samagin youth-ekatama set wenna banking partner. RDB Youth Plus kinuma. Oba wenuwenma.
2: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB දනට තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ಉತ್ಕರ್ಷಯ
1: ಆದರಣೀಯ ಆದರಣೀಯ ಜ್ಯೋತಿ ಜ್ಯೋತಿ
2: රාත්‍රිය 8:54 ආදරණීය ජෝතිගේ උණුහුමේ ඉන්න අවසන් මිනිත්තු කිහිපය. ඉතින් ඔය චුට්ට චුට්ටක් දුක හිතෙනු නේද? කොහොමවත් කමන්නේ නැහැ. එහෙම තමයි. අපි අනන්දන ඉක්මනටම chat එක පැත්තට කොත්මලෙන් තමයි අපිට message ගෙවන්නේ මදුසංක. අද නිවාඩු නිසා අයියේ ඔයාව සද්දෙනම අපි අහගෙන ඉන්නවා. ඉතින් ලස්සන සින්දුවකට මම ගොඩාක් ආදරය කරන නිරෝෂාවත් එකතු කරගෙන මාවත් එකතු කරගන්න කියලා තමයි අපිට හිතුවක්කාරයා වන්න message එකක් දාලා තියෙන්නේ. කොහොමවත් අපි ආදරෙන් එකතු කරගන්න ඔය දෙන්නවම ආදරෙන් ආදරණීය ජ්‍යොති වෙනුවෙන් එහෙම කියලා අපි අනදන්නේ වියගම් පැත්තට සුරේෂ්ගේ මැසේජ් එක කියන්න. අපිට දෙන්න එච්.ආර්. මහත්තයාගේ එච්.ආර්. ජෝතිපාල මහත්මයාගේ ලස්සන සින්දුවක්. අම්මා ශ්‍රියාණි, එවැගේම රංග මල්ලි, සුරංග මල්ලි, එවැගේම පුටුපාගලින් ඉන්නවා අක්කා කාංචනා, රෝසයියා, ලොකු දුව දිනුෂි, පොඩි දුව සඳලි, පුතා සනුක, කුමාරිය අක්කා කසුන් මල්ලි ඇතුළු ලක්කනහන සියදෙනා ආදරෙන් එකතු කරගන්න කියලා තමයි අපිට සුරේෂ් කියන්නේ. නෝ සුරේෂ්, ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. හිමල් මල්ලි අපිවත් එකතු කරගන්න. ජෝතිපාල මහත්මයාගේ මියුරු ගීතයකට වාද්‍යයෙන් තමයි මැසේජ් එක යවන්නේ. මහාවියාර පාරේ රූපසේන, තිල්න සුමිත්‍රා, සුනන්දනී, කරුණා ඇතුළු පිරිස. ඔන පිරිස අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන් ලස්සන ගීතයකට. සුබ ජ්‍යොතිරාත්‍රියක් වේවා හිමාලයේ. වෙනද වගේම අපි ජ්‍යොතිරාත්‍රිය අහගෙන ඉන්නේ අපේ තාත්තා ආසම් වැඩසටහනක්. මැසේජ් එක යවන්නේ ඉරියගොල්ලෙන් මාතලේ නේද? මාතලෙන් මදුෂාන් අබේ වික්‍රම ස්ටෝස් එකෙන් තමයි මැසේජ් එක එවලා තියෙන ඉතින් ඔන්න මදුෂාන් වාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. ඉතින් ආදරණීය ජෝති වෙනුවෙන් ඔයාගේ තාත්තවත් අපි ආදරෙන් එකතු කරගන්නවා. අපි හැම ඉරිදම ජ්‍යොතිරාත්‍රිය හරි මාසාවෙන් අහනවා. ගලේ වලින් තමයි මැසේජ් එක එවන්නේ සමල්ලතා මහත්ය බණ්ඩාර, ඒ වගේම දුවලා දෙන්න හිමාෂා, තමාෂා. මේ වෙලාවේ ලක්කන හරින්න හැමෝම ආදරෙන් එකතු කරගන්න කියලා තමයි සමල්ලතා කියන්නේ. ඔන්න සමල්ලතා වාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. එම කියලා අපි යන්න දන්නේ ගම්පහා මිලිස්සත්ත පැත්තට. අස්මන් ගලගම, රත්නකාන්ති මදනායක, මාතලේ කුමාරී එරමුදුගොල්ල, එවැගේම පළවෙනි නයනි කවුදේ පල්ලෙවලින් නේද? පල්ලෙවලින් නයනි වයි වගේ මලව්වලින් සුභාසිනි, සසික, රූපවතී, රෝහිණී, රදවරුණෙන් ගාමිණී, වීරසිංහ තාතරෙන් එකතු කරගන්න කියලා තමයි ඔන්න මැසේජ් එකේ තියෙන්නේ. අපිත් වෙනද වගේම ජ්‍යොතිරාත්‍රිය අහනවා කියලා තමයි මේ මැසේජ් එකේ වන්නේ. මේ කතා කරන්නේ මේ මැසේජ් එකේ වලදී කරුණෙන් කුමාරි, තරසු පුතයි, ඔසඳ පුතාවයි, ශාලුක පුතාවයි, මහත්ය අජිත්වයි, මේ වෙලාවේ ලක්කනහන සිරු දෙනාම ආදරෙන් එකතු කරගන්න කියලා තමයි ඔන්න අපිට කියලා තියෙන්නේ. ඉතින් ඒ අයාලු අපි හැමෝම ආදරෙන් එකතු කරගන්න අතරේ ඔන්න ඊයේ දවසේ උපන්දිනය සමරපු දිනුත පුතාට ජෝතිමත් සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරලා අපිට මැසේජ් එකක් කියලා දෙනවා. මත්තේගොඩින් මැසේජ් ගෙවන්නේ චූටිනන්දයි, වෙනුල්ලයි, ඔන්න සනුල්ලය, ලවන්‍යා, දිසා මාමයි, නන්දව තමයි ආදරෙන් මේ පුංචි පුතාට සුබපතලා මැසේජ් ගෙවලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ මැසේජ් ගෙවලා තියෙන්නේ බෙන්තරින්, බෙන්තර මිරිස්සත්ෙන්, සුමනාමට නිදුක් නිරෝගී සුබම සුබ ජෝතිමත් සුබ උපන්දිනයක් වේවා කියලා තමයි ඔන්න පවුලේ සිරු දෙනාම මැසේජ් එකකින් අපිට විශ් කර දෙන්නේ. ඔන්න අපි මේ මැසේජ් දෙකෙන් අද දවසේ

අර්ද කරගන්න උත්සාහවන්ත වෙන්න ඕන ඔබේ ජීවිතය යන්න. එතකොට ඔබේ බලාපොරොත්තු සාර්ථක වේවි. අද සිවෙන් සතුටින් ඉන්න මම හිමාල්. ජෝතිමත් සුබම සුබ සතියක්.

ආකාරය ඔබ මට විවර කළෙහිය. දැන් මගේ අතීතය ඔබය, මගේ වර්තමානය ඔබය, මගේ උත්තරීතර අනාගතයද ඔබය.

0: උත්තර මග පින්පුරන ඔබ සිත නිවන බුදුබණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
2: අපි සොයන්නේ
1: නුඹේ හඬයි. සෑම සඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice. ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
3: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: FM 93.7 Lakhana Radio ITN
1: සුබරාත්‍රියක් රාත්‍රී 10යි වෙලාව. ඉතින් ඔයයි ඊයේ දිනෙදි මෙරදී ගත ජාතික ලොතරැයිපත්ටි කතර අරගෙන ජීවිතයේ සෙහිනයට වාසනාව ආශිර්වාදය අරගෙන ඉන ජාතික ලොතරැයි මණ්ඩලයේ සූදානම් වෙලා ඉන්න ඔබගේ වාසනාව රඟා බලන ඒ ලොතරැයිපත්ටික දැන් අතට අරගෙන බලන්න.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: Subha Damasa,
2: Alut Vela,
1: Pahasu Vela,
2: Teddy Teddy Vela,
1: Ankai Kai Nagne Kai,
2: Desi Yakma, Ome Aki,
1: Anka Deka Galapuna,
2: Rupial Dahak Mati,
1: Anka Deka Nagne Kai,
2: The Das Pansi Yakati. අංක 3ට
1: 50000
2: ප්‍රවන්දන අංකයට රුපියල් 25000
1: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
3: තරුණේ බලාපොරොත්තු දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
4: අයිබෝන් කෝටි ගණනක් වාසනාවන්තයින් ඔබ අතරින් බිහි කරන්න NLP අපි කොයි තරම් වාසනාවන්තද කියලා අදත් අපි සූදානම් ඔබ අතරින් කෝටි ගණනින් වාසනාවන්තයින් බිහි කරන්නට NLP ජාතික ජයවන්නේ වාසනාවේ අඩහෝරාවේ මේ කෝටි ගණනින් වාසනාව අද ඔබ හිමි කරගන්න අතරවාරයේ අපිට පරිගණක නිල වාර්තාව ලබා දෙන්නේ පරිගණක නිලධාරී සසංක ගමගේ මහතා අධීක්ෂණ මණ්ඩලය හා සමගින් එකතු වෙනවා මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් KLP රාජකරුණා මහතා ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ සී ගමගේ මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතා සහ ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී RP ජයසේකර මහත්මිය ලොතරැයිපත් 8ක වාසනාවන්ත ගමන් මග අපි මෙතෙන් සිට ආරම්භ කරනවා. ඔබේ අතේ සල්ලි රැඳෙන්න ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLB ජය 570 වන දිනුම් වාරය ආරම්භ කරන්න අපි දැන් සූදානම්. එහෙමනම් ගන්න NLB ජය ලොතරැයිපත් 8ට අපි යමු දිනුම් ඇදීම වෙත. ඔබට වාසනාව ගෙනෙන ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 4ක් අපි මේ හොරාගෙන. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය K ජයග්‍රහී අංක බවට පත්වෙන්නේ 2.6 සහ 6. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාමෙන් රජයේ ඒකාබද්ධ මුදලට ඍජුවම දායක වන NLB ජය ලොතරැයි පතෙන් මේ වසරේ රුපියල් 105 බැගින් දිනු වාසනාවන්තයින් 330 දෙනෙක් රුපියල් 50,000 බැගින් දිනු වාසනාවන්තයින් 8,365 දෙනෙක් අපි රටට බිහි කළ තිනවා බලමු අද වාසනාව. අද NLB ජය වෙතින් රුපියල් 105 බැගින් දිනන වාසනාවන්තයින් 2 දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයි පත් අලෙවි කරනවා කුමාරි ප්‍රේමචන්ද්‍ර අනුරාධපුර සහ ගුණදාස කුමානායක පහළ භූමිරිය අපේ NLB අලෙවි නියෝජිත වරුන්. එවැගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තයින් 30 දෙනෙකුත් අපි අද බිහි කරනවා. ඒත් සමගින් වාසනාවන්තයින්

0: හැටහත් දහස් නමසය තිස් දෙනෙක් අතරේ රුපියල් හැට දෙලක්ෂ හතලිස් පන්දහස් හරසය අසුවක මුදලක් අපි එනල්බී ජය වෙතින් අද ඔබ අතර බෙදා දෙනවා. එක්දහස් හයසය එකොළොස්වන වතාවටත් තවත් තෑගි වැඩි වුණ නියත ධනයෝග හඳහනින් ඔබට වාස් නවදා කරන්න අපි දැන් සුදන්න. මුලින් අපි මේ ගලපන්නේ හඳහනේ වස්නවන්ත ලග්න සංකේතය. අද ඔබේ වස්නවන්ත ලග්නය මකර. දැන් අපි බලමු යන්ත්‍රය අපිට තෝරා දෙන අංක 4 එකින් එක. වස්නවගෙන එන පළමු අංකය අංක 21. දෙවන වස්නවන්ත අංකයයි අපි දැන් තෝරා ගන්නේ. ජයග්‍රහී දෙවන අංකය අංක 28. බලමු තුන්වන ජයග්‍රහී අංකය. තුන්වන ඔබට වාසනාවගෙන එන අංක 52. අපි දැන් තෝරාගන්නේ හඳහනේ අවසන් වාසනාවන්ත අංකය. එසවන ජයග්‍රහී අංකය අංක 25. ශ්‍රී ලංකාවේ නාමය ලොව පතල කරවන ක්‍රීඩා ක්ෂේත්‍රය අභිවෘද්ධිය වෙනුවෙන් පිහිට වූ ක්‍රීඩා අරමුදලට සහ සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන හඳහන ලොතරැයි පතෙන් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 12 දෙනෙක් අපි රටට බිහි කළා තිනවා. බලමු අද හඳහනේ වාසනාව ඔබ අතර බෙදියන්නේ කොහොමද කියලා. ස්තුතියි විජය. අපි මතක් කරමු අද ජයංක.
1: Today's selected zodiac sign is Capricorn. The winning numbers are 21, 28, 52 and 25.
0: අද හඳහනෙන් රුපියල් ලක්ෂ 10ක ප්‍රථම තෑගකට හිමිකම් කියන්නට ඔබ සමත් වෙනවා. ජයග්‍රහී ලොතරැයිපත අලෙවි කරන්නේ හපුතලේ NLB අලෙවි නියෝජිත අජිත් නිශාන්ත මහතා. ඒත් සමගින් වාසනාවන්තින් 116,881 දෙනෙක් අතරේ රුපියල් 80,69,240ක මුදලක් අපි අද බෙදා දෙනවා. හෙට හඳහනේ නොවේ නමට ලියවෙන සුපිරි තෑගේ වටිනාකම රුපියල් 30,36,508.80ක්. දැන් ඔබේ අතේ තියෙන්නේ ගොවිස්සත ලොතරැයිපත්. සත් දිනම ජය නියත ගොවිස්සත 4,544 වන දිනුම් වාරයට අපි දැන් ලැස්සෙයි. සුපිරි තෑග විදිහට අපි අදාරගෙන ඇවිල්ලා තිනවා රුපියල් 8,00,000 භාගිය දැවැන්ත මුදලක්. ඒ වාසනාවන්ත සුපිරි තෑග වෙනුවෙන් වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි අපි මේ තෝරා ගන්නේ. අද වාසනාවගෙන ඉංග්‍රීසි අක්ෂරය I. බලමු අපි දැන් මේ ජයග්‍රහී අංක 4 ගලපා ගන්න කොහොමද කියලා. ජයග්‍රහී පළමු අංකය අංක 77. දැන් මේ අපි තෝරා ගන්නේ ඔබේ දෙවන වාසනාවන්ත අංකය. ඒ වාසනාවන්ත දෙවන අංකය අංක 65. බලමු තුන්වන වාසනාවන්ත අංකය. වාසනාවන්ත අංකය අංක 1. දැන් අපිට තෝරා ගන්න ඉතිරිව තියෙන අවසන් ජයග්‍රහී අංකය පමණයි. ඒ වාසනාවන්ත අවසන් අංකය අංක 79. අපේ රටේ කෘෂිකර්මාන්තය නගා සිටුවන්න දායක වන ගොවීන්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන ගොවිස්සත ලොතරැයි පතින් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 2 දෙනෙක් 20 ලක්ෂ ප්‍රති ප්‍රථම ත්‍යාගලාභීන් 74 දෙනෙක් අපි රටට බිහි කළ තිනවා. බලමු අද වාසනාව ගොවිස්සත ඔබ අතර බෙදියන්නේ කොහොමද කියලා. ස්තුති විජය. ජයක මතක් කරලා.
1: Manushi, today's selected English letter is I. The winning numbers are 77, 65, 1 and 79.
0: අද ගොවිස්සතෙන් රුපියල් 250,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 10 දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයිපත් අලෙවි කරනවා. ගයන් උදයන්ත කල් එළිය, TD ඩේන් වැල්ලම්පිටිය, WG සෙනවිරත්න මාමනැල්ල සහ TVC ලහිරු රණසිංහ රුවන්වැල්ල අපේ NLB අලෙවි නියෝජිත වරුන්. ඒත් සමගින් වාසනාවන්තින් 106,598 දෙනෙක් අතරේ රුපියල් 74,67,240ක මුදලක් අපි බෙදා දෙනවා. ගොවිසතෙන් අපි හෙට ඔබ වෙනුවෙන් වෙන් කරන සුපිරි තෑගේ වටිනාකම රුපියල් 8,20,30,624.76ක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා. තෑගි වැඩි වෙලා. අංක එකයි නග්න එකයි.
3: 200ක්ම ඔබ යකි.
2: අංක දෙකක් ගැලපුණාම.
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි
3: 2500ක් අතරේ. අංක තුනට
2: පනස්දාහක්
3: ප්‍රවන්දනාංකයට රුපියල් 25000
2: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
4: තරුණයේ බලාපොරොත්තුව දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
0: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ඔබ ගන්නම ඕන තෑගි වැඩි වුණු ලොතරැයෙන් ඉලෙක්ට්‍රික් යතුරු පැදි හෝ මුදලින් රුපියල් ලක්ෂ 5 තෑගි රුපියල් 50000 තෑගි වගේම ප්‍රවර්ධන තෑග අංකයේ ගලපාගෙන රුපියල් 25000 තෑගි රසක් මදි නොකියන දිනපතාම ඔබට දිනා ගන්න පුළුවන්. එමනම් සුබ දවසක් 418 වන දිනුම් වාරයයි අපි මේ ආරම්භ කරන්නේ. මේ විතරගන්නේ ඔබේ සුබ ලග්නය. අද සුබ දවසක් සුබ ලග්නය වෘෂභ. බලමු අද ඔබේ සුබ අංක 3 තීරණය වෙන්නේ කොහොමද කියලා. එයාටින් වාසනා බන්ත පළමු සුබ අංකය අංක 12. දෙවන සුබ අංකය අංක 57. අද තුන්වන සුබ අංකය අංක 25. එවනම් දැන් සුදානම් වෙන රුපියල් 25000 බැගින් ඔබට දිනා දෙන ප්‍රවර්ධන තෑග අංකය තෝරාගන්න. අද සුබ දවසක් ප්‍රවර්ධන තෑග අංකය 3480. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ කබදාර මුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයි පතින් මේ වසරේ රුපියල් ලක්ෂ 5 කෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදි දිනාගත් වාසනාවන්තින් 310 දෙනෙක් අපි රටට බිහි කළ දෙනවා. බලමු අද සුබ දවසක් ඔබේ වාසනාව කොහොමද කියලා. ස්තුතියි විජය. මතක් කරමු අපි ජය අංක.
1: Today's selected zodiac sign is Taurus. The winning numbers are 12, 57 and 25.
0: අද සුබ දවසක් වෙතින් රුපියල් ලක්ෂ 5ක ඉලෙක්ට්‍රික් යතුරු පැදි දිනා ගන්න වාසනාවන්තින් 3 දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයිපත් අලෙවි කරනවා. උපාලි ජයවික්‍රම රාගල, අයරංගනී කිත්සිරි හැටන් සහ ඒ ජයවර්ධන බුලත් කුහුපිටිය අපේ NLB අලෙවි නියෝජිත වරුන්. එවැගේම රුපියල් 50000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 5 දෙනෙකුත් අපි අද බිහි කරනවා. සුබ දවසක් ප්‍රවර්ධන තෑග අංකය ගලපාගෙන රුපියල් 25000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 32 දෙනෙකුත් අද බිහි වෙනවා. එයා අනුව වාසනාවන්තින් 95317 දෙනෙක් අතරේ රුපියල් 92,22,401 මුදලක් අපි අද සුබ දවසක් වෙතින් ඔබ අතර බෙදා දෙනවා. ඔබ අතරින් තවත් ලක්ෂ ගණනක් වාසනාවන්තින් බිහි කරන ලොතරැයිපත් 4ක් සමග ජානක සහ නිරූපිතා සුදානම්.
1: මේ ළඟට මෙගා පවර්
5: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
6: රුපියල් කෝටි 23ක දෙවන්ත මෙගා සුපිරි තෑගයක් මීට පෙර වතාවකදී අපි ඔබට ලබා දුන්නා. ශලිත් වතාවක් මෙගා පවර් තුලින්ම රුපියල් කෝටි 47ක අති දෙවන්තම සුපිරි තෑගයක් ඔබට ලබා දෙනරත් අපිට හැකියාව ලැබුණා. එහෙමනම් හිතවතුනි අද ඔබ සූදානම් වෙන්න රුපියල් කෝටි 30කට වැඩි දෙවන්තම මෙගා සුපිරි තෑගයක් ඔබේම කරගන්නට. ඔබේ ජීවිතයේ මෙගා වෙනසක් සිදු කරන්නට අපි ලබා දෙන්නට සූදානම් මෙන්න මේ වගේ නවීනතම සුපිරි මෝටර රථයක් මෙගා පවර් ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයේ විදිහට. ඔබේ හින සැබෑ කරන මෙගා පවර් 2650 වාසනාවන්ත දිනුම් වාරය අපි දැන් ආරම්භ කරන්න සූදානම්. ඔබේ මෙගා සිහිනය සැබෑ කරන ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය තෝරගන්නටයි මේ සූදානම්. දවසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය V. මේ සූදානම අද දවසේ සුපිරි අංකය තෝරා ගන්නට. අද වාසනාවන්ත සුපිරි අංකය බවට පත්වන්නේ අංක 20. අද නම් ඔබ දකින ඒ හීනය සැබෑ විය යුතුමයි. දැන් අපි තෝරගන්නවා මෙගා පවර් අද දෙනම් වාරේ ජයග්‍රහී ජයංක මේ විදිහට. මෙන්න පළමු ජයංකය අංක 65.
7: පරිවස ඊ පට මුදලාව දෙචීලක මර්මතයින්ද.
6: අංක 4 තමයි දෙවන ජයංකය බවට පත්වන්නේ.
7: ඉරණ්ඩාවද වැටිලක 4.
6: මෙන්න තුන්වන ජයංකය අංක 7.
7: මූන්සාවද වැටිලක 7.
6: සුපිරි ත්‍යාගය ඔබට දිනාගත හැකි තිරණාත්මක අවසන් ජයංකය මෙන්න අංක 10. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පවර්ල රයන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 5 දෙනෙක් සමගින් 20 ලක්ෂපතියන් 67 දෙනෙක් එන්එල්බී අපි මේ වෙනකොටත් රටට බිහි කර අවසන් අද දවසේදී ඔබට ලැබෙන මෙගා වාසනාව ගැන මුළු රටටම කියන්න තමයි මේ සූදානම් වෙන්නේ නිල ප්‍රතිඵලය සුරින් වම්සුති.
8: Today's selected English letter is V, super number is 20 and the winning numbers are 65, 4, 7 and 10.
6: අද දිනුම් බාරින් දෙලක්ෂපති වාසනාවන්තින් 3 දෙනෙක් බිහි වෙලා තිබෙනවා. ජයග්‍රහයේ උතරපත් අලෙවි කරන්නේ මෙන්න මේ අලෙවි නියෝජිත වරුන්. WP නිමල්සිරි වීර සූර්යකන්ද, ක්ලෝඩ් ලක්ෂ්මන් බලංගොඩ, VLO පතිරණ ගණේවත්ත. අද දිනුම් බාරින් සමස්ත ජයග්‍රහකින් 106455 දෙනෙක් අතර රුපියල් 67,03,400 මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. ඔව්, නිසැකවම දිනන ලොකුම සුපිරි ත්‍යාග ඔබට ලබා දෙන විශ්වාසය අඛණ්ඩව තහවුරු කළ මෙගා පවතුලින් හෙට ඔබ දිනා ගන්න මෙගා සුපිරි ත්‍යාගයේ විදිහට රුපියල් 30,47,79,66 දැවැන්ත මුදලක්, ඒ වගේම පවර් සුපිරි ත්‍යාගයට රුපියල් කෝටියක්, ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයටත් නවීනතම සුපිරි මෝටර රථයක්. සිතු පැතු සම්පත් ඔබට ලබා දෙන ජාතියේ මහ ධන සම්පත ධන නිධානය 2332 වාසනාවන්ත දිනුම් වාරේ අපි දැන් ආරම්භ කරන්න සූදානම්. දැන් හොඳම වෙලාව ධන නිධානයේ දොරටුව විවර කර දෙන්නට. අද ධන නිධානයේ දිනුම් වාරේ ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය තෝරගන්නතායි මේ සූදානම. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය N. අද ධන නිධානයේ දිනුම් භාරය ඔබේ වාසනාවේ පැතුමන් නිට්ටු කර දෙන ජයග්‍රහී ජය අංකයි දැන් අපි තෝරගමු. මෙන්න පළමු ජයාංකයේ අංක 8. ලැබෙන්නේ දෙවන ජයාංකයේ විදිහට අංක 45. තුන්වන ජයාංකයේ අංක 19. තීරණාත්මක අවසන් ජයාංකයේ පවට පත්වන්නේ අංක 13. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 3 දෙනෙක් සමගින් 20 ලක්ෂපතියන් 39 දෙනෙක් මේ වෙනකොටත් අපි රටට හඳුන්වා දී තිබෙනවා. අද දවසේදී ඔබට ලැබෙන ධන නිධානයේ වාසනාව ගැන කියන්නටයි සූදානම් වෙන්නේ නිල ප්‍රතිඵලය සුරින් බලමු අපි වාසනාව. අද රුපියල් 102,000 ජයග්‍රහකින් 3 දෙනෙක් දිනාගෙන තිබෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි වාසනාවන්ත ලොතරැයිපත් අලෙවි කර තිබෙන්නේ. ප්‍රියන්ත පද්මසිරි කෙසල්පොත, ජී ක්‍රිෂ්ණ කුමාර් කිලිනොච්චිය, කනවිලගේ රූපසේන කරන්දෙනිය. අද දින බාරෙන් සමස්ත ජයග්‍රහකීන් 78,657 දෙනෙක් අතර රුපියල් 50,16,600 මුදලක් මේ දැන් ඔබ අතරේ බෙදා දෙන්නට අපිට හැකියාව ලැබුණා. රුපියල් කෝටි 8, රුපියල් කෝටි 9, රුපියල් කෝටි 12, රුපියල් කෝටි 13 විදිහට දැවැන්තම සුපිරි ත්‍යාග ඔබට ලබා දුන් ධන නිධානයෙන් හෙට ඔබ දිනන දැවැන්ත සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 8,26,88,023,120 මුදලක්. හැමදාමත් වගේ ඔබේ කෝටිපති සිහින සබෑ කර දෙන ලොතරැයි ලොබ රජ කිරුළ මහජන සම්පත 6,302 වාසනාවන්ත දිනුම් භාරයයි අපි දැන් මේ විදිහට ආරම්භ කරන්නේ. වාසනාව ගලප ගන්න මහජන සම්පත ලොතරැයිපත් ගන්න දැන් ඔබේ අතට. මේ ආරම්භන්නේ කෝටිපතියන් බිහි වෙන වෙලාවයි. දැන් අපිට කරන ජයග්‍රහයි ඉංග්‍රීසි අක්ෂරයක් වාසනාවන්ත ජය අංක 6ක් මේ විදිහට. අද ජයග්‍රහයි ඉංග්‍රීසි අක්ෂරයේ B ජය අංක 3, 1, 4, 8, 6, 0. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 14 දෙනෙක් සමගින් 25,00,000 274 දෙනෙක් මේ වෙනකොටත් අපි රටට බිහි කර අවසන් අද දවසේදී ඔබ දිනා ගන්නා වාසනාව ගැන මුළු රටටම කියන්නයි මේ සූදානම. බොහොම ස්තුතියි.
8: Today's selected English letter is B and the winning numbers are 314860.
6: අද දිනුම් බාරේ රුපියල් 125ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගෙන තිබෙනවා. ජයග්‍රහී ලොතරැයිපත අලෙවි කරන්නේ යාපනයේ අලෙවි නියෝජිත S කනකලිංග. මේ වගේම රුපියල් 100 බැගින් ත්‍යාග 19කුත් ඔබ දිනාගෙන තිබෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි වාසනාවන්තයින් දිහි කර තිබෙන්නේ. MAP උදයකුමාර දඩියන්තලාව, M තීප ප්‍රසාද් කළුවංචිකුඩි, SLM සුසන්ත මාතර, W ජයසිංහ ඌරුබොක්ක, WM සෝමවීර මුල්ලේරියාව, සුනිල් ශාන්ත, BP හන්දිය මීගමුව, BJ පුෂ්පකුමාර මිනුවන්ගොඩ, රංජිත් ගාමිණී කඩවත, හිමල් ගුණතිලක මඩගල්ල, TDN දසනායක පැල්ලන්දිනිය, බණ්ඩාර දිසානායක මහනුවර, නවරත්න තෙන්කෝන් මීගහකිවුල, T සකීජන් චංකානේ, KS ලියනගේ බකමූණ, NS ජයසේන මඩපැද්ද, AD බද්ධවිතාන බෙන්තොට, ශිරාණි රේණුකා දෙහිමල්වත්ත, WAD දුලන් දර්ශන ගෝනවල, එච් ජී යමුනා පුෂ්පරාණි කටුවන අද දිනුම් වාරයෙන් සමස්ත ජයග්‍රහකින් 232,305 දෙනෙක් අතර රුපියල් 1,91,80,720ක දෙවැන්ත ත්‍යාග මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. දිනක ජයනියත මහජන සම්පතින් හෙට දිනා ගන්න රුපියල් 2,35,30,280ක දෙවැන්ත සුපිරි ත්‍යාගයක්. අද වියදමට අද සම්පතේ ජයග්‍රහී නිල ප්‍රතිඵලය බවට පත්වන්නේ අද මහජන සම්පත දිනුම් වාරෙන් තෝරා ගන්නා ලද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයත් අවසාන ජය අංක 4ත්. අද සම්පත 877 වන වාසනාවන්ත දිනුම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය B ජය අංක 486 බිඳුව. Today winning English letter is B, winning numbers are 4860. අද දිනුම් වාරේ රුපියල් 250,000 බැගින් ජයග්‍රහකින් දෙදෙනෙක් දිනාගෙන තිබෙනවා. මෙන්න මේ අලවි නියෝජිතවරුන් තමයි වාසනාවන්තයින් බිහි කර තිබෙන්නේ. P. Aladdin Pereira, Digana KG Vikramasinghe, Anuradha රුපියල් 50,000 බැගින් ජයග්‍රහකින් 44 දෙනෙක් අද දවසේදී දිනාගෙන තිබෙනවා. අද දිනුම් වාරේ සමස්ත ජයග්‍රහකින් අතරේ රුපියල් 1,06,13,440ක මුදලක් මේ දැන් ඔබට අපි ලබා දුන්නා. අද ජයග්‍රහයේ ලොතරැයි දිනුම් වාර 8ක් තුලදී දිවයින පුරාම සමස්ත ජයග්‍රහකින් 8,27,632 දෙනෙක් අතරේ රුපියල් 7,25,18,520ක දෙවැන්ත ත්‍යාග මුදලක් බෙදා දීලා අදට අපි ඔබෙන් විසින් සමුගන්නේ හෙටත් හමු වෙන බලාපොරොත්තුවෙන් ජීවිතයේ සිහිනයට
8: වාසනාවේ ආශිර්වාදය NLB.

0: Radio ITN ratata waga kiyana radio
1: ratri 10 vinadi 20

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදු දහමේන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ.

ධෛර්යයද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන්

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වතාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ

වේලයේ නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සංජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතී ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරා නොවේද? එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මෙය මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම් නැති රෝගී භාවයන් අතර

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමය හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු, ලෙඩවන්නේ රෝගී වන්නේ මා පමණද? ලෙඩවීම රෝගීවීම මගේ කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

මානමය පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාසෙහිවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. සිත හා බැඳි මගේ කයද නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: पूजा का कसूर ट्रेडिशनल दिश ज्ञान वहन से गंपुल मी तलाब कोहमन रुअनपा मूल महाविहाराधिपति पूज्य पाद घने कुमरे शांत स्वामी वहन से
1: අනන්ත දුක් වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිට පතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නවාරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

වැඩකර. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිදාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිදාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිප්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණ

ආනුභාවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජ බය සොර සතුරු කරදර ගිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් තුරු වේවා.

සි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රීසත් ජය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මංමුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසිවිටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සුඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි, කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රසණය මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඳවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා එය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා එය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහමුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලෝ පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් ශෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝ රත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තිය

සත්වයන්ට පැමිණෙන උවදුරු දුරු කරන හේන්ද සර්ව ප්‍රකාරයෙන් ආරක්ෂාව සලසන හේන්ද පැමිණෙන අනතුරු වළක්වාලන හේන්ද

වාසනාවන්ත පින්වත සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක් ආරක්ෂාව ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබය මෙනෙහි කිරීම තුලින් ඔබය සජ්ජායනා කිරීම තුලින් ඔබය නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

සූවිසි මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහහඬින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන් ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවාධාතුන් වහන්සේ, ලලාටධාතුන් වහන්සේ, කේසධාතුන් වහන්සේලා ඇතුළුකොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තු වෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ.

të si si në sasa të janë vitet e Vikashi Piriti Lajam vitenate Snaru padhëti e pine vitet e Rudire Pavitat vitet e Manasik sanghindiyave ativimet e Hetu e në bevin Manasik nimin ශාරීරික සුවේද ධනවති සැලකිලි ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

0: අහගෙන ඉන්න ලෞදේ 5 විනාඩි 15යි.
1: සම්බුදු රජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතන්පත් රහතන් වහන්සේ සීවලී මහ රහතන් වහන්සේ

කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර

ඉවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිත කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානාපත වදාලේ පාදුර ගඟුල ශ්‍රී පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ